0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජා.
1: අයිබෝවන්, සුබ දවසක්. ජීවිතය කියන්නේ ඍතු ගණනාවක එකතුවක්. සමහර දවස් වලට අපි තනි වෙනවා, පරවලා යනවා වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, තද සීතලට පස්සේ තමයි ලස්සනම වසන්තය උදා වෙන්නේ. හැම මලක්ම එකම වෙලාවට පිපෙන්නේ නැහැ. සමහර මල් හරිම ලස්සනට පිපෙන්න ඕනවට වඩා කාලය ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අවසාන ප්‍රතිඵලය වෙන්නේ හරිම ලස්සන දසුනක්. ඒක නිසා ඉවසීමෙන් ඔබේ කාලය එනකම් බලන් ඉන්න. ඔබ දවසක පෙටි විහිදුවා පිපෙන බව විතරක් මතක තියාගන්න. අනුන්ගේ වේගය දැකලා ඔබ යමින් ඉන්න ගමන ගැන කලකිරෙන්න එපා. එක එක මල් පිපෙන්නේ එක එක කාලෙට. ජීවිතේ සමහර පිටු තියෙන්නේ පෙරලන්නම නෙවෙයි, අලුතින්ම ලියන්න වෙන්නත් පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් ඉදිරියටම යන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: Lakhanda Radio ITN.

මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya Dedeta Gatinat Dedeta Ded Dedeta

ඓබෝන් සුබදාසනම් චක්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද මැයි මාසයේ 15 වෙනිදා සිකුරාදා දවස මේ සතිය අවසාන දවස අද බවට පත්වලා තියෙනවා. ඉතින් හදත් සුදනම අපේ ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති, ඒ වගේම අනෙකුත් ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන සූදානම්. ප්‍රථමයෙන් අවධානය යොමු කරන සූදානම් දැම්මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. අපි යනවා හදවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උදැසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අවධානය යොමු කරන්න. දැන දුදස්සන 5:30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තව දුරටත් පවතින බව තමයි සටහන් වෙලා තිබෙන්නේ. එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි වැඩිදුරටත් අපේක්ෂා කරනවා කියලා සඳහන්. දෙවෙනි බොහෝ

0: ප්‍රදේශ වල හසවල කුලෙන් බරව පවතින බව බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත් වලත් අනුරාධපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වලත් වෙටින් බිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සටහන් වෙන්නේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි. ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක පසරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හද මේ සම්බන්ධයෙන් ජාතික ධාරාවේ පුවත්පත්වල තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරන්න සූදානම් ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතේ සටහන් කළ තිබුණා මහවැස්සෙන් පවුල් 1113ක් පීඩාවට කොටස් 55ක් නායාමේ අවධානමක නිවාස 88කට අඩහානි දිසා 6කට බලපාල කියලයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට මේ සම්බන්ධයෙන් සඳහන් කළේ. එකම පුත්තලම නගරයේ චලයෙන් යට වී තිබූ අයරු අද අනමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහයි වාර්තාවගෙන වී තිබුණේ. වගේම නිමල කොළතුවක්කු අද ලංකාදීප පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කළ තිබුණා. මේ දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබෙන දිවයින පුවත්පතත් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට අධිකරණයට අපහාස කළයි ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ බරපතල වැඩ ඇතිව වසර 6ක් සිරගෙට කියලාද ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කළ තිබුණා. එතකම මේ අද දවසේදී ඡායාරූප සහිතව මේ අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. මාර්ග යටවේයි මුහුද රළුවේයි අඩුපීඩන කලාපය අද ලංකාවෙන් ඉවතට. දිස්ත්‍රික් 11කට නාය යෑම් අනතුරු ඇඟවීම්. පුත්තලම පවුල් 474ක පුද්ගලයෝ 1264ක් සුරක්ෂා මධ්‍යස්ථාන 6කට. රටම වැස්සත් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි නැහැ. එවැගේම ඡායාරූපයක් සහිතව වාර්තා කළ තිබුණා. ගල්කිස්සේ ගසක් වාහනයක් මතට ඊයේ කඩා වැටී තිබුණු අයුරු අද ඡායාරූප සහිතව දිවයින පුවත්පත සටහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත අද ප්‍රධාන සිරස්තලය වැඩිම වැස්ස පුත්තලමට මිලිමීටර 250 ඉක්මවයි. ජලාශ තවමත් වන්දමයි. පුද්ගලයන් 3475කට පීඩා. අත්තනගලු ඔය පිටාර ගලයි. පෙදෙස් රසක් ජලයෙන් යට වෙයි. හදිසි තත්ත්වයකට ගුවන් හමුදාව සූදානම් කියලා අදවසේදී දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් අදවසේදී වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා. ඇතුල්පිටුවල අපි දිනමින පුවත්පතේ ඇතුල්පිටුවලට අවධානය යොමු කරන සූදානම් මහවැස්සට පුත්තලමේ පවුල් 7206ක පුද්ගලයෝ 27222ක් පීඩාවට. පාසල් රාජ්‍ය ආයතනවල තවමත් ජලය පිරීලා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙන්නේ. එතකම මහවැස්ස දිස්ත්‍රික් 7කට දැඩි බලපෑම්. විමල සුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමේ අවධානමක. ජලාශ රසක් වන්දරට ඇරීම නිසා පහත් බිම් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නයි උපදෙස්. වාර ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීම් කියලයි සටහන් කර තිබෙන්නේ. අඩුපීඩන කලාපය ඉදිරිපැය 48 ඇතුළත ශ්‍රී ලංකාවෙන් ඉවතට යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිස්ත්‍රික් 11කට දෙවන මට්ටමේ නායම් අනතුරු ඇඟවීම්. නායම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික් 12කට තවදුරටත් කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ. වැඩිම බලපෑම පුත්තලමට. පුත්තලමේ පවුල් 474ක පුද්ගලයෝ 1264ක් ආරක්ෂිත මධ්‍යස්ථාන 6ක තාවකාලිකව රඳවා සිටිනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. එතකම ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා. පුත්තලම රෝහලේ හදිසි ආපදා තත්ත්වය පාලනයට හමුදාවත් එකතු කරගෙන තිබෙනවා කියලත් ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත ඇතොල්පිටුවල අතිරේකයක් විදිහට අද සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු දිස්ත්‍රික් කීපයකට බලපා ඇති අධික වැසි සහ ක්ෂණික ගංවතුර තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 3475 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. රත්නපුර, ගාල්ල, මොනරාගල, මඩකලපුව, කළුතර, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්වල ජනතාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා. ආරක්ෂිත ස්ථානවල පුද්ගලයන් 83 දෙනෙකු තාවකාලිකව වරඳවා සිටින අතර බැලිපැන්න සහ පුත්තලම සිද්ධාරාම විහාරස්ථානයේද පිරිස් නවාතැන්ගෙන සිටිනවා. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබෙනවා. නායම් අනතුරු ඇඟවීම දිස්ත්‍රික් 12ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දිනවලදීත් වැසි සහිත කාලගුණ තත්ත්වය පවතිනු ඇති බවයි. අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට SMS පද්ධති ඔස්සේ පුද්ගලයන් 35,000කට අධික පිරිසකට අනතුරු ඇඟවීම් යවා ඇති අතර WhatsApp සහ ඊමේල් මාර්ගයෙන්ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ අදාළ ආයතන දැනුවත් කිරීම සිදු කර තිබෙනවා කියලත් වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා. අද ලක්කන ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි බලමු ලක්කන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ 73න් 18කට ආසන්න ප්‍රමාණයක් වාන් දමන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු LS සූර්ය බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. අපි අහලා බලමු එතුමන් ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: යටතේ තියෙන ප්‍රධාන ජලාශ 73න් 18කට ආසන්න ප්‍රමාණයක් වාහන් දමීම සිද්ධ වෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ වැව්වලනුත් 18කට ආසන්න ප්‍රමාණයක් වාහන් දමනවා. මේ තත්ත්වය විශේෂයෙන්ම ප්‍රධාන ජලාශ අතර කතරගම පිහිටි වෙහෙරගල ජලාශය, හම්බන්තොට ලුණුගම් වෙහෙර ජලාශය, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැද්දරුවය රාජාංගනය, ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව වැනි ජලාශය, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචදුව වැනි ජලාශ මේ වන විට වාහන් දොරටුවේ වෘත කළා ජලය නිදහස් කරනවා. මේ ලැබෙන වර්ෂාපතනයන් අනුව කෙසේ නමුත් ප්‍රමාණයන් වරින් වර වෙනස් කිරීමට ලක් කරනවා. මේ දක්වා ජලය අඩු කිරීම සිදු කරන කිසිදු කංගාවක් නිසා ජල ගැලීමක් ඇතිවීමට හැකියාවක් නැහැ. මේ දිනවල ලැබෙන වර්ෂාවෙත් කෙටි කාලයක් ඇතුළත වැඩි වර්ෂාපතනයක් ලැබීම සාමාන්‍ය හැඩයක. ඒ අනුව ගංගාවක් තිබුණත් නැතත් ඇතැම් ස්ථාන පහත් වීම යට වෙනවා. මේ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. කුඩා ගංගා ද්‍රෝණිතව භූමියක් තියෙනවා. මේ තත්ත්වය ඇති වෙනවා. වගේම ෂණිකව ජලය එකතු වීමෙන් සහ කලායම නිසා ඇතැම් ස්ථාන යට වෙනවා. මේ නිසා මේ යට වෙන ස්ථාන ඉතාම අනතුරුදායකයි. මොකද සාමාන්‍ය යට වෙන ස්ථාන නෙවෙයි. ඒ වගේම මාර්ග කැඩිලා තියෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම මේ ජලය එකතු වෙච්ච තැන් විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමෙන් වළකින්න කියන එකත්, ඒ වගේම මාර්ග භාවිතයේදී හැම යට වෙලා තියෙන ස්ථානවලදී සැලකිලිමත් වන ලෙසත් කාරුණිකව ඉල්ලනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල්පිටුවල තවත් තොරතුරු සඳහා. පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබෙන අතර අගලවත්ත ප්‍රදේශයෙන් මිලිමීටර 110ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. මතුගමෙන් මිලිමීටර 99.2ක්, ඒ වගේම බුලත්සිංහලෙන් මිලිමීටර 79.2ක් සහ ඉරල්ගස්සින්න ප්‍රදේශයෙන් මිලිමීටර 79ක් වාර්තා වී තිබෙනවා. රත්නපුර සහ පොළොන්නරුව ආශ්‍රිතව ප්‍රදේශවලද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වෙලා තිබෙනවා කියලයි අද සඳහන් වෙලා තිබෙන්නේ. එතකම බොහෝ විට නිර්තදික මෝසම් කාල සීමාවේදී ජලාශ පිරී ඉතිරියෑම සිදුවීමක් සිදුවන්නේ නැහැ. කෙසේ වෙතත් මෙවර ඉහළ ජලාශයේ පිරියෑමේ වේගය අඩු බව වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග හා දුම්රිය ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. මහනුවර තලාතු ඔය මාර්ගයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය වසාදමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රේදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එවැගේම තමයි මන්නාරම දුම්රිය මාර්ගයේ මන්නාරම සිට මැදවච්චිය දක්වා දුම්රිය දහවනේ නවතා ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේද රඹුක්කන සිට අඹේවල දක්වා දුම්රිය දහවනේ අත්හිටුවා තිබෙනවා. කොත්මලේ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ B431 ප්‍රධාන මාර්ගය ඒ පෙරවරුවේ සිට තාවකාලික වසා දැමූ බව කොත්මලේ පොලිසිය සඳහන් කරනවා. ඒ මාර්ගයේ මීට ප්‍රථම නායගේ පරගම්මන ප්‍රදේශයේ යලිත් මාර්ගයේ ඉරිතලා අවධානමක පවතින නිසා මෙලෙස එම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. අනුවරලේ දිස්ත්‍රික්කයේ නෝබුඩ් අබගමු කෝර්ලේ, ඒ වගේම කොත්මලේ බටහිර, මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය, තුම්පනේ දෙල්තොට, දොළුව, උඩුනුවර, හතරලියද්ද, හාරිස්පත්තුව, පාතහේවා හැට, පස්බාගේ කෝර්ලේ, අකුරණ ගඟබට කෝර්ලේ, පන්විල, යටිනුවර සහ ගඟ ඉහළ කෝර්ලේ, උඩපලාත, මාතලේ දිස්ත්‍රික්කයේ නාබුල, අබන්ගඟ කෝර්ලේ, රත්තොට යන ප්‍රදේශ ලේකම් කොට්ටා සඳහා අනතුරු ඇඟවීම් පළමුවන මට්ටමේ විමසලිමත් විය යුතු නිවේදන නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දවස්වල පදිංචි ජනතාව මේ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් හා විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. එතකම මේ සුළං සම්බන්ධයෙන් අද දවසේදී වාර්තා වෙලා තිබෙනවා. මුහුදු ප්‍රදේශවල දැඩි සුළං සහ උස රළ ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අනතුරු අංගවා තිබෙනවා. පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු කලාපවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50 60 අතර ඉහළ යා හැකි බවත් මීටර 2 සිට 2.5 දක්වා උස රළ ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ නිසා ධීවර හා නාවික ප්‍රජාවට මුහුදු ගමන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබෙන්නේ කියලා අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අද ප්‍රධාන පුවත්පත් සියල්ලක්ම පාහේ ප්‍රධාන සිරස්තල විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්හන මෝර්නින් නිවුස් අලට් එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්හන මෝර්නින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලක්හන මෝර්නින් නිවුස් අලට් හංගින වෙලාව මතක් කරගන්න වෙලාව උදෑසන 6:19.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711
1: ලකන්ඩ රේඩියෝ ITN

0: පසුගිය පාලන කාලයන් තුල ව්‍යවසායකත්වයේ සංවර්ධන අංශ විවිධ අමාත්‍යාංශ කොටස් ආකාරයෙන් පැවති එම අංශයේ පරිහානියට හේතු වී ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නිති මහතා ප්‍රකාශ කළා. මේ වන විට සියල්ල එක් අංශයක් යටතට ගෙන විත් ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ උපායමාර්ගික රාමුව පිළිබඳව විද්වත් මණ්ඩල සාකච්ඡාවේදී කියලත් අද ලකන ප්‍රවෘත්ති අංශ සඳහන් කරලා තිබෙනවා. අපි අහලා බලමු හෙතුමන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා.
1: ව්‍යවසායකත්වයේ අඳුරගෙන තියෙන්නේ වෙළඳාම හැටියට. වෙළඳාමට එහා ගියපු අභියෝගයේ අවස්ථාව අර්බුදයේ අභියෝගයේ අවස්ථාව බවට පත් කරන හැටි තේරුම් කරගත්ත නව සමාජයක් පරිවර්තනය කරන එක තමයි මෙතන ව්‍යවසායකින් දිරිගන්වන ව්‍යවසායකින්ට උදව් කරන උඩා ව්‍යවසායකින් මහා පරිමාණ තත්ත්වයට පත් කරන අභිලාෂයේ තියෙන පිරිස තමයි මෙතන ඉන්නේ. දැන් අපි කරන්න යන දේ විසිබල් විදියට මෙතන පෙන්වන්න අපිට බාණ්ඩයක් නැහැ. හැබැයි අපිට තියෙනවා හැඟීමක්, කන්සෙප්ට් එකක්. ඒ වෙනුවෙන් අපි කුළුණු 11ක් හදලා තියෙනවා. මෙන්න මේ කුළුණු 11 එකට ක්‍රියාත්මක කිරීම තමයි SME නගා සිටුවීමේ උවමනාව. මීට කලින් ආණ්ඩුවලදී ව්‍යාපාර සංවර්ධන අංශයේ තිබුණේ තරුණ කටයුතු අමාත්‍යාංශය. නෙඩායක තිබුණේ තව තැනක. ව්‍යවසායකතු සංවර්ධන අධිකාරිය. IDB එක තිබුණේ තවත් තැනක. එතකොට වැඩක් කරන්නේ. අපි මුලින්ම කරේ එකට එකතු කිරීම අපේ අමාත්‍යාංශයේ තුල තියෙන ආයතන. ඒක තවත් පහසුවෙන් කටයුතු කරන්න තමයි කැබිනට් මණ්ඩලය අපට දැන් අනුමැතියක් දීලා තියෙන්නේ. මේ ආයතන එකක් හැටියට අධිකාරියක් බවට පත් කරා. ව්‍යවසායකත්ව සංවර්ධන සහ පරිවර්තන අධිකාරිය. දැන් ඒකේ ඊළඟ පියවර තමයි අපි මේ අද ක්‍රියාත්මක කරන්නේ. ව්‍යවසායකයින් සඳහා කුඩා මධ්‍යම ව්‍යවසායකයින්ට සහාය දෙන ආයතන එකට වැඩ කරන්න පටන් ගන්න.
0: එතකම ලකන් ප්‍රවෘත්ති අංශයෙන් වාර්තා කළ තිබුණා ඩිජිටල් ආර්ථිකයේ නව පෙරවලයක් සිදු කරමින් PayPal ගනුදෙනු ක්‍රමය ශ්‍රී ලංකාවේ ආරම්භ වනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අංශයේ මහාචාර්ය රොෂාන් දර්ශනයාපා මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් පළ කළා.
2: කියන පේමන්ට් ගේට්වේ එක රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයක මුදල් ඒකක 100කට වඩා වැඩි ප්‍රමාණයක මූල්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම යූසර්ස්ලා මිලියන 400කට වඩා වැඩි ප්‍රමාණයක් මේ PayPal කියන ගේට්වේ එක හරහා ට්‍රාන්සැක්ෂන්ස් සිදු කරමින් පවතිනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට US ඩොලර්ස් ට්‍රිලියන 1.68ක වගේ ට්‍රාන්සැක්ෂන්ස් මේ PayPal කියන platform එක හරහා අපේ දල්දේශීය නිෂ්පාදනයට වඩා 16 ගුණයක වගේ විශාල ආර්ථිකයක් මේ PayPal හරහා සිදු වෙමින් පවතිනවා. ඒක අපිට තියෙන ඉතාමත් වැදගත් දේ තමයි අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම තරුණ ප්‍රජාව, software develop කරන අපේ ප්‍රජාව, ඒ වගේම digital content creators ලා ඉන්නවා, ඒ වගේම අත්කම් නිර්මාණ විදේශ වෙළඳපොළට ගෙනියන්න කැමති අය ඉන්නවා. ඒතර මේ වගේ අයට ඇත්තටම මේ PayPal හරහා transaction කිරීමේ තියෙන වැදගත්කම වෙන්නේ ඇත්තටම අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමකට ලක් වෙලා තියෙන ගෙවුම් පද්ධතිය. මේ PayPal ක්‍රමය ලංකාවට හඳුන්වා දීම තුර අපේ ව්‍යවසායකින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාතික වෙළඳාමට පෙළඹීම සහ ඒ තුළින් අපේ දේශීය ආර්ථිකයට විදේශ විනිමය වැඩිපුර ලබා ගැනීමට හැකියාව ලැබේ.
0: Morning News Alert. ලකන Morning News Alert හංගන වෙලාව මත කරණම් වෙලාව උදැසන 6යි විනාඩි 30යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: මෙලව දර්ශන 6 විනාඩි 30යි අපි සූදානම් මේ දවස්දී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් අදින ලද්දල ලොතරැයි බද්දල නිල ප්‍රතිඵල සදහන් කරන්න එමයි මාසේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා දවස ඒ දවස්දී ක්‍රියාත්මක වුණා මහජන සම්පත ජයග්‍රහී 6189 වෙන දිනම් වාරය විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බාටපත් උනේ W ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන අංක 3 අංක 4 අංක 7 නැවතත් අංක 4 අංක 9 සහ අවසානෙට අංක 2 ගොවිසත 4431 වෙනි දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බාටපත් වුණා P ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක ලෙස අංක 48 අංක 57 අංක 71 සහ අවසානිත අංක 75යි ඊ දවසේදී ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බාටපත් වුණේ මෙගාපව ජයග්‍රහී 2537 වෙනි දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බාටපත් වුණේ H ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයේ විදිහට සටහන් වන අංක 22 එතකම ජයග්‍රහී අංක 4 විදිහට අංක 13 අංක 22 අංක 38 සහ අවසානයේ අංක 77යි ඒ දවසේදී මෙගාපව 2537 වෙනි දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වගේම ජයග්‍රහී සුපිරි අංකය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ ධන නිධානයේ ජයග්‍රහී 2219 වෙනි දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බාටපත් උනේ V ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වල අංක 24 අංක 57 අංක 66 සහ අවසානයේ අංක 70 හඳහන ජයග්‍රහී 1498 වෙනි දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබුණේ කන්‍යා ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 6 අංක 23 අංක 36 සහ අවසානයේ අංක 40 අද සම්පත ජයග්‍රහී 764 වෙනි දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ බලන්න ඔබ මිලදීගත්තු ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ඉංග්‍රීසි අක්ෂරය බාටපත් වෙලා තිබෙන්නේ W ඉංග්‍රීසි අක්ෂරයද කියලා එතකම ජයග්‍රහී අංක විදිහට අංක 7 අංක 4 අංක 9 සහ අවසානයේ අංක 2යි ඒ දවසේදී අද සම්පත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ NLB ජය 457 වෙනි දින වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට C ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක අංක බිඳුව නැවතත් අංක බිඳුව අංක 4 සහ අවසානයේ අංක 5යි NLB ජය 457 වෙනි දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ NLB සුබ දවසක් ඒ දවසේදී ජයග්‍රහී ලග්න සංකේතය විදිහට ඔබේ ලොතරැයි පතේ සදහම් වෙලා තිබෙනවද කියලා බලන්න කන්‍යා ලග්න සංකේතය එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 30 අංක 42 සහ අවසානයේ අංක 64 NLB සුබ දවසක් 305 වන ජයග්‍රහී දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 5935 විදිහට 5935යි NLB සුබ දවසක් ජයග්‍රහී 305 වන දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය බවට පත් වුණේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව දවස් 9:34යි.

0: බලව් දර්ශන 6යි විනාඩි 38යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 456

0: දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සඳදිය දහන දෙන්නේ මාරාතිකයි
2: අවදානම පිළිපද අවදානය පිණසයි මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ඔස්මන්ගේ නිවසේ තිබී රිපීටර් අවියක් මැගසින් දෙකක් චීවුණු 10ක් පොලිස් බහරයට කියලාත් අද හේමන්ත රන්දුරු ගෙනෙන වාර්තාවේ සටහන්. ගනේමුල්ල සංජීව නමැති පාතළු නායකයා අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනය කිරීමට පිස්තෝලය ලබා දී ඇත්තේ ගම්පහ ඔස්මන් බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ ඔස්මන් නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ටාසයේ අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා කියලයි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබෙන්නේ. ගැනිමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොට්ටාසයේ බාරයේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව ගම්පහ ඔස්මන් අත්අඩංගුවටගෙන ඇත්තේ පෙරේදා රාත්‍රියේදීත් කියලා සඳහන්. ගම්පහ ශ්‍රී බෝධිපාරේ පිහිටි නිවසේදී අත්අඩංගුවටගත් මෙම සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් අවියක් මැගසින් දෙකක් සහ ජීවවුණු 10ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ගනේමුල්ල සංජීව ඝාතනයට විදේශගතව සිටි පාතාල සමාජිකයන් සමග කුමන්ත්‍රණය කිරීම, සැලසුම් කිරීම, ඝාතනය සඳහා ගිනි අවියක් ලබා දීම, බලපත්‍ර නොමැති අවියක් සන්තකයේ තබා ගැනීම සිටීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරනවා. සංජීව කුමාර් සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව කොළඹ අලුත් කඩේ අංක 5 අධිකරණ ශාලාවේදී වෙනි තබා ඝාතනය කර තිබුණා. එගොත් 2025 වර්ෂයේ පෙබරවාරි 9 වෙනිදා කියලා සඳහන. මෙම ඝාතනය සම්බන්ධයෙන් කමාන්ඩෝ සලඳු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. සංජීව ඝාතනයේ මහමුලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙවන්ද නැමැති සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේ සැඟවී සිටියේදී කෙහෙල් බද්‍රපද්මේ සහ කමාන්ඩෝ සලින්ත නැමැති පාතාල නායකයන්ගේ සැලසුමකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. පොලිසිය අලුතින්ම සොයාගත් තොරතුරු වලට අනුව සංජීව ඝාතනය සඳහා පිස්තෝලය ලබා දී ඇත්තේ ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ඔස්මන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියලත් අද වැඩිදුරටත් දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා. එතකම දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරන්න සූදානම්. මල්වානේ බැසිල්ගේ ගෙදරට අන්තරේ කඩාපණි අක්‍ර දහසක ඉඩම සරසවියට දෙන්නයි ඉල්ලයි. රක්ෂණ ශ්‍රයන්ත එවගේම සුගත් ප්‍රේමතිලකයි වාර්තාව ගෙනෙන්නේ. මෙයද දිවයින පුවත්පත ගෙනන සටහන. අයිතිකාරයෙක් නැති මල්වානේ ගෙදරට අන්තරේ බලෙන්ම රිංගයි පොදු ජනතාවගේ පරිහරණයට ඉල්ලයි කියලත් අද වැඩිදුරටත් දෙවෙනි පුවත්පත සඳහන් කර තිබුණා. හිමිකරුවෙකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවාස ඇතුළු දේපළ විශ්වවිද්‍යාලය ඇතුළු පොදු ජනතාව පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ එම නිවසට බලෙන්ම ඇතුළු වුණා කියලයි අද දිවයින පුවත්පත ඡායාරූප සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාවගෙන් සොරකම් කළ දේපළ ජනතාවට යලි පවරන බවට ඌ පොරොන්දුව මතක් කරමින් ඔවුන් මෙම ක්‍රියාමාර්ග ගත් අතර ඔවුහු එහි කඳවුරු බඳින බවද ප්‍රකාශ කළා. එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදු ජන පරිභෝජනය සඳහා අවශ්‍ය බවයි. අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර හිමිකරුවෙක් නොමැති වීම හේතුවෙන් එය අධිකරණ අමාත්‍යාංශයේ යටතට පවරාගෙන තිබුණා. ඒ මෙම නිවස තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මහතාගේ නීතික්ෂන් මාර්ගයෙන් අධිකරණයට දනුම් දීපු පසුබිමකයි. පසු අදාළ නිවස සහ ඉදම වෙන්දේසිකරණ ලෙස අධිකරණ නියෝග කළා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කළ තිබුණා. විත්තිය මූලික විරෝධතාවට තාව ඉවතට යෝෂිතට එරෙහිව නඩුව විභාගය තමන් නිවැරදි කරු බව ව්‍යෝෂිත කියයි කියලාද AJA අබේනායකයි වාර්තාව ගෙනෙන්නේ. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීම පනතයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා කියලයි අද දිවයින පුවත්පතමෙන් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ තේන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ මෙන්සරු උදේෂ් රණතුංග මහතා මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට වෙත්‍ය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පදනම් විරහිත බව සඳහන් කළා. ඒ අනුව එම මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරන බව කී විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නැති බව සඳහන් කළා. එන අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට වේවෘත අධිකරණයේදී චෝදනා පත්‍ර කියවා දීම සිදු කරනු අතර එම චෝදනාවන් වලට තමන් නිවරදිකාරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළා කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අධිකරණයට අපහාස කළයි ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ බරපතල වැඩ ඇතිව වසර 6ක් සිපිරි ගෙට කියලායි අද වාර්තාව. ලක්ෂ 30ක දරයෙකුත් නියම කර ඒජේඒ අබේනායකයි වාර්තාව ගෙනෙන්නේ. 2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගය පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකර වූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ ඇතිව සරහයික සිරදනුමක් නියම කර තිබෙනවා. ඊට අමතරව මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැරහැරි හොත් අමතරව වසරක සිරදනුමක් නියම කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන්. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුව ලබා දී තිබුණා කියලයි අද දිවයින පුවත්පත සටහන් කළා. තිබෙන මේ දිනමින පුවත්පතේ අද වාර්තාව ලක්ෂ 98ක මූල්‍ය වංචාවක් පාස්පෝර්ට් කන්තෝරුවේ IT ලොක්කෙක් 18 වනදාත් එක් රිමාන්ඩ් කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙන්නේ. අපි දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරන සූදානම් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වලට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 98කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණංශයේ ප්‍රධානියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන නිලධාරියා වන බවද වැඩිදුරටත් සඳහන්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් යූසර් මැනේජ්මන්ට් මොඩියුල් නැමැති මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9831යි මුදල ගෙවා තිබියදී එම මෘදුකාංග ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංග ලබා නොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබා ගැනීමට කටයුතු කිරීමට ඔහුට එල්ලවන ප්‍රධාන චෝදනාව බව පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් මං හිතන්නේ නිවැරදි විය යුතුයි. රුපියල් ලක්ෂ 98,31,250ක මුදලක් විය යුතුයි. අදවසේදී සඳහන් වෙලා තිබෙන මේ දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තා කළ තිබුණ තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවටගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෘදුකාංග පරිපාලකවරයා ලබන 18 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ නියෝග කළා කියලා අද වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා දිනමින පුවත්පත. ලසන්ත අලගිය වන්නට ලක්ෂ 15ක ශරීර ඇප අද නිශාන්ත අබේගුණවර්ධනයි වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා. එම පක්ෂයේ පොදුචාර එක්සත් පෙරමුණ යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කළ අපේක්ෂකයෙකු අතුරින් වේදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂිකාවන්ත දිනක හට පවරා තිබූ නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුවයි අධිකරණ භූමියෙන් පිටතර පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් මේ පිළිබඳව කළ විමසීමකදී මාධ්‍ය වෙත අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කරමින් මේ මහතා පිටව ගියා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. මෙය දිවයින පුවත්පත රුපියල් දිගටම පිරිහෙයි ඩොලරේ රුපියල් 329ට නැගී කියලා අද දිවයින පුවත්පත සටහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් තොරතුරු ක්ෂාම්නුවන් ගණේවත්තායි වාර්තාව ගෙනවිත් තිබුණේ අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු පිරිහීමක් වාර්තා කරමින් අමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 329 දක්වා හිල ගොස් තිබෙනවා. එනෝ පෙරේද රුපියල් 327.138 ලෙසින් වාර්තා වී තිබුණු අමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 329.92 දක්වාද රුපියල් 2.754කින් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර පෙරේද රුපියල් 319.77 ලෙස වාර්තා වූ අමරිකානු ඩොලරයේ ගැණුම් අගයද ඊයේ රුපියල් 322.728 දක්වා රුපියල් 2.51කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව 2023 දෙසැම්බර් 14 වෙනිදාට පසු වාර්තා වූ ඩොලරයේ ඉහළම ගැණුම් මිල ඊයේ වාර්තා වූ අතර එම ඉහළම මිල ඊයේ වාර්තා වෙලා තිබුණා කියලායි අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනන් ගලවු දර්ශන 6යි විනාඩි 52යි.
1: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: පළවු දසන හය විනාඩි 56 අපි අවධානය යොමු කරන දවසේදී විදෙස් පිටුවට වාර්තා වන විදෙස් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. චීනය සහ ඇමරිකාව තවදුරටත් ප්‍රතිවාදීන් නොවේ. හවුල්කරුවන් ට්‍රම්ප් පිළිගනිමින් චීන ජනපති කියයි කියලා අද දිවයින පුවත්පතේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කළා තිබුණා. අපි බලමු අතුල් පිටුවලට ගිහිල්ලා දිවයින පුවත්පතේ තවත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තියෙන මොනවද කියලා. චීන සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන් ලෙස නව හවුල්කාරයන් ලෙස කටයුතු කළ යුතු බවත් දැනට සම්බන්ධයෙන් මුළු ලෝකයාම අවධානය යොමු කර තිබෙනවායි චීනයේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගනිමින් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබෙනවා. පෙරේදාත්‍ය දින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉහළ පෙළේ සාකච්ඡා ආරම්භීමට පෙර චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. ඇමරිකාව චීනයේ හවුල්කරුවන් යුතු බවට චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා ඇති ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් චීන නායක විශිෂ්ට නායකයෙකු ලෙස හඳුන්වා දී තිබෙනවා. ගෝලීය බලවත් වන ඇමරිකාව සහ චීනය අතර පවතින සම්බන්ධතා ඉදිරියේදී මෙතෙක් පැවතියාට වඩා යහපත් වනු ඇතැයි අවධාරණය කර තිබෙනවා කියලත් වැඩිදුරටත් අද දිවයින පුවත්පත සඳහන් කළ තිබෙනවා. එතකම ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය රහසේම එමීර් රාජ්‍යයට කියලා අද දවසේදී වාර්තා කළ තිබෙනවා. ඇමරිකානු ඉරාන යුද්ධය අතරතුරේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රහස් සංචාරයක නියලුණායයි වාර්තාවේ තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් එමීර් රාජ්‍ය පවසා ඇත්තේ ඊශ්‍රායල් සමග පවතින සබඳතා ප්‍රසිද්ධ ඒවා මිස රහසිගත ගනුදෙනු නොවන බව කියලයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කළා තිබෙනවා. මේව තමයි විදෙස් පිටුව පැත්තෙන් වාර්තා වන තොරතුරු බවට පත් වෙලා තිබෙන්නේ. අපි විදෙස් පිටුවෙන් යනවා ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා හොයලා බලන්න. ස්පෝර්ට්ස් රවුන්ඩප්. කෝලිගේ ශතකය බැංගලූර් ඉහළටම ඔසවයි. විරාට් කෝලි වාර්තා කළ විශිෂ්ට ශතකයක් හේතුවෙන් IPL ක්‍රිකට් තරගාවලිය අවසන් වටයට එක්වීමේ අවස්ථාව ඉහළ දමා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිල සමත් වී තිබෙනවා. මේ තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරදවා කඩුලු 6ක් කයක ජයක් හිමි කර ගැනීමට බැංගලූර් පිල සමත් වූ අතර ඒ සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වී තිබෙනවා. 8 වෙනි තැන පසු වුණු කොල්කටා පිල ලැබූ 6 වෙනි පරාජයත් සමග 6 වෙනි පරාජය මේ වන අතර මේ සමග ඔවුහු අවසන් වටයට එක්වීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමකට මුහුණ පා සිටිනවා. කොල්කටා පිලට අවසන් වටයට එක්වීමට නම් ඉතිරි තරඟ 3ම ජය ගැනීම අනිවාර්ය වන අතර එසේ වුවත් ඔවුන්ට ඉදිරියෙන් ඇති කණ්ඩායම් 7 ප්‍රතිඵල ලෙස බලා සිටීමට සිදුවනු ඇති බවයි අද ක්‍රීඩා පිටුවෙන් වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. ක්‍රීඩා පිටුවෙන් අපි යන හදන්නේ කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න. කාටූන්ස් මේ දිනමින පුවත්පතේ අද අංචුනගේ කාටූනේය. සමාජ මාධ්‍ය බලවත් බලන්න එපා කියලා නාමල් බිරිඳට කියලා. මොකද ඒ කියලා දැන් වෙනදටත් වැඩිය බලනවා ඇති කියලයි අද අංජනගේ කාටුනෙන් කියලා තියෙන්නේ. මෙලක් ලංකාදීප පුවත්පත පංකජරුවින්දගේ සරදම් කාටුනේ තලපති විජේට දේවඥේ කින්නවලු. ඔය අප්පච්චිටත් හිටියේ කියලයි අද පංකජරුවින්දගේ සරදම් කාටුනෙන් කියලා තියෙන්නේ. මෙචාරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ ආයත කුණාටුවක් හින්දා ලොකු ගංවතුර නායෑම අවදානමක්ලෝ. අප්පට සෙරි. අර දිත්වා කුණාටුවෙන් තහඩුගේ අයට ආධාර ගෙවලත් ඉවරද මන්ද කියලයි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙනවා. අපි යනවා ශ්‍රී සමයන් කාටුනේට. අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ JVP කාර්යෝ කියන්නේ හිඟන්නෝ නෙවෙයි කියලා හර්ෂණ නානයක් අර කියනවා. ආයේ ඉතින් කෙසෙල් කැන් මාළුකූරියෝ කැබ්වලට නොදැම්මට කමක් නෑ කියලා කිව්වේ නැද්ද කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් අහලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් අපි නැවත හමු වෙන්නේ ලබන සතුදා උදෑසන. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ සතියන්තයක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු

0: Good morning, Subudasana. Hatai Vinadi Hatai Velava. I won.
1: Good morning, Subudasana.
0: Ad kavada pahalawane? May?
1: May palus venida fi munagahenne. Sikurada dawasak satiyantaya. ඉතින් වර්ෂාවත් එක්ක ආපදාවටපත් වෙච්ච එහෙම නැත්නම් මේ වෙලාවේ යම්කිසි අපහසුතාවයකටපත් වෙලා ඉන්න පිරිස් ගැන උදේ පාන්දර ප්‍රවෘත්ති අහලා පත්තර බලලා
0: දැනුවත් වෙලා ඉන්නේ.
1: පාරට බැස්සම විවිධ තැන්වල විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවල තාම ජලය බැහැලා ගිහිල්ලා නැහැ. ඉතින් ගමනාගමනේ යම් යම් බාධාවන් තියෙනවා.
0: මාර්ග වැහිලා තියෙනවා නේ.
1: අද ටිකක් වැස්ස අඩුයි වගේ හැඟීමක් තියෙන්නේ. උදේ නම් ඉර පොඩ්ඩක් පායලා තියෙනවා කොළඹට. අනිත් ප්‍රදේශවලට කොහොමද කියන්න දන්නේ. කොහොමදත් වැස්ස ඉක්මන තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි ඔක්කොමත් එක්ක ආයි අපිට වැස්ස නැතුව ඉන්න වෙන කාලයක්.
0: එල්නිනෝ තත්ත්වයක් ගැන හැමෝම කියනවා වසරේ අගදී නේද?
1: ඔව්, දැන් මේ මම දැක්ක ඊයේ මෙන්න මෙහෙම එකක්. අපේ යම්කිසි පුරෝකතන තිබුණා මේ මැයි මාසේ එල්නිනෝ එකක් එනවා කියලා. හැබැයි ආවේ ගං වතුර. හරි.
0: ඔව්නේ.
1: එහෙම එකක් ගැන මම දැක්ක සමහරු කියලා තියෙනවා.
0: ඒක තමයි දැන් මම හිතන්නේ අගට ගිහින් තියෙනවා.
1: ඔව් කියන්නේ ඔව් දැන් සමහරලාට අපිට කියන අනාවේ කියම නෙවෙයි. සබාධාමේ හැසිරීම නේද?
0: ඔව්.
1: අර කාන්තාව වගේ.
0: කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ
1: නැහැ. අපි ළඟදී අධිකරණයකදී එහෙම ප්‍රකාශයක් කරපු ප්‍රවෘත්තියක් අපි දැක්කේ. කාන්තාව ගැන කාටවත් කියන්න බෑ. හරි. අන්න ඒ වගේ කාලගුණය ගැනත් එහෙම කියන්න බෑ. සමහර මිනිස්සු කාන්තාවට කියලා විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම සමහර මිනිස්සු අපි කියන්නේ කාලගුණය වගේ කියලා.
0: හරි ඉක්මනට වෙනස්
1: වෙනවා. හරි ඉක්මනට වෙනස් වෙනවා. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. ඊළඟ මොහොත මොකද්ද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ කාලගුණ වටපිටාවට අපි අනුගත වෙන්න ඕනේ. එයා දෙන විදිහට අපි අනුගත වෙන්න ඕනේ.
0: එයා දෙන්නෙත් අපි කරපුවානේ නේ.
1: අද ගුඩේ අමතක

0: ඇති දැන් ඉදිරිපෑ 44 කියලා ඊ හවස හෝ පෙරේද උදේ වෙනකොට අපිට ප්‍රවෘත්ති ආවනේ මේක දිවයිනෙන් පිටත් යනවා කියලා දිවයින මගහැරලා යනවා කියලා දැන් ඔන්න අපේ ඔළුවට ඇවිල්ලා තියෙන හරි එහෙනම් වැස්ස ඉවරයි කියලා
1: අද එහෙනම් කුඩේ ඕනේ නැහැ කියලා හිතලා එන්න ඇති වැඩිර
0: ඔව් ඔය රතු නිවේදන එහෙම නිකුත් කරපු පළාත්වල අයට උනත් තාමත් ඒ නිවේදන වළංගුයි ඒ නිසා එහෙම අනතුරු ඇඟවීමක් කරාම ඒක සම්බන්ධව ආයේ ඒ අනතුරු ඇඟවීම පහව ගියා කියලා නිල වශයෙන් ඒ අදාළ නේද
1: අංශ කියනකම්
0: ඔව් ඒ වෙනකන් ඔබට සිද්ධ වෙනවා ඒක ගැන අවධානයෙන් ඉන්න ඒ ගැනත් අප මතක් කරනවා
1: මොන වැසි වැස්සත් ඔබ වැඩට යන්න ඕන අද දවසේ වැඩ පටන් ගන්න ඕන අපිත් වැඩ ඔබත් වැඩ ඉතින් උදේ 10 වෙනකන් ලක්කන මෝනින් ඩ්‍රයිව් එකත් එක්ක ඉන්න කියලා ඔබට මතක් කරනවා FM 93.5 FM 93.7

0: ලබන කෝටි 8 NLV ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: උදේ 7යි විනාඩි 21යි දැන් වෙලාව. අපි ඔබට උදේ පාන්දරින්ම වාසනාවේ පණිවිඩය අරගෙන එන්නේ. ඔබ දන්නවා ධන නිධානය ගැනනේ. ඔබට දිනන්න තියෙන චාන්ස් අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වලින් සෑහෙන තල්ලුවක් හම්බ වෙනවා ජීවිතේ ඉස්සරහට යන්න. ඉතින් ධන නිධානය කියලා කියන්නේ යන්නේ ඒ වගේ ටිකට් එකක්. ධන නිධානයේ ටිකට්පත් අතර දැන් මේ දවස්වල විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතේ සිහින යථාර්ථයක් බවට පත් කරන ලොතරැයි බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම සන්ඩේ බෝනස්, ඉරිදා බෝනස් එකක් ගන්න ඔන්න හොඳ චාන්ස් එකක්. ධන නිධානයත් එක්ක වැඩි වැඩියෙන් රුපියල් 40ක් දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා ධන නිධානයේ ටිකට්පත් මිලදී ගන්න.
1: මේ දවස්වල කඩවල් වලින් වැඩියෙන් විකුණන විකිනන දේවල් තියෙනවා.
0: කුඩ
1: ඊට අමතරව කෝපි වගේ,
0: කෝපි
1: ඊට පස්සේ ඔය හීටර්ස් වගේ. ඒවනම් ඉතින් හැමෝම ගන්නේ නේ.
0: සල්ලි තියෙන අය තමයි ඒව
1: ගන්නේ. එතකොට ගොඩාක් වෙලාවට වැස්සත් එක්ක නේද? දැන්
0: රේන්කෝට්.
1: දැන් හැබැයි ඒ වගේම තමයි තව පිරිසක් අපහසුතාවටපත් වෙනවා. තමන්ට බිස්නස් එකක් කරගන්න විදියන්නේ. ඔය බණ්ඩාරවිල ටවුන් එකේ හිම අපි දැක්කා අර පදික වේදිකාවේ ඇඳුම් හිම විකුණනයිගේ ඇඳුම් හිම ගහගෙන යනවා. තමන් විකුණන්න තියාගෙන හිටපු දේවල් ගහගෙන යනවා. ඉතින් එක දවසක් වැස්සොත් එහෙම නේද?
0: ඒකනේ.
1: ඒ අයගේ දවස් ගාණක් සතියක් දෙකක් සමහර විට කන්න බොන්නවත් ආදායමක් හොයාගන්න විදිහක්
0: නැහැ.
1: එහෙමත් තියෙනවා. ඒ කොමනත් මේ මතක් කරේ විශේෂම මේ අපි වැස්සත් එක්ක බැඳුණු හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා. සමහරු කියනවා වැස්සයි පොතයි මමයි කෝපි එකයි.
0: අහහ නියම එකට බද්ධ වෙලා තියෙන්නේ කියලා නේ.
1: හරි රස කෝපි එකක් විජය කෝපි.
0: දැන් නියම කෝපි රස සුවඳ පාට මේ හැම දෙයක් එක්කම නියම රසයෙන් කෝපි එකක් රස බලනවා නම් ඔබ තෝරගන්න ඕන විජය කෝපි. දැන් කෝපි වලට අකමැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කොයි වෙලේ තේ තේ තේ කියාගත්තකම කටි ඉන්නවන්නේ. අන්න එහෙම අයටත් විජය තේ කොළ තියෙනවා. එහෙම තෝරගන්න පුළුවන් විජය තේ කොළ. ඒ වගේම විජය කෝපි මේ හැමදේම වාට දැන් විජය කියන නමින් ගන්න අවස්ථාව තියෙනවා. ඕක කිරි කෝපි එකක් බවට පත් කරගන්න පුළුවන් පැල්වත්ත කිරිපිටිත් එක්ක. ඒකත් මේද සහිත මේද රහිත කියන වර්ග දෙකෙන්ම තියෙන ඔබට කැමති විදිහට දැන් පැල්වත නිෂ්පාදන වගේම විජය නිෂ්පාදනත් තෝරලා බේරලා මිලදී ගන්න පුළුවන්. උදේ 7යි විනාඩි 24යි දැන් වෙලාව.

0: හතයි විනාඩි 27යි වෙලාව.
1: තව විනාඩි 3යි තියෙන අපිට හතා මාර වෙන්න ජාතිකලොතරැයි මණ්ඩලයේ පැත්තට යන්න.
0: ඕකේ.
1: අර කාන්තාවගේ සිත ගැන මේ ඔය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරේ කේම නැත්තං ඒ උසාවියක ඇතිවෙච්ච කතාව සම්බන්ධ අපි දැන් අද උදේත් මතක් කරේ. ඒ කතාවේ ඉතිහාසය පොඩ්ඩක් වාගෙන ගියාම මේ කතාව එක පාරට ආපු එකක් නෙවෙයි. මේ කතාව ඇවිල්ලා කියලා තියෙන්නේ මේ
0: ෂේක්ස්පියර්.
1: අපි දන්න කියන ලෝක ප්‍රකට පුද්ගලයෙක් ඒ තමයි ෂේක්ස්පියර්. එයා මේ කතාව කිව්වයි කියලා අහලා තියෙනවද?
0: නැහනේ.
1: දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් කියලා කිව්වම ඇත්තටම මේ හිත විතරක් නෙමෙයි, යාගේ හැසිරීමුණත් අපිට තේරුම් ගන්න පුළුවන් වටපිටාවක් නැහෙනි. එතකොට දැන් මේ කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බෑ කියලා කියපු කතාව තමයි සමාජ මාධ්‍ය සහ විශේෂම පුවත්පත්වල ඇතුළු බොහෝ තැන්වල
0: වාර්තා වෙලා තිබ්බේ.
1: මොකද වාර්තා වෙලා තිබුණේ. ඉතින් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් ලබා දී තිබූ සහනයක් අනුව ඔය පෙත්සම්කාරියක් වෙච්ච ඩුබායි ගිහිල්ලා නේද යම් කිසි සිද්ධීන් ගන්නාවකට මුහුණ දුන්න කාන්තාවක් සම්බන්ධව, එහෙම නැත්නම් මේ නඩුවකට අදාළ සිදුවීමකදී තමයි මේ කතාව කිව්වේ. එතකොට මේ කතාව අර කතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇත්තටම ලෝකෙ කොහේ හිටියත්, අපි කියන්නේ ඔයාගේ ගෙදර ඉන්න බිරිඳ පෙම්බතිය වෙන්න පුළුවන්,
0: හරි
1: වෙන කොහේ හරි රටක ඉන්න කාන්තාවක් වෙන්න පුළුවන්. සමස්ත කාන්තාව සම්බන්ධවම කරපු පොදු ප්‍රකාශයක් මේක. අර පිරිමි ගැනත් කියන ඒවා තියෙන්නේ, සමහර ඒවා තියෙන්නේ. මේ කියන්නේ පිරිමි ඔක්කොම එකයි කියලා
0: කියන්නේ. ඒ කියන්නේ ඉතින් අපිමනේ.
1: ඔව්, පිරිමි ඔක්කොම එකයි කියලා කියන්නේ කාන්තාවේ පැත්තෙන්
0: කියන්නේ.
1: එතකොට ඒ හැමෝටම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. හැමෝම ළඟ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඉතින් එහෙම කතාවක් තමයි ඔය උසාවියේදී එදා පොඩ්ඩක් මතුවුනේ. හරි, අපි යමු ලොතරැයි මණ්ඩලයේ පැත්තට.
0: හරි, අපි කිව්වා මේ ඔබට ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. යතරිනුත් දන නිධානය සහ හඳහන ගැන විශේෂයෙන් මතක් කරා. අපි හඳහන ගැන කියනකොට ඔබේ ලග්නෙත් එක්ක ගලපගෙන හඳහන ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා හඳහන ගන්නකොට බලන්න ඔබේ ලග්නේ තියෙනවද, ජය අංක තියෙනවද කියලා. මහජන සම්පතියේ දවසේ ක්‍රියාත්මක වුණේ 6189 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ W, ජය අංක අංක 3, අංක 4, අංක 7, අංක 4, අංක 9 සහ අංක 2. ගොවිසත P අක්ෂරයත් එක්ක අංක 48, අංක 57, අංක 71 සහ අංක 75. මෙගා පවර් H අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 22, ජය අංක අංක 13, අංක 22, අංක 38 සහ අංක 77. දර නිදානය V අක්ෂරයත් එක්ක අංක 24, අංක 57, අංක 66 සහ අංක 70. හඳහන කන්‍යා ලග්නයත් එක්ක අංක 6, අංක 23, අංක 36 සහ අංක 40. අද සම්පත W අක්ෂරයත් එක්ක අංක 7, අංක 4, අංක 9 සහ අංක 2. NLB ජය C අක්ෂරයත් එක්ක බිඳුව නැවතත් බිඳුව අංක 4 සහ අංක 5. සුබ දවසක්. කන්‍යා ලග්නයත් එක්ක අංක 30, අංක 42 සහ අංක 64යි. ඔබට වාසනාව ගේන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: හතයි විනාඩි 35යි වෙලා. දැන් අලුත් ක්‍රිකට් නායකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණා. ඔන්න පෞගේ කාලේ ඇතිවෙච්ච කතාව දැන් ඇත්තක් වෙලා තියෙනවා.
1: හරි.
0: කුසල් මෙන්ඩිස්.
1: ඔව්.
0: නව නායකයාට අපි සුබපතමු.
1: ජය වේවා කුසල්.
0: දැන් කුසල් මෙන්ඩිස්ට සාමාන්‍ය අර ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට එහෙම ටිකක් අපි කියන්නේ ටිකක් ග්‍රැසිව් විදියට පොඩ්ඩක් නේ.
1: ඔව්.
0: එහෙම හැසිරෙන, එහෙම ප්‍රතිචාර දක්වන එහෙම කෙනෙක් වෙන්න බෑ.
1: එයා ටිකක් එහෙමනේ නේද?
0: නායකයෙක් වුණාට පස්සේ එහෙමයි.
1: හහ්.
0: ඔකට පොඩි ලස්සන පොඩි කතාවක් තියෙනවා. එක්තරා අවස්ථාවක මේ රජතුමා තමන්ගේ කෙලිලොල් දඟකාර අවුරුදු 16ක් 17ක් වෙන පුත්‍රයාට එන්න කියනවා. හදිස්සියම කැඳවනවා මේ රාජ සභාවට. අවුරුදු 16ක් 17ක් කියන්නේ ඉතින් ඉස්කෝලේ යන නේද? අපේ නම් ඒ ලෙවල් ඕ ලෙවල් කරන පන්තිවල. අන්න එහෙම එක්කෙනෙක්. මේ වෙනකන් කවදාවත් මේ රජතුමා පුතාට රාජ සභාවට එහෙම ඔෆිෂියල් කැඳවල නැහැ. සාමාන්‍යයෙන් නිකන් යනවා, පොඩි කාලේ අතින් අල්ලගෙන යනවා, ඔඩොක්කුවේ තියන් ඉන්නවා, රාජසභාවේ දන ගහනවා, බල්ලා hina වෙනවා, කට්ටිය අර එහෙම එකක් බර්ත්ඩේ පාටියක් වගේ.
1: ඔෆිෂියලි එහෙම එන්න කියලා තිබ්බේ නැහැ.
0: මේක ඇවිල්ලා රාජකීය විදියට කරපු ආරාධනයක්.
1: ඒ
0: කියන්නේ ඒක ඇවිල්ලා ගක්
1: නෑ රජකම බාර ගන්න එන්න වගේ එකක් නෙවෙයි මුලින් දෙන්නේ.
0: ඉතින් රජතුමා දැන් රජවාසලේ ඉහළ මාලටලා බලන් ඉන්නවා දැන් මේ පුතා එයි කියලා. පුතත් ඉතින් ගෙදර ඉඳන් එන්නේ.
1: මෙයා
0: රජ මාලිගාවෙම ඉන්නේ නෑ. ඔය යාළුවන් ගෙවල් වල යනවා රෑට පාටි දානවා. එහෙම දන්නේ නැත්. එහෙමනේ
1: රජුරෝන්ගේ පුතානේ.
0: හරිද? අස්වරයේස් පදිනවා.
1: හරි.
0: එහෙම තියෙනවා.
1: හරි.
0: කේකේව තියෙනවා. එතකොට ඉතින් මෙයා කලින් දවසේ කොහේ හරි ගිහිල්ලා මෙයාට පණිවිඩ එනකොට මෙයා බලන් ඉන්නකොට ඈත කොල්ල එනවා පේනවා. අස්සයා පිට එනවා. ඊට පස්සේ අස්සයා පොඩ්ඩක් ඔය මග ඈත පේන මානේ නවත්තලා ඉතුරු ටික ඉතින් එනවා දැන් හිමි හිමි පයින් එනවා. මීටර් 100ක් 150ක් දුරක් මේ පොඩි රජ කතාවක් මේ පොඩා මවා ගන්න. අපි හැමදෙස්සම කියන්නේ නිර්මාණයක් ඇතුලේ ඇත්ත හොයන්න යන්න එපා කියලා. හරි. ඊට පස්සේ කොහොම හරි දැන් එනවා. එනකොට ඉතින් මේ ඔය ඉතර දිනුනුත් නෑ ඒ කාලේ රජවාසල ඉස්සරහා පොඩි දිය කඩිති වගේ
1: තියෙනවා.
0: මඩවලවල්
1: ගල් තියෙනවා නේද?
0: මේවට පයින් ගානවා, මඩවල වලින් පයින්නවා. මේ ඉන්නෙත් නේ හරි විනෝදෙන් ඉන්නේ. එයා ඉතින් එයාගේ විදියට
1: කොල්ලෝනේ.
0: ඇවිල්ලා රාජසභාවට කැඳෙව්වට පස්සේ ඉතින් එක පැත්තක ඉන්නවා. ඉතින් රජතුමා කියන ඔක්කොම ඉස්සරහා මීට පස්සේ මේ රාජසභාවේ වැඩ කටයුතු සම්බන්ධව මම මගේ පුත් කුමාරයාට විශේෂ වගකීම් ටිකක් දෙනවා. මම මෙතන නැත්තම් ගොඩාක් වෙලාවට මෙතන ඉන්න ඔය මහා ඇමතිලා නේද? පුරෝහිතලා ඒගොල්ලොත් එක්ක රාජසභාවේ වැඩ කටයුතු සම්බන්ධව බලන්න ඕනේ.
1: හරි.
0: රටේ මිනිස්සුන්ගේ දේවල් බලන්න ඕනේ. මේක බලනවා මේ පොඩි දැන් අර අධීක්ෂණ මේ කාල සීමාව ප්‍රොබේෂන් එක.
1: අන්න හරි.
0: හරි රජකම දෙන්න සුදුසුයිද කියලා බලන කාල සීමාව.
1: පරිවාස කාලේ.
0: පරිවාස කාලේ. හරි.
1: හා
0: ඉතින් හොය ටික කියලා අස්වගාල තියෙන පැත්ත ඒ ටික කියලා
1: ඊටස්
0: ආයුධ ගබඩාව ගැන කියලා ඊට පස්සේ තමන්ට තියෙන වත් පෝෂකත්කම් ගැන කියලා
1: තමන්ට කරන්න ඕන වැඩ කොටස ගැන අවබෝධයක් දීලා
0: මේ ටික කියලා ඊට පස්සේ ඉතින් කියනවා හරි එහෙනම් යන්න පුළුවන් තාත්තේ මම යන්න යන්න පුළුවන් කියලා යනවා. යනකොට ආයි රජතුමා ආයි උඩු මහල්ලේ ගිහින් බලන යනකොට යන්නේ කොහොමද
1: කියලා අර විදියම තමයි
0: නෑ ඒක තමයි වෙනස. යනකොට යන්නේ වගකීම් සහගත මීළඟ මේ රාජ්‍යයේ රජා වෙන්න නියමිත
1: කුමාරයෙක්.
0: අන්නේ කුමාරයා විදියට. අර කලින් ආවේ එහෙම නෙවෙයි. කලින් ආවේ දඟල දඟල මෙහෙ මෙහෙ දන්නේ නැද්ද? අට පිට බලවල
1: සිල් ගහගෙන.
0: එහෙම. දැන් යන්නේ එහෙම නෙමෙයි. මේ පොඩි කුමාරයාගේ ඔළුවට ආවා දැන් මෙයා වගකීම් සහගත කෙනෙක් කියලා. එතකොට මෙයාගේ හැසිරීම වෙනස්. මෙයාගේ ගමන බිමන වේගය මේ ඔක්කොම වෙනස්. එතකොට මෙයා ඇතුලේ පොඩි හික්මීමක් හැදුණා. සමහර තැන්වල සමහර වගකීම් විසින් සමහර නේද අපිට දෙන සේවය කියන අපි කියන්නේ ඩියුටි එක රාජකාරිය අනුව
1: අපි වෙනස් වෙනවා.
0: අපි වෙනස් වෙනවා. ඒ අර රාජකුමාරයා එහෙමයි. දැන් අපි ඔය කුසල් මිණ්ඩිස් සම්බන්ධව කතා කරාම
1: හරි
0: කුසල් මිණ්ඩිස් කියන කෙනා ටිකක් අපි කියනවා වගේ අර පොඩි නිකන් කෙලි ලොල් ටැටූ ගහලා හෙයා කට් එකක් කරලා ලස්සන ෆැෂන් කරලා එයා වෙන විදියකට ඉන්න ක්‍රීඩකයෙක්.
1: තාම වගකීමක් බාර දීලා තියෙන්නේ.
0: දැන් එයාගේ ඒ දේවල් එක්කම එයාට වගකීමක් තියෙනවා. එතකොට දැන් එයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒ නිසා ප්‍රේක්ෂක විදිහට අපි බලාපොරොත්තු වෙනවා එයාගෙන්.
1: රටක් නියෝජනය කරන්නේ.
0: ඔව්. දැන් වාට මතක නම් ඔය අපේ තිලකරත්න දිල්ෂාන් එහෙම නායකයා වෙන්න කලින් ස්වභාවය.
1: ඔව්. සහ උනාට පස්සේ.
0: එයා ඉක්මනට මෙයාගේ පෙනුම හින්දා වෙනස් කරගත්තා. සමහර දේවල් තියෙනවා එහෙම.
1: ඔව්.
0: පෙනුමම නෙවෙයි නායකයෙකුට ඕනේ.
1: හරි.
0: කාට හරි කියන්න පුළුවන් කොණ්ඩ බවල කරාපු දැම්ම කියලා මේ ඒව නායකත්වයට බලපෑම.
1: බාල නෑ, මුදු නෑ, කරාඹු නෑ, බලන්න එයාගේ සරලකම.
0: සමහර අය ඉන්නෝ ඔක්කොම මුකුත් නෑ. ඒත් වැඩිත් නෑ. නේ? එහෙමම නෙවෙයි. සමහර තැන් තියෙනවා. අපිට අපි හොබවන තනතුර අනුව
1: හැසිරෙන්න සිද්ධ වෙනවා.
0: අපේ ස්වභාවය වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට හොඳ ශ්‍රී ලංකා ක්‍රිකට් එකක් ඕනේ. අලුත් පුහුණුකරුවෙක්, අලුත් අතුරු කමිටුවක් දාලා තියෙනවා.
1: නේද? දැන් හොඳ නායකයෙක් ඉන්නවා.
0: ඔව්, දැන් කුසල් මිණ්ඩිස් ඉන්නවා. අලුත් ක්‍රීඩකීන්ට හොඳ අවස්ථාවක් තියෙනවා.
1: ඉතින්
0: ලංකාවේ ක්‍රිකට් ගැන අපිට තියෙන සුබසිහිනේ සැබෑ කරන්න කුසල්ට අවස්ථාවක් ලැබෙයි.
1: අනිවාර්යෙන් අපිත් බලන් ඉන්නේ මේ වෙනකන් නේ.
0: කුසල් ටීම් එක වෙනුවෙන් හොඳ ඉනිං ක්‍රීඩා කරපු මතක අපිට තියෙනවා.
1: හදයි දැන් බින්දුවට යන්න බෑ.
0: එයා මේ දවස්වල හොඳ රිදම් එකේ ඉන්නේ.
1: ඔව් නේ.
0: PSL එකේම හොඳට කරලා. ඉතින් අර ඕනම කෙනෙක්ගේ ජීවිතේ යම් යම් වෙනවා නේද?
1: ටර්නින් පොයින්ට් එනවානේ නේ.
0: ඉතින් එහෙම ටිකක් නරක කාලෙකුත් ගත කරලා ඇවිල්ලා.
1: ඉතින්
0: අද නායකයා වෙලා තියෙනවා.
1: හරි.
0: ඉතින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය.
1: ඔව් වේල්ස් කුමරිය.
0: එයා අධ්‍යාපනය ලැබුවේ. ඉතින් පොඩි කොල්ල කාලේ ඉඳන් හොඳටම දක්ෂතාව පෙන්නපු කෙනෙක්. කුසල් මිණ්ඩිස් කියලා කියන්නේ.
1: දැන් ඔන්න ආඩ chance එක හම්බෙලා තියෙන්නේ.
0: බින්දුසාර කියලා නමකුත් තියෙනවා. අපේ ලංකාවේ ෆෑන්ස්ලා.
1: හා බින්දුවට යන දවස්වල.
0: බින්දුම ගහන හින්දා.
1: අහහ.
0: ඉතින් බින්දුසාර අද වෙනකොට ශ්‍රී ලංකා ටීම් එකේ
1: රජ වෙලා තියෙනවා.
0: කොහොමද ඒක?
1: හා. දැන් ඉතින් බින්දුවට යන්න බෑ පුතේ.
0: ඔව්. මොකක් හරි ඔය මාධ්‍ය හමුවකදීම කුසල් කියපු කතා එහෙම සම්බන්ධ එහෙම පොඩි යාට නේද ප්‍රේක්ෂකීන් දැඩි ලෙස දෝෂාරෝපණය කරපු කාලයක් තිබුණා.
1: ක්‍රීඩා පිටියෙත් එහෙම ටිකක් ඇග්‍රසිව් කොල්ලනේ.
0: ඒ පොඩි කාලේ හිටපු කුසල් දැන් ඔයා නායකයෙක් කියන එක එයාගේ ඔළුවෙත් ඇති නේ.
1: අනිවාර්යෙන්.
0: 7:42 අපි මතක් කරනවා 1949 ඉඳලා ලංකාවේ මේ අපිට ඖෂධ කියලා කිව්වම මතක් වෙන නේද? නිතරම අපේ ගෙවල් වල තියෙන අපේ පොඩි හරි බඩේ අමාරුවක් හරි හැදුනත් අපි ගෙදර ගෑනලා තියාගත්ත ක්‍රිමිරාජ ගැන.
1: දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබේ අතටපත් වෙන්නේ කියලා අපි කිව්වා. ඉතින් මේ අවුරුදු ගාන පුරාම ඔබ දන්නවා මේ විශ්වාසයත් එක්ක ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ඔබට ක්‍රිමිරාජ හරහා ලැබෙනවා. එතනදි ක්‍රිමිරාජ කරල්, ඒ වගේම වැල්මී පැණිය, හන්දි තෛලය, මහා අග්‍රරාජ කසාය, ක්‍රිමිරාජ පේයාව, නාගරාජ තෛලය මේ ආදී වශයෙන් ඖෂධ රසක් ඔබට මිලදී ගන්න පුළුවන්. ඉතින් බඩේ අමාරුවක් ආවට පස්සේ විශේෂම ලදරුවන්ගේ පණු රෝග සඳහා ෂණිකව සුවය ආරංගෙන සියලුම නිෂ්පාදන ආයුර්වේද ඖෂධීය නිෂ්පාදන පෙළක් ඔබට ක්‍රිමිරාජ හරහා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න 0112 753 889 0112 753 889 කියන නම්බරකට කතා කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලත් මේ ආයුර්වේද නිෂ්පාදන ගැන වැඩි විස්තර දැන කියා ගන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: මාතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: හතයි විනාඩි 53යි දැන් වෙලාව. ඉක්මනට වෙලාව යනවනේ.
1: ඔව් නේද? පැයක් ගියා ඉක්මනට ගිහිල්ලා.
0: දන්නුනේවත් නැහැ.
1: හරි. මේ කල්පනා නොකළොත් බැංකු ගිණුම් අවදානමේ කියලා මම අද දැක්කා දිවින පත්‍රයේ තියෙන ආටිකල් එක.
0: හොඳට කියවන්න අයියේ ඒක.
1: ඔව්. තව පොඩ්ඩෙන් අපි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරමු.
0: අහහ්.
1: මේ දවස්වල ඔය ඔගලගේ බැංකු ගිණුම් වල තියෙන සල්ලියම එකපාරට අතුරුදන් වෙන්න පුළුවන්.
0: හ්ම්
1: හ්ම්. එහෙම අත්දැකීමක් ඊයේ මට මගේ යාළුවෙක්
0: අහහ්
1: හරහා දැනගන්න ලැබුණා. ඉතින් ඒක කොහොමද උනේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු.
0: හරි.
1: මට පුළුවන් නම් ආයෙ සම්බන්ධ කරගන්න ඒකත් හොඳයි වටිනවා. බලමු බලමු. මේ අපි ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ.
0: හරි. ඩීප් ටෙක් සෝලා එක්ක ඔයාගේ විදුලි බිලට තිත තියෙන වැඩේ ගැන අපි කතා කරා. දැන් ඩීප් ටෙක් සෝලා ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේට කර්මාන්ත ශාලාවට වගේම ගෙදරටත් සවි කරගන්න පුළුවන්කම තියෙනවා. බොහොම විශ්වාසනීය සේවාවක් ලබා දෙන ඩීප් ටෙක් ටීම් එක ලෑස්ති සෝදශීලී සේවාවක් ඔබට ඔවුන්ගෙන් ලැබෙනවා. ඉතින් සුවිශේෂී මිලඩු කිරීම සහිතව ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්නවා නම් 071 711 711 1 නම්බරකට තමයි ඔයා කතා කරන්න ඕනේ.
1: විජේ නිෂ්පාදන කැම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදන අතරේ තියෙනවා. අපි කුළුබඩු ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ, තවත් ගොඩාක් නිෂ්පාදන තියෙනවා විජේ කියන නමේ.
0: දැන් කුරක්කම් පිටි, උඳු පිටි, සහල් පිටි, පාම් පිටි මේ හැමදේම ඔයාට විජේ කියන නමින් ගන්න පුළුවන්. හැලප, තලප, පිට්ටු, කුරක්කම් පිටි එකතු කරගෙන මේ කැම රස බලන්න ඔයාට අවස්ථාව තියෙනවා. නියම තත්වෙන් තමයි මේ කියන නිෂ්පාදනත් ඔබේ අතට පත් වෙන්නේ.

0: ਲੱਖਾਂ
1: අටයි දෙකයි වෙලාව.
2: ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගේ බැංක account එකට log වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් app එකෙන් ගිහිල්ලා ඔයාගේ account එකේ ශේෂය බලා ගන්න පුළුවන් නම් ඉක්මනට බලන්න ඊයේ රෑ නිින්දට යනකොට තිබුණ ශේෂය තාම තියෙනවද කියලා.
1: ඔව්. සතේයි සතේම තියෙනවා.
2: එහෙම නැත්නම් සමහර විට මෙහෙම කරනකොට අපේ account එකේ තියෙන සල්ලි දැන් නැති වෙන්න පුළුවන්.
1: ඔව්.
2: ඒ නිසා ඩිජිටල් තාක්ෂණය දැන් ඇත්තටම අපිට අවාසි සහගත පැත්තට ඇවිල්ලා.
1: වාසි වගේ මේකේ අවාසිත් තියෙනවනේ.
2: ඔව්. දැන් මේ සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මූල්‍ය සාක්ෂරතා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය චතුර ලියනගේ මහත්තයා සමග කරපු සංවාදයක් අද දිවයින පුවත්පතේ තියෙනවා. අපි මුලින්ම බලමු මේ මොකද්ද මේ ඩිජිටල් වංචා කියලා
1: කියන්නේ.
2: මොකද්ද ඩිජිටල් වංචා කියලා කියන්නේ?
1: හරි.
2: ඒ කියන්නේ තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් අන්තර්ජාලය හරහා ජංගම දුරකථන යෙදවුම් හරහා කෙටි පණිවිඩ හරහා දුරකථන ඇමතුම් මාර්ගයෙන් කෙනෙක් බැංකු තොරතුරු හෝ මුදල් වංචා කරනවා නම් ඒව වැටෙන්නේ අර කියපු ඩිජිටල් නේද වංචා විදිහට.
1: හරි.
2: එතකොට වර්තමානයේ ලංකාවේ බහුලව මේවා දකින්න තියෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රම කීපයකින් තියෙනවා. එකක් තමයි අනන්‍යතාවය සොරකම් කිරීම. ඒ කියන්නේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, උපන් දිනය, ඔයාට කෝල් කරලා
1: අහගන්නවා.
2: මට උනේ අන්න ඒ වගේ එකක්.
1: අච්චර ගානක් තියෙනවා කිව්වක මං තෘෂ්ණාව ඔළුවට ගැහුවා. දුන්නා ඔක්කොම විස්තර.
2: වෙන ක්‍රමයකින් එන්නේ. ඒ කියන්නේ ඔබට දිනුම් මැදීමක් තියෙනවා, ඔබට තෑගි මුදලක් තියෙනවා.
1: හරි.
2: ඒ නිසා මේ තොරතුරු ටික ඕනේ කියලා තමයි ඉල්ලන්නේ.
1: දත්ත ටික මං කොල්ල කා ගන්නවා.
2: ඔව්. එතකොට අපි මේ ටික දෙනවා. ඊට පස්සේ යා අපේ දත්ත ටික දාලා අපි වගේ අර බැංකු එක්ක ගනුදෙනු කරනවා. දත්ත මං කොල්ලය. හරි. එතකොට මේ එක වංචා ක්‍රමයක්. විශ්වාසදායක ආයතනයක උදාහරණයක් විදිහට ඔබේ බැංකුව හෝ ප්‍රසිද්ධ වෙළඳාම

0: නේ කියලා කියන්නේ ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ
1: යජප් නේ
0: මාර දේවල් ටික කරන හොඳයි. ඊට පස්සේ සමාජ මාධ්‍ය හරහා එනවා වංචා කරන්න. Facebook WhatsApp වගේ මාධ්‍ය ඔස්සේ ඔයාගේ හිතවතෙක්ගේ ගිණුමක් හැක් කළා.
1: ඔව් මට අච්චර ගාණක් ඕනේ හදිස්සි කියලා.
0: ඔව් කියලා ඒ එයාගේ account එකෙන් message එනවා. මගේ account එක හැක් වෙලා මතන් පුළුවන් නම් කීයක් හරි දාපන්. මේ මාර වැඩේ මට 50,000ක් ඕනේ. එහෙම කියලා එනවා. මේ වගේම අනන්තවත් වාර අධ්‍යක්ීම් ඇති.
1: ඉස්පිරිතාලේ ඉන්නේ ඉක්මනට දාන්න ඕන සල්ලි නේ.
0: ඔය වගේ මොනවා හරි සිදුවීම් ටිකක් කියනවා.
1: ඉතින් මිනිස්සු අහු වෙනවනේ දෙයනේ මේවා වලට.
0: අහු වෙන්න හේතුවක් තියෙනවා. එකක් තාක්ෂණික නොදැනුවත්කම. ඩිජිටල් තාක්ෂණය ගැන දන්නේ නැහැ. අනිත් එක තමයි අපේ මනුස්ස ස්වභාවය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ බය, මිනිස්සුන්ගේ ආසාව කියන හැඟීම් දෙක වංචාකරුවෝ ඉතා සූක්ෂම විදියට පාවිච්චි කරනවා. ඒවෙන් තමයි ඒගොල්ලෝ වංචා
1: කරන්නේ.
0: උදාහරණයක් විදියට කෙනෙක් ඔයාගේ බැංකු ගිණුම දැන් වහලා දානවා. ඒක නවත්තන්න මේ තොරතුරු දෙන්න කියලා දුරකථන ඇමතුම් එනවා. මිනිස්සු බයට තොරතුරු දෙනවා. නැත්තම් ඔයාට ලොකු තෑගි මුදලක් දිනලා කිව්වම ඒ ආශාව ඇති වෙනවා.
1: අර ඔයාටුනේ.
0: මට උනේ ඒක.
1: ඔව්.
0: අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මේ ඩිජිටල් මූල්‍ය වංචා ප්‍රවණතාවයක් අපේ රටේ දැන් තියෙනවා. ඒකට හේතු හොය හොය ඉන්නවට වැඩිය අපි මේවෙන් පරිස්සම් වෙන්න. වඩ මතකයි කොවිඩ් කාලේ QR පද්ධතිය, ඔන්ලයින් බැංකින්, මොබයිල් ඇප්ස් මේ වගේවට අපි වැඩි වශයෙන් යොමු වුණා. ඉතින් හොරුන්ට මේ ගනුදෙනු වැඩි වෙන තරමට මේවට ඇතුල් වෙන්න තියෙන ඉඩ වැඩි.
1: ඇත්ත.
0: මොකද වංචාකරුවෝ අති නවීන තාක්ෂණය භාවිත කරනවා. ඉතින් දැන් ඉන්නේ පරණ විදියට මාල කඩන් යන, ගෙවල් වලට පයින්, අර මුට්ටිය දාලා බලන, වහලේ උළු වලින් එන
1: ඒවා නෑ. දැන් ඔක්කොම හොරු ඩිජිටලයිස් වෙලා තියෙන්නේ.
0: ඔව් හරි. සයිබ ක්‍රිමිනල්ස්. ඉතින් ඒ තැනට අපි ඔය සයිබ චෙන්නේ කියන කතා කරන්නේ ගොඩ.
1: ඔව්.
0: ඉතින් මේවා මේ අපි කතා කරාට මේවා ගැඹුරින් සයිබ චෙන්නේ කිය අපේ මනුස්සංකල කතා කරනවා.
1: ඔව්.
0: ඉතින් કૃතිම බුද්ධිය AI පාවිච්චි කරලා කෙනෙක්ගේ කටහඬ වගේම හදන්න පුළුවන්. ඔයාගේ කටහඬ හදලා ඔයාට කෝල් එකක් දෙනවා නේද?
1: ඔයා වෙන කෙනෙක්ට කෝල් කරනවා ඔයා වගේ.
0: ඒ නිසා ඔයා වුණත් රැවටෙන්න පුළුවන් ඔයාගේ කටහඬ කොහොමද එච්චර?
1: ඔව්.
0: අර ඒ වගේ හොරුන්ට ඒ වගේ ඊටාම අමුතු සූක්ෂම මොළ තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක අපි ගනුදෙනු කරනකොට ඊටාම
1: පරිස්සම්
0: වෙන්න වෙනවා. ඔයාගේ පුද්ගල දත්ත අවභාවිතා කරන්න දෙන්න එපා.
1: ඩේටා
0: ප්‍රයිවසි ඉෂුස් තමයි ගොඩාක් වෙලාට මේවට තව හේතු වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව තවදුරටත් හොයන්න.
1: හා දැන් මේ වගේ වංචාවකට අහු වුණොත් එහෙම මොකද්ද කරන්න ඕන?
0: ඔව් මොකද මේ වගේ ඔන්ලයින් වැඩ කරලා හරිද? ඔන්ලයින් මේ වගේ දේවල් කරලා රුපියල් ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්නවා.
1: ඒ කියන්නේ
0: මේක ඒගොල්ලන්ගේ රස්සාව.
1: ඔව්
0: මේක ඒගොල්ලන්ගේ රස්සාව. මේක තව කවුරු හරි කීමට කරන ටීම් එකක්
1: ඉන්නවා.
0: ඒ නිසා කිසිම වෙලාවක ඔයාගේ OTP එක කාටවත් දෙන්න එපා. හා සැක සහිත ලින්ක්ස් ක්ලික් කරන්න එපා. හා ඊට පස්සේ බැංකු ගනුදෙනු වලට නිල බැංකු ඇප් එක ඇරෙන්න වෙන වෙනම පාවිච්චි කරන්න එපා. ඒ නිසා මේල් එකක් යවුවත් ඒක සම්බන්ධව වැඩි අවධානයක් දෙන්න.
1: සහ ඔය මේ ඕපන් Wi-Fi ජාල භාවිතා කරන ගමන් බැංකු ගනුදෙනු කරන්න එපා කියලාත් කියනවා නේ.
0: එහෙම තියෙනවා. ඊට පස්සේ කොහේරි වාගේ account එකට log වුණොත් log out වෙන්න.
1: අනිවාර්යයෙන්.
0: ඔෆිස් එකේ මැෂින් එකට ලොග් වුණත් ලොග් අවුට් වෙන්න. ඔයා කොච්චර වැඩ කර කර හිටියත් නේද? සමහර අය ඉන්නවා ලොගින් එකේ හැමෝම තියලා යනවා. මේල් එක වෙන්න පුළුවන්. එහෙම නොකර ඉන්න වග බලා ගන්න. ඉතින් ඔයාගේ බැංකු කාඩ් එක සම්බන්ධව අර අපි කියන්නේ PIN numbers.
1: එහෙම
0: නැත්නම් මොබයිල් එකේ නම් හැමදේම තියෙන්නේ ඒකට strong password එකක් දාගෙන.
1: ඒ
0: වගේ ගොඩාක් ඒවා තියෙනවා මේ අපිට ආරක්ෂාව සම්බන්ධව කරන්න.
1: ඇත්ත.
0: ඒ නිසා යම් කිසි සැක කටයුතු අවස්ථාවක් ආවොත් ඉක්මනට වාගේ account hold කරන්න පුළුවන් බැංකුවට කතා කරලා.
1: ඔව්.
0: දැන් මට එදා වුණේ එහෙම එකක්.
1: ඔව්. තත්කාල බැංකුවට call කරා account එක hold කරා.
0: මගෙන් ඇහුවා විස්තර ටික ඇහුවා බැංකුවෙන්. ඊට පස්සේ hold කරන්නම් කිව්වා.
1: hold
0: කරන්න කලින් ඒ customer service එක නංගි කිව්වා ඉතින් මේ account එක හල්ලි නැහැ.
1: මොකටද hold කරන්නේ?
0: මොකටද මහත්තයා මේක
1: hold? ඒක වැඩක් නැහැ නේ hold කරන්න කොහෙද? තියෙන රුපියල් 250 හරි ගත්තොත් අපිට නේ අවාසි.
0: 250 කුත් නැහැ. ඉස්සර account එක hold කරලා තියෙනවා. සතේ හරි අපේනේ.
1: අන්න ඒකයි.
0: අපි අමාරුවෙන් හම්බ කරපු දේවල්. ඒ නිසා ඒ ගැන අවධානය දෙන්න.
1: උදේ 8:00 විනාඩි 10යි.

0: සතියේ දින බල රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබ වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ තැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබ කෝටිපතියෙක් වන්
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
8: සම අනුග්‍රහය
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

Radio ITN. අටයි විනාඩි 24යි දැන් වෙලාව. විජය නිෂ්පාදන අතර තියෙන සියලුම කුළුබඩු ටික ඔබට හෙදිනෙදා කුසියේදී ඕන වෙනවනේ නේද? කැම ටික රස කරගන්න. ඒ නිසායි අපි කියන්නේ නියම ප්‍රමිතියෙන් යුතු විජය නිෂ්පාදනම ඔබේ කැම වේල රසවත් කරගන්න තෝරගන්න කියලා. ඒ වගේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන මතක් කරනකොට ඔබේම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඔන්න එවෙනුවෙන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ළම තෝරගන්න. නොම්බර 31 කැල්හේන පාර මහරගම කියන තැන මෙයාගේ ප්‍රධාන ශාඛාව තියෙනවා. මෙතනට ඇවිල්ලා වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්.

0: අටයි විනාඩි 29ක්
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: මේ දවස්වල වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව කැස්ස උණ වගේ දේවල් නේද?
1: හ්ම්.
0: ගොඩාක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා.
1: ඔව්.
0: මේ වෛරස් එකක් තියෙනවා.
1: ආහහ.
0: වෛරස් උණක්. හරි?
1: හ්ම්.
0: ඉතින් මේ පැතිරෙන වෛරස් උණෙන් මොලේ උණත් ඇති වෙන්න පුළුවන් කියලා කමුරුපිටිය රෝහලේ ප්‍රතිබද්ධ සත්කාරක එකමුතුවෙන් නිවේදනයක් දාලා තිනු.
1: හ්ම්.
0: එනිසා මේ පරිස්සමින්.
1: ඔව් නේ.
0: හ්ම්.
1: පොඩ අවධානයෙන් ඉන්න.
0: වයස් ભેදයකින් තොරව බෝ වෙන්න පුළුවන්. හ්ම්. මොකද යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැහැ අපි ගොඩාක් වෙලාවට.
1: හ්ම්.
0: ඒ නිසා මේ රෝගිය බෝ වෙන්න පුළුවන්. ඉතින් රෝගී පුද්ගලයන් තුල දැන් මේ රෝගය බෝ වෙන්නේ රෝගී පුද්ගලයන් තුල ඇති විසබීජ සසන මාර්ගයෙන් හෝ මුඛ මාර්ගයෙන් නිරෝගී කෙනෙකුට ඇතුළු වීමෙන්. එනිසා මේ රෝග තත්ත්වයේ පාලනය සහ වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලීමක් තියෙනවා. මේ දවස්වල තියෙන ওই වෛරස් එක හැදුනම දින ගණනාවක් ඔක අඩු වෙන්නේත්
1: නැහැ. ඔව්නේ. අර පහුගිය දවස්වල වට මතකද මේ කොටපොල එතකොට දෙනියායි පාසල් කීපයක් වහලා දාලා තිබ්බ ওই සිද්ධියත් එක්ක.
0: ඔව්. ඉතින් ඒ නිසා මේ මතක් කරනවා බීට් ටිකක් ගේනවා ඒ ටික ඉඳලා හිටලා පුළුවන් වෙලාවට බොනවා.
1: මතක් වුණොත් බොනවා.
0: ඔව්. එහෙමනේ අපි සාමාන්‍යයෙන් උනට බීට් බොන්නේ.
1: ඔව්.
0: එහෙමත් හරි ආකාරව බීට් ගත්ත අයත් ඔය දෙගොල්ලොන්ටම මේක එකපාරට සුව කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එකපාර ડોක්ටර් කෙනෙක්ගෙන් බීට් ගෙනාවා කියලා මේක අඩු වෙන පාටක් නැහැ.
1: අහහ.
0: ඒ නිසා
1: පොඩි විවේකයක් අරගෙන ඉන්න නේද?
0: ඔව් මහන්සි වෙන්නේ නැතුව නියමිත විදියට තමන්ගේ පෝෂණය ගොඩක් අය උණක් හැඹිරිසාවක් හැදුනම කන බොන ඒවා පැත්තකින් තියලා ඇඳට වෙලා නේද?
1: ඔව්.
0: රෙස්ට් කරන්න ඕනේ. නමුත් අර කියන්නේ තමන්ගේ
1: අර අවශ්‍ය කරන පෝෂණයත් ලබා ගන්න එපයි.
0: ඔව් හොඳට බත් ටිකක් කාලා ඒත් අර කෙටි ආහාර අරගෙන වැඩකුත් නැහැ.
1: ඔව්.
0: ඒ නිසා ගොඩක් ඒ ගැන මේ කාලේ
1: අවධානයෙන් ඉන්න ඕනේ.

0: Good morning. උදෑසනයි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: කළුම කළු පාට හරකෙක්.
1: කෝ?
0: මෙන්න මේ කන්නාඩි. මෙන්න කන්නාඩි.
1: ඒ හරකියක්.
0: හරකියක් කියන්නේ නැහැ, එළදෙනක් කියලා කියනවා.
1: ආ, උනේ එළදෙනක්.
0: මේ රේඩියෝ කරන්නේ කොහේ ඉඳලා
1: ඒක? රයිට් රයිට්. ඕකේ.
0: හා? හලෝ, හසරක් දන්නේ නැති?
1: ඔව් ඔව්.
0: ඈ?
1: ඔව්.
0: මිනිස්සු වගේ හැසිරෙන්න එපා.
1: හරි, එළදෙනක්. ඉතින්
0: මේ මාතෘකාව එළදෙනක් නෙමෙයි, කිකිලියක් කියන්නේ.
1: ආ, කිකිලියක්
0: කියන්නේ. කළුම කළු පාට කිකිලියක්.
1: ආහා.
0: ලෝකයේ මිල අධිකම කිකිලිය.
1: ම්ම්.
0: සහ යා හරි අද්භූතයි කියලා කියනවා.
1: ආහා.
0: අයම් ජෙමානි.
1: නමකුත් තියෙනවා.
0: අයම් ජෙමානි.
1: ම්ම්.
0: මුළු ශරීරයේම මැදම රාත්‍රිය වගේ තද කළු පාටයි කියලා තමයි යාම හඳුන්වන්න වෙන්නේ.
1: ආහා.
0: මම ලිපියක් ඇසුරින් කියන්නේ ඒක ලියලා තින්නේ එහෙමයි.
1: කළුම කළු කට්ට කළු.
0: ඔව්. හරි. එතකොට ඉන්දුනීසියාවෙන් තමයි මේ ජෙමානි හම්බෙන්නේ.
1: හ්ම්.
0: එතකොට ඔය අයම් ජෙමානි කියලා කියන්නේත් එක එක්තරා විදිහක කුකුළු වර්ගයක්.
1: ආ, කුකුළු.
0: ඒ වර්ගයේ දුර්ලභ කෙනෙක් තමයි මෙයා.
1: අහහ.
0: ලෝකේ ඉන්න දුර්ලභම අමුතු විශේෂ සතෙක්.
1: සත්ව විශේෂය.
0: හ්ම්. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි අර කිව්වාගේ කළු පාටයි.
1: හ්ම්.
0: කළු පියාටු හොට කළු පාටයි. හ්ම්. කකුල් කළු පාටයි.
1: අහහ.
0: මෙයාගේ සම කියන්නේ පිහාටු වලින් ඇතුළ.
1: ඔව්.
0: මේ සියලු දේවල්.
1: හ්ම්.
0: ශරීරයේ තියෙන සියලු අවයව කළුම කළු පාටයි.
1: ඇයි?
0: මේකට කියනවා මේක විශේෂිත වූ ජානමය විකෘතිතාවයක් වගේ එකක් කියලා කියන්න පුළුවන්.
1: හ්ම්.
0: විකෘතිද නැද්ද කියන්නේ දන්නේ නැහැ. මේක විශේෂ ජානමය අවස්ථාවක්.
1: අහහ. ටිකක් දුර්ලභ ජානමය තත්වයක්.
0: මෙයා මිල අධිකයි.
1: හ්ම්.
0: මේ සතුන්ගේ තියෙන දුර්ලභ බව නිසාම තමයි කොකුළු ලෝකේ ලැම්බෝගිනි කියලා මෙයාට කියන්නේ.
1: ආ.
0: හරි. ලැම්බෝගිනි. හ්ම්. මටත් ලැම්බෝගිනියක් ඕනේ.
1: මටත් ලැම්බෝගිනියක් දීපල්ලා.
0: කොකුළු ලෝකේ.
1: හා.
0: කියන්නේ මේ જાති කුකුලෙක් ඕනේ කියලා මං කිව්වා.
1: ඔව්
0: ඔව්. වැරදිලා තේරුම් ගන්න. එතකොට එක කුකුලෙක් රුපියල් ලක්ෂ ගාණක් දක්වා මිල ඉහළ යන්න පුළුවන්.
1: ආ.
0: ඒ කියන්නේ එහෙම ගෙවලා ගන්න පුළුවන් මේ જાති එක එක ශරීර ප්‍රමාණය අනුව ගාණ වෙනස් වෙනවා.
1: හ්ම්.
0: විශේෂම දෙයක් තමයි තව මේගොල්ල කළු පාට වුණාට දාන්නේ සාමාන්‍ය කිකිලියෝ දාන බිත්තර.
1: ආපු එහෙනම් ඉතිවඩ නැන්නේ.
0: ඒ පාට බිත්තර.
1: ආහ.
0: හරි. කළු පාට බිත්තර නෑ.
1: ඔය
0: Facebook වල එහෙමනම් දකිනවා මේ එඩිට් කරපු අය.
1: ආහහ.
0: එතකොට ඉන්දුනීසියානු සංස්කෘතිය මේ සතුන් ඊටාම වාසනාව ගේන සතුන්, ඒ වගේම අද්භූත බලයක් තියෙන සතුන් කියලා සලකනවා.
1: ආහහ.
0: ඉතින් අයම් ජෙමානි. කොහෙල බලන්න කළුම කළු පාට කිකිලියෙක්.
1: කිකිලියෙක්.
0: තව මෙයාගේ ඉන්නව පරම්පරාවක් ඉන්නවා.
1: අහහ.
0: ඉතින් මෙයා තමයි එතන ඉන්න ලොකුම එක්කෙනා.
1: මෙහෙ ඉන්න කුකුළු කළු පාටට ඉන්නේ උනාට යාළගේ එක එක පාටවල් තියෙනවන්නේ.
0: මෙහෙ ඉන්න මෙහෙ ඉතින් එක එක જાතිය ඉන්නේ. සුදු පාට, දුඹුරු පාට, සුදු
1: දුඹුරු
0: පාට, අළු පාට, කළු පාට ඕන තරම් අපේ ඉතින් ඉන්නව හැම ඉන්නව.
1: අහහ.
0: ඒ උනාට ඔය කුකුල් පැටව් බලන්නකෝ. ඕන කුකුල් පැටියෙක් නෑ, එක පාටයි නේද? පොඩි කාලේ කහ පාටයි. අර සුදු පාටයි ඉන්නව, දුඹුරු පාට වගේ අය ඉන්නවා.
1: සුදු දුඹුරු මික්ස් වෙච්ච එක ඉන්නවනේ.
0: ඔය ගම් කුකුළු වෙනස් වෙනවා.
1: ඔය
0: බොයිලර් කියන අය නම් පොඩි කාලේ ඉඳන් ඕන තරම් මේ කියන්නේ ඕනම කෙනෙක් එක පාටයි
1: නේ.
0: ඒ කොහොම වුණත් ඉස්සර ඔය ගෙවල් වල එහෙම කුකුල් පැටව් අර විකුණන්න එන අයගෙන් ගන්නවා.
1: අහ.
0: අරගෙන ගෙවල් වල ඇති කරානේ. ඉස්සර අපේ එහෙම තිබුණා. දැන් ගොඩක් ගම් වල තාමත් තියෙනවා. දැන් ටික ටික මේ කොළඹ එහෙම නැත්තම් ඔය මේ අවට තියෙන්නේ. කඩුවෙල, කඩවත, මහරගම, ඊට පස්සේ හොරණ, කළුතර, ඔය කොළඹට කියන ගොඩාක් නාගරික නොවන පැති තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රදේශවලත් නිවෙස්වල එහෙම කුකුල්ලු
1: ඇති කරනවානේ.
0: ඇති කළා. මොකද විතර ටිකක් ගත්තා
1: නේ.
0: ඊට පස්සේ ගොවිපලවල් වලට පොහොර ටික විදියට කුකුල් පොහොර එකතු කරගත්තා. එහෙම දේවල් තිබුණා ඉතින් ඉතිහාසයේ. දැන් නම් ඉතින් ගොඩක් කියව නැහැ. දැන් ඉතින් එහෙම දකින්නවත් නැහැ ගම් කුකුල්ලු.
1: දැන් කකුල් දෙකේ කුකුල්ලු තමයි ඉන්නේ කොට.
0: අපි මතක් කරමු මේ වෙලාවේ ඩීප් ටෙක් සෝලා ගැන.
1: ඩීප් ටෙක් සෝලා එක වාගේ විදුලි බිලට තිත තියෙන විදිහ අපි කිව්වා. විශ්වාසනීය සේවාවක් ලබා ගන්න ඩීප් ටෙක්ම සම්බන්ධ කරගන්න මේ වැඩේදී. දැන් සෝලා විතරක් නෙවෙයි ඔබට පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම ගොවි මහත්වරුන්ට සූර්ය ශක්තියෙන් විතරක්ම භාවිතා කරන්න පුළුවන් හොඳම වතුර මෝටරය හඳුන්වලා දීලා තියෙනෙත් Deep Tech Solar. ඒ Deep Tech Solar වතුර මෝටරය හරහා. ඉතින් මේ ගැන විස්තර දැනගන්නත් 0711 711 1 කියන නම්බරයකට කතා කරන්න සුවිශේෂී මිල අඩු කිරීම සහිතව මේ දේවල් ඔබේ කරගන්න අවස්ථාව තියෙනවා.
0: පැල්ලත්ත කිරි වීදුරුවක රස බලනකොට ඔයාලට මතක් වෙන්න ඕනේ ලංකාවේ කිරි ගොවීන් නේද 30,000ක් විතර දැන් පැල්ලත්ත නිෂ්පාදන ආයතනයක සම්බන්ධයි. ඉතින් කිරි ගොවීන්ටත් එහෙම හරිහමං ආයතනයක් තිබ්බේ නැහැ තමන්ගේ කිරි ටික දීලා හොඳ ආදායමක් ලබා ගන්න. ඔහේ නිකන් කිරි කර්මාන්තේ කරගෙන ගියා ඇතැම් අය. ඉතින් අර ඒ වගේ අය සෑහෙන පිරිසක් එකතු වුණා මේ පැල්ලත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක.
1: අන්නේ නිසායි අපි කියන්නේ හරි ගානක් ගන්න හොඳම නිෂ්පාදන ඔබට ලබා දෙන පැල්වත නිෂ්පාදන ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා. එම එකතු කරගන්න කිරි ටික බොහොම පුංචි කාලයක් ඇතුළත නිෂ්පාදනයක් බවට පත් කරලා තමයි ඔබේ අතට පැල්වත්ත නිෂ්පාදන විදිහට යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි විදිහට පත් වෙන්නේ.

0: කොදේ අතයි විනාඩි 50යි වෙලාව එළිය වහින්න වගේ.
1: ඔව් නේ පොඩි එකක් තියෙනවා ඉතින්.
0: ඉතින් අපිට මොකද අපි ඇතුලේ?
1: අපිව තෙමෙන්නේ නෑනේ.
0: හවසට වහි.
1: අහහ.
0: ඉතින් අපිට මොකද අපි කුඩයක් ගෙනාවනි.
1: ආ ඒකට ගෙනාපු නැති අයට මොකද වෙන්නේ?
0: ඔව්. හවසට වහි කියලා කිව්වම බයික් වල යන අය.
1: හ්ම්.
0: පාරේ බස් එකේ යන අය.
1: ඔව්.
0: පයින් යන අය.

0: ඒ අය ගැන ඔබට එහෙම කිසිම ගාණක් නෑ. මොකද ඔබ වාහනේ කියන්නේ ඔබ කුඩයක් ගෙනල්ලා ඔබට යන්න දෙයක් නෑ. ඔබ සමහරට ගෙදර රස්සාව කරන්නේ.
1: හරි.
0: එහෙම ආත්මార్థකාමී විදියට හිතන්න එපා.
1: ඔව්. ඔව සංක. එහෙම ආත්මార్థකාමී විදියට හිතන්න එපා.
0: නේද? වාහනේ තනියෙන් ගෙදර යනවා නම්
1: තව කෙනෙක් මගදී දාගන්න.
0: ITN ගිහින් හෝමගමට යනකොට මෙතනින් නැවත්තුවා බස් හෝල්ඩ් එකේ හෝමගමටද යන්නේ කියලා ඇහුවා.
1: නගින්න.
0: ගිහින්
1: දාන්න.
0: ගෙදරටම ගිහින් දැම්ම පාඩුනේ.
1: එච්චර ඕනේ නැහැ මගින් දාන්න යන්නකො.
0: ඉඳලා හිටලා හරි පිනක් දහමක් කරගන්න කියලා අපේ ගෙදර මිනිස්සු මට කියන එක මම මේ කියන්නේ. හරි.
1: ඒකටත් පුළුවන් කඩුවෙල පැත්තට යන්නේ.
0: ඔව් මම
1: ගොඩක්. මාව මෙතන ජයවන්න ගමින් දාගෙන යනවා.
0: ඒක ඉතින් මං ඒ කාලේ ඉඳන්ම කරන එකනේ. මමනේ ආවේ ඉන්නේ. මම දැන් ඔයා බැස්සට පස්සේ මෙතනින් මම මාළඹේ ටවුන් එකෙන් අහනවා බස් හෝල්ඩ් එකේ ඉන්න ගෑන ළමයි එහෙම නංගි.
1: නංගි කඩුවැලටද යන්නේ?
0: නෑ නෑ මං අහන නංගි. දොර වීදුරු වාස්කල් යන්න කියලා. එක දවසක් යව්වේ වාහනේට ගැව්වා. කෙලි
1: අම්මෝ.
0: ඒ කියන්නේ අපි උදව්වකට කතා කරන්නේ සමහර ලාවට අපි පාරේ දැන් ඔය හිතන්න වැස්සේ යනවා කුඩයක් නැතුව කවුරු හරි අපි හිතමු කාන්තාවක් යනවා කියලා වාහනයක් නවත්තලා ගිහින් දාන්න කතා කරොත් එයාව අඩුම තරමේ මේ හෙවනකට කියන්නේ අපි කියන්නේ මේ තෙමෙන්නේ නැතුව ඉන්න තරමට එහෙම නගින්න පුළුවන් වාතාවරණයක් නැහැනේ.
1: ඔව් රටේ එහෙම නැහැනේ.
0: ඒ කියන්නේ ෂුවර් නැහැ.
1: නැහැ නැහැ ඇත්ත ඇත්ත.
0: ඒ කියන්නේ අපි අහන විදිහත් වැරදක් තියෙනවා.
1: යාලා තේරුම් ගන්න විදිහෙත් වරදක් තියෙනවා.
0: එච්චරම සුරක්ෂිත නෑ. ඔය අපි කියන්නේ ඔය හයර් වෙන ත්‍රී වීල් වල. අර කර්න් දෙකත් දෙපැත්තෙන් දාගන්න ඕනේ
1: බයිනේ.
0: එතකොට ගොඩාක් දෙමව්පියන් විශේෂයෙන්ම අපේ පොඩි දරුවෝ කාන්තාවන්
1: තරුණ තරුණියෝ
0: ඒගොල්ලන් සම්බන්ධව එහෙම පොඩි ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩ්ඩක් දෙපාරක් හිතනවා.
1: ඇත්ත.
0: මොකද එහෙම නෑ. උදව් කරන මුවාවෙන් හැම වෙලෙයිම නේද?
1: ඔබට වරදක් වෙන්න පුළුවන්.
0: අනිත් නිසා ඒ ගැනත් ඔබ හිතන්න තමයි ඔබ නිකන් කුටි ගන්න ඕනේ. උදව් කරන්න කියලා. පුළුවන් වෙලාවට අර පුළුවන් වෙලා මේ වගේ දවසක කොඩෙන් හරි වාකාව හරි කෙන ගිහිල්ලා එවනකින් දාන්න.
1: හා ඕකේ.
0: වෙලා බලන්න
1: 8:52. මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සෙත් සුවඳින් පිරේවා.
4: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011176979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
7: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
7: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
9: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
0: උදේ 9 වෙනත විනාඩි 6ක් තියෙනවා මතක් කරන්න ඕනේ විජේ නිෂ්පාදන ගැන විජේ නිෂ්පාදන පාවිච්චි කරන්නේ අපේ සාමාන්‍ය ගෘහණයන් විතර නෙවෙයිනේ දැන් අපි දන්නවා හෝටල් වල රෙස්ටුරන්ට් වල වගේ අය නේද උයන පියන ඕනම කෙනෙකුට විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් රසකාරක නැතුව કૃતિම දේවල් කිසිවක් අඩංගු නැතුව වස විසින් තොරව ස්වභාවික කුළුබඩු රසය තමයි විජේ ඔබට එකතු කරන්නේ දැන් ඉස්සරහට ඉන්නේ දන්සල් කාලේ දන්සලක කැම ටිකක් හදුවත් සීනි සම්බෝලයක් හදුවත් ඒකට දාන කුළුබඩු අතරේ નિયම ස්වභාවික රසය විජේ නිෂ්පාදනයි

la ópera o no la veáis.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනිය දුතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ඩිජිටල් ආර්ථිකයේ නව පෙරළියක් කරමින් හෙට දිනේදී PayPal ගනුදෙනු ක්‍රමය අද සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේට පෙර මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද ඒ සඳහා අපහසුතා මතු වුණා. ශ්‍රී ලංකාවේ සිටින පරිශීලකයින්ට PayPal හරහා ජාත්‍යන්තර ගෙවීම් සිදු කළ හැකි වෙනවා. වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගැනීමට සහ වෙනත් විදේශීය සේවාමන් වලදී මෙම ගෙවීම් ක්‍රමවේදය භාවිත කළ හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කරන ඩෙබිට් ක්‍රෙඩිට් වැනි ගෙවීම් කාඩ් පතක් PayPal ගෙනුමට සම්බන්ධ කර ගෙවීම් සිදු කිරීමේ හැකියාවද පවතිනවා. විදේශීයක සිටින අයෙකුට PayPal ගෙනුම වෙත මුදල් යොමු කිරීමද සිදු කළ හැකියි. ලොව ඕනෑම රටක වෙබ් අඩවි සහ සේවාවන් මිලියන ගණනක් PayPal ගෙවීම් බාර ගන්න අතර විශේෂයෙන් විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීම් තුලින් මේ තුලින් පහසු වෙනවා. චීනය අමරිකානු තෙල් මිලදී ගැනීමට එකඟ වූ බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ බීජින් නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. සාකච්ඡාවලින් අනතුරුව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කර තිබෙන්නේ. අමරිකාවේ සංචාරයක නිරතවන ලෙසටත් ඔහු චීන ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා. ඒ සඳහා සැප්තැම්බර් 24 වනදා දිනය යොදාගත හැකි බවයි අමරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
4: 24 පෑම සීරුවෙන් ලක්

0: Lakhanda Radio ITN.
1: Good morning, Uden Avai Vinadi Hatai Velava. Moko.
2: Ne Kusal Mendis ki fan kinik mata Katakala with an
1: open.
2: Ne. කුසල් මෙන්ඩිස් කී ෆෑන්ස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් ආ
1: ඔව්
2: ඒගොල්ලෝ කිව්වා අපි ඒ කියපු දේවල් අපි ඒ කාලේ කුසල් මෙන්ඩිස් ඔය බින්දු ගහනකොට අපිත් ඔය බින්දු සාර කියපුවා එහෙම පොඩක් මතක් කරා මට කිව්වා ඔයගලන්ට මතකද ඔයගොල්ලොත් ඔව් මතක නැතිනවා
1: මට මතක නැහැනේ
2: මුල්ල මතක නැතිනවා
1: මම නම් බැන්නේ නැහැ
2: ඉතින් එහෙම තමයි මේ කලකදී
1: රහ කලකදී වහ වෙනවලු
2: එහෙම කියවනේ මොකක්ද
1: හා තියෙන එක
2: මේ දෙහිම තමයි හැම දෙයක් සම්බන්ධවම අපි බැලුවොත් එහෙම තියෙනවා ඔව් හැමෝගෙම එහෙම තියෙනවා දැන් විරාට් කෝලි ගන්නකෝ
1: ඔව්
2: විරාට් කෝලිට කොච්චර වැන්නද පහුගිය කාලේ
1: හහ
2: ඉන්දියාවේ මිනිස්සු
1: ඔව්
2: දැන් ආයි කෝලිව උඩම ලෙවල් එකට ගෙනල්ලා තියෙනවා ඉතාම මේ වැදගත් සිදුවීමක් වුණා මේ පහුගිය දවසක විරාට් කෝලි ඔය IPL එකේ පිට ඉනිම් දෙකකදී බින්දු දෙකක් ගැහුවා ගහන්න දෙයක් නැහැ නේද බින්දුවල එයා බින්දු කෝලි වුණා හරිද හැබැයි එයා ඊළඟ මැච් එකේදී පෙරේදා රෑ තිබ්බ මැච් එකේදී 100ක් ගැහුවා
1: දැන් කෝවර කියපු කතා
2: නෑ ඒකත් නෙමෙයි වැඩි එයා 100 ගහපු එක නෙමෙයි වැඩි එයාගේ පළවෙනි තරගේ අපි මේ ආසන්න මැච් තුන ගන්නෙ බින්දුවයි දෙවෙනිගේ බින්දුවයි එයා මේ මැච් එකට ඇවිල්ලා එක ලකුණක් ගහපු ගමන් අර
1: යස්
2: කියලා අපි කියන්නේ නිකන් සෙලිබ්‍රේෂන් එකක්
1: හරි
2: අර 100ක් ගහුවම බැට් එක උස්සලා මේ යස් කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් කරා මේ ගැන මා අන්තර්ජාතික විචාරකයෝ ක්‍රිකට් විචාරකයෝ කිව්වා එක ලකුණට එහෙම කරේයි කියලා يعني කෝලිට එදා වුණා වෙලා තිබුණේ බින්දුවට දැවි නොයා ඉන්න එයා එකක් ගහපු එකෙන් එතනින් එයා ගත්තා ඒ කඩේම යා පසු කරගත්තා කියලා වගේ හැඟීමක්. මැච් එකෙන් පස්සේ එයා මාධ්‍යයක කතා කරනකොට කිව්වා මට ඕන කරේ මේ මැච් එකේ 100ක් ගහනවට රෙඩිය.
1: එකක් හරි ගහගන්න.
2: ඔව් එකක් හරි ගහගන්න.
1: ඔව්.
2: බින්දු දෙකක් ගහලා ඉතින් තුන්වෙනි එක බින්දුවට නොයා ඉන්න. ඒක එක ලකුණක් ආව මට දැනුණා මාර ජයග්‍රහණයක් වගේ. මම ඒ තරම් මානසික පීඩනයකින් හිටියේ.
1: හරි.
2: මේ සම්බන්ධව කුණාල් පාණ්ඩ්‍යත් කියලා තිබුණා. කුසල් මේ කෝලි.
1: කෝලි.
2: කෝලි බින්දුවට අවුට් වුණාම එදාට ඩ්‍රෙසින් රූම් එක ලොකු අවුලක කියලා.
1: අහහ.
2: ඒ කියන්නේ අනිත් අය නෙමෙයි. ඒ කෝලි ඉන්න මූඩ් එක. කෝලි ඉන්නේ මුළු ලෝකෙම කඩන් වැටලා වගේ.
1: ඔව්.
2: කෝලි වගේ කෙනෙකුට බින්දුවට අවුට් වුණා ලකුණු නැතුව ගියා කියලා වගේ දේවල් දරා ගන්න බෑ. අහහ. කෝලි මේ සම්බන්ධව කියලා තිබ්බා මම ජීවිතේ වැඩි හරියක් වැඩිම කැපකිරීම කළේ ක්‍රිකට් වෙනුවෙන්. මං වෙන මොකුත් දන්නේ
1: නැහැ.
2: මම ඩිජිටල් දන්නේ නැහැ. මම බිස්නස් දන්නේ නැහැ.
1: මට රස්සාවක් කරන්න දන්නේ
2: නැහැ. මම දන්නේ ක්‍රිකට්. මම දන්න කාලේ ඉඳන් මම දන්නේ ක්‍රිකට්. ඒක වෙනුවෙන් මගේ ජීවිතේ වැඩි හරියක් මේ වෙනකන් කැප කරා. මම දන්නවා මට තව වැඩි කාලයක් නැහැ කියලා ක්‍රිකට් එක කරන්න.
1: හැබැයි ඉන්නකම්.
2: ඉන්නකම්. මේ අන්තිම කාලේ මගේ යන්නේ. අන්තිම මැච් එකත් හොඳට කරලා යන්න තමයි මං ආස.
1: ඕකේ.
2: ඒ නිසා ඒක වෙනුවෙන් මං කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. දැන් කාට හරි හිතන්න පුළුවන් කෝලි වගේ කෙනෙකුට තව ක්‍රිකට් වලින් ගන්න දෙයක් තියෙනවද කියලා.

0: කෝලි කියන්නේ ක්‍රිකට් ගහලා ලෝකෙම අවධානය දිනාගෙන
1: ආදරේ දිනාගත්.
0: ඔය ඉන්ස්ටාග්‍රෑම් ගිනුම් අතර එහෙම කෝලි ඉන්නේ උඩම.
1: ඒ
0: කියන්නේ ටෙන්ඩුල් කාලා ධෝනිලා ඒගොල්ලොත් නැහැ. කෝලි ඉන්න තැන ඒගොල්ලොත් නැහැ. කෝලි ඉන්නේ ඒ වෙන තැනක.
1: ලැබෙන්න ඕන හැමදේම කෝලිට ලැබිලා තියෙනවා.
0: සල්ලි කෝටි ගණනින් හම්බ
1: කළා.
0: අර අසරණ මිනිස්සුන්ට උදව් කරන.
1: ඔව්.
0: නේද? අර එහෙම ව්‍යාපෘති ගණනාවක් තියෙන. ඒවා කරන අනුෂ්කා ශර්මා එයාගේ බිරිඳ ජනප්‍රියත්වයේ කිසිම අඩුවක්
1: නැහැ. මොකදත්තටම අඩු?
0: ඒත් එයා කියනවා අන්තිම මැච් එකත් හොඳට කරන්න ඕනේ කියන ඒ පිපාසය.
1: අහහ එයාගේ හිතේ තියෙනවා.
0: තියෙනවා කියලා. ඉතින් මිනිස්සෙක් සාර්ථක වෙන්නේ Tamanට තියෙන උවමනාවත් එක්ක. කෝලි හොඳ පාඩමක් අපිට මතක් කරන්න.
1: ඇත්ත.
0: කොච්චර වැඩෙක් වුණත් Taman කරන අන්තිම රාජකාරියත් Tamanට දීලා තියෙන අන්තිම වගකීමත්
1: හරියට කරන්න ඕන.
0: හරියට කරලා ලස්සන මතකයක් එක්ක මිනිස්සුන්ගේ ජීවිතවලින් යන්න. ක්‍රිකට් පිටියෙන් යන කෝලි අපිට කියනවා එහෙම. තාම යන දවසක්වත් නැහැ හොඳේ.
1: නෑ නෑ නෑ.
0: ඔබේ
1: ජීවිතේ තැති ප්ලෑන් එක
0: උදේ 9:11.

0: උදේ 9 විනාඩි 20යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොයිද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිවර දායකත්වයෙන්.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මනොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයටත් ටැග් මෙගා පවර්

0: ඉක්මන මතක් කරන්නේ ඩෝමගෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන ලංකාවේ කෘෂිකාර්මික ශේත්‍රයේ මේ තරම් දුර නේද මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වෙයි කියලා හිතුනේ නෑ. සමහර ලාවට තාමාර සාම්ප්‍රදායික ක්‍රමත් එක්ක ඒව නරකයි කියනවා නෙමෙයි. නවීන ලෝකෙට ගැලපෙන විදියට අපේ නේද ගොවි මහතුරු ටික ඒවට සම්බන්ධ තවත් ඉන්නවනේ ශේස්ත්‍ර ගණනාවන්. ඒ ඔක්කොමත් එක්ක ඉස්සරහට යන ගමනකදී අපිට මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමතක කරන්න බෑ.
1: ඉතින් ඔබේ බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ අයව සම්බන්ධ කරගන්න පුළුවන් 011 6796 579 කියන නම්බරයකට කතා කරලා.
0: ඩෝමා මැෂින් එක විතරක් මේ ස්ටීම් බට්ටා ඊට පස්සේ කලර් සෝටර් එක වගේ යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා. වාගේ බිස්නස් එකට ඕන කරන නේද වාගේ ෆැක්ටරි එකට ඕන කරන මැෂින්ස් ටික වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ගන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එකේ.

0: කවයා විනාඩි 24 වෙලාව මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන අපි කිව්වනේ. දැන් දිවයිනේ අංක 1 වීකෙටීමේ යන්ත්‍රය තමයි නේද මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දුන්න ඩෝමා කියලා කියන්නේ. ඉතින් මේ ටීම් එකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම මේ සමාගමේ මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අබෑර්තු තියෙනවා. ඉතින් ඔයාලට රස්සාවක් හොයනවා නම් ඔයා මෙන්න මේ නම්බර් එකට දැම්ම ඔයාගේ මෙව්ව එක දාන්න.
1: CV එක
0: දාන්න. 0764 23 94 27 කියන නම්බර එකට ඔයා වට්ස්ඇප් කරන්න පුළුවන් නම් නේද ඉක්මනටම අමල්ක මැණික් කඩවර අපේ සාමණේර අධිකාරිතුමාට දාන්න ඔයාගේ CV එක.

0: ඔය උන හෙම්බිරිසාව කැස්ස ගැන අපි කිව්වනේද වැස්සත් එක්ක. අපේ ඕනම වෙලාවක හැදින්න පුළුවන් ඒවා රෝග තුනක් නෙවෙයි. උන හෙම්බිරිසාව කැස්ස. ඊට පස්සේ මේ කාපු දෙයක් ඉන්න මේ බඩේ අමාරුවක්. බඩ නිකන් පහසු අපහසුයි.
1: බොර බොර ගානවා
0: වගේ. එකේ සද්දෙන්න පුළුවන්. රයිට් එක මොකක් වුණත් ඔයාගේ විශේෂම අපි කියන්නේ ක්‍රිම්රාජ කරල් ගුලි.
1: හරි.
0: මේ ඇතුළු නිෂ්පාදන ගණනාවක් තියෙනවා. හරිම ඉක්මනට අපි ඒ ඉන්න අපහසුතාවයෙන් අපි ගලව ගන්න පුළුවන්.
1: දැන් ඔය නාගරාජ තෛලය, හන්දි තෛලය, ඒ වගේම කුරුලෑසුවය, මේ වගේ ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ක්‍රිම්රාජ හරහා ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි මේ ආයුර්වේද නිෂ්පාදන ඔබේ අතට පත් වෙන්නේ.
0: ඉතින් ඔය ළඟම තියෙන මේ ෆාමසි වල සුපිරි වෙළඳ සල් වල තියෙන ෆාමසියක
1: සාමාන්‍ය වෙළඳ සල් වල
0: බෙද මැදුරම නේද කියන්නේ අපි මේ බෙහෙත් බඩු කඩේ
1: කියන්නේ
0: එහෙම තැන් ඕනම තැනක ක්‍රිම්රාජ කියන එක තියෙන සාමාන්‍ය මේ සිල්ලර කඩවලක්
1: තියෙනවා 9 විනාඩි 31යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: මේ වැස්සේ කොහේ හරි ගමනක් බිමනක්
1: යනවනම්
0: මේ කාලේ ඔය කියන්නේ අදත් හොඳ දවසක්
1: කියලා.
0: අර ජ්‍යොතිෂ්‍ය මහතුරු මේ දවස්වල ඕන තරම් සෝෂල් මීඩියා වල කියනවා මේ ලග්න ගණනාවකට මේ කාලේ නියමයි කියලා.
1: සුබඵල අරන් එනවා.
0: කෙලින්ම රජ වෙනවා කියලා
1: කියන්නේ.
0: හරි. එහෙනම් ඔයාට වැස්ස කියලා ඔයාගේ ගමනක් බිමනක් වා නේද? නැවැත්තුවේ නෑනේ යනවනේ. ඒ අනේන ගමන් උනත් ලොතරැයි කූඩුවකට පොඩ්ඩක් ගොඩ වෙලා ආසනාව කියන එක මේ අනෝරා වෙහි හතක් වැස්සත් නවත්තන්න බෑ.
1: ලැබෙන කෙනාට ලැබෙනවා.
0: හරි. එහෙනම් උත්සාහ කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. අද මේ දවස්වල ගන්න ඕනේ ලොතරැයි තමයි. හඳහන ලොතරැයි.
1: ලග්නෙත් එක්ක ගලපගෙන හඳහන වැඩි වැඩියෙන් මිලදී ගන්න. මහජන සම්පත ඊයේ දවසේ දිනුම 10189 වෙනි දිනුම් වාරය. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ W, ජය අංක අංක 3 අංක 4 අංක 7 අංක 4 අංක 9 සහ අංක 2. ගොවිසත P අක්ෂරයත් එක්ක අංක 48 අංක 57 අංක 71 සහ අංක 75. මෙගා H අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 22, ජය අංක අංක 13 අංක 22, අංක 38 සහ අංක 77. දන නිදානය V අක්ෂරයත් එක්ක අංක 24, අංක 57, අංක 66 සහ අංක 70. හඳහන කන්‍යා ලග්නයත් එක්ක අංක 6, අංක 23, අංක 36 සහ අංක 40. අද සම්පත W අක්ෂරයත් එක්ක අංක 7, අංක 4, අංක 9 සහ අංක 2. NLB ජය C අක්ෂරයත් එක්ක බිංදුව නැවතත් බිංදුව අංක 4 සහ අංක 5. සුබ දවසක්. ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ වෙන්නේ. ජය අංක අංක 30, අංක 42 සහ අංක 64 ඔබට වාසනාව උදා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: උදේ 9යි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නවයයි විනාඩි 41යි වෙලාව. චීන සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුගේ මුණ ගැහීම ජාත්‍යන්තර මාධ්‍යයේ තාම ලස්සනට පෙන්නවා. උත්කර්ෂවත්ව පිළිගත්තා.
1: ඔව්නේ.
0: ඒ සාකච්ඡා ගන්නවකට ගියේ. පැය දෙකක් විතර මේ දෙන්නම කතා කරා.
1: ඔව්.
0: තනිම කතා කරා. ඊට පස්සේ නියෝජිතව කතා කරා.
1: හරි.
0: එතෙන්දී චීනය සහ ඇමරිකාව තවදුරටත් ප්‍රතිවාදී නෙවෙයි කියලා ට්‍රම්ප් පිළිගන්න ගමන් චීන ජනාධිපතිවරයා කිව්වා. ඔන්න එයාට දුන්න පිළිගැනීම. ඉතින් මේ රටවල් දෙක කොච්චර හොඳට එකට ඉන්න පුළුවන්ද කියලා මේ අය ලෝකෙට පෙන්නවා. ඇත්තටම ලෝක බලවතුන් දෙදෙනා නේද? ගහමරා ගන්න මේ සියල්ල බලය ඉස්සරහා වෙනස් වෙන්න පුළුවන්. දැන් එතෙන්දී චීන නායකයා විශිෂ්ට නායකයෙක් කියලා ට්‍රම්ප් මහත්තයත් කිව්වා.
1: ඔව්.
0: ඒ කියන්නේ දැන් ලෝක බලවතුන් මේ විදිහට එකතු වුණාට පස්සේ මේ හරහා ගොඩනැගෙන සබඳතා අනිකුත් ගෝලීය වශයෙන් කොච්චර ලොකු අපි කියන්නේ යහපත් පැත්තට හරව ගන්න පුළුවන්ද?
1: අනිවාර්යෙන්.
0: යුද්ධ තියෙනවා නම් ඒවා උනත් කතා කරලා
1: මෙහෙම ගන්න පුළුවන්.
0: ඔය තායිවානයේ සම්බන්ධව එහෙම ඉදිරියේදී නේ යම් යම් තීන්දුව తీරන ගන්නවට එන්න ඉඩ තියෙනවා. මොකද එතෙන්දි කතා කළා තායිවාන අර්බුදය තීරුබදු තාක්ෂණයේ සම්බන්ධව. එතකොට පවතින තරංකාරී වෙළඳපොළ වටපිටාව, ඉරාන යුද්ධය මේ දේවල් තමයි ගොඩාක්ම කතා කරා කියලා කියන්නේ. ඉතින් මේ චීන ජනාධිපතිවරයාට කිව්වා ඇමරිකාවට ඇවිල්ලා යන්න. එන්න ඇවිල්ලා යන්න. මොකද මේ අපේ සහයෝගය දිහා මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා. ඉතින්
1: රසරස කෑම ජාතියක තිබ්බා.
0: ඔව්. ඉතින් බටහිර මාධ්‍ය විශේෂයෙන්ම මේක ඇත්තටම හරිම මේ පොසිටිව් විදියට වර්තා කරලා තිබ්බා. සාමාන්‍යයෙන් මේවැය තියෙන පොඩි පොඩි ඔය මේ කියන්නේ මගහැරෙන පොඩි කෑලි, ජනාධිපතිවරයා හැරුණ විදිය වැරදි, අත දුන්න විදිය වැරදි, අපේ රටේ මාධ්‍ය වර්තා කරන්න එහෙමනේ.
1: මෙලනියා ගියේ නෑ නේද මේකට?
0: චීන ජනාධිපති අහවල් ජනාධිපති එනකොට මෙහෙමයි පිළිගත්තේ, මෙයාට මෙහෙමයි.
1: හරි.
0: එහෙම නැතුව හරි පොසිටිව් විදියට වර්තා කළා. තිබුණා. ඒක වටිනවා. මේ වෙලාවේ ලෝකයේ යුද්ධ ගණනාවක් පැවැත්වෙන වෙලාවක තමයි මේ හමුවීම සිද්ධ වෙන්නේ. නමුත් පෞගේ කාලේ ට්‍රම්ප් මහත්තයාට ලොකු චෝදනා ටිකක් තිබුණා යුද්ධේ අවුලන්නේ ඒගොල්ලෝ කියලා. ඉතින් අර ඒ කියන කතා ඔක්කොමත් එක්ක මෙතනදි සාමය පැත්තෙත් බොහෝ දේවල් කතා වුණා කියලා කියනවා.
1: සහ ඔය වෙළඳ යුද්ධය සමනය කරගත්තා වගේ වැඩකුත් වෙනවනේ මෙතනින් නේ.
0: 9:44යි දැන් වෙලාව.

0: ලකඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 479.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා
5: 9:50.
6: අපි යන්න හදන්නේ
5: මේ 9:50 ගාව 9:50 ට්‍රේන් එකක් තියෙනවානේ.
6: තියෙනවද?
5: 9:50 ට්‍රේන්
6: එක. ඉස්සර නම් තිබ්බා මේ ට්‍රේන් එක.
5: රෝහණ කුමාරි තියෙන 9:50 මාතරින් එන්නේ.
6: අහහ.
5: ඉස්සර අපි ගමේ ගියාම අපේ ගම මාතරින්.
6: වෙලාවට වෙනවද ඉතින්?
5: ඔව්. ඔව් අපි නම් 9:00 මාරට ස්ටේෂන් එකට එනවා.
6: ඔව්.
5: කෝච්චි එනවා 10 කාලෙට. මේ පැය පහක් හයක් ගියා ඉතින්.
6: ඔවුනේ.
5: ඒ කාලේ දැන් වගේ ස්පීඩ් දෙන්නත් බෑ.
6: දැන්
5: නම් ඔය මාතර ඉඳන් ගාල්ලට හදලා තියෙන්නේ හොඳට හදලා තියෙනවනේ. ඒ කාලේදී හිමි එනවා.
6: ඔව් කොට කොට.
5: වැනි. තුන් පාරක් විතර නිදාගෙන හැරනකොට කොළඹ. රයිට් මේ දුම්රිය මාර්ග ආශ්‍රිතව. අනතුරු පහුගිය කාලේ නේද අපි ගොඩාක් වෙලාට කොහොමද මේ වැස්ස වෙලාවට එහෙම අපිට සංගොය දෙපැත්තේ කියන්නේ අපේ වාහනේ ඩ්‍රයිව් කරනකොට ගොඩාක් වෙලාවට ඉස්සරහා වීදුරුව නම් වයිපර් එකෙන් මේ වෙනවා දෙපැත්ත එහෙම ගොඩාක් වෙලාවට හරියට පැහැදිලිව පේන්නේ නැහැ.
6: ඔව්.
5: ඒකට හේතුව සමහර අයගේ AC එක පවා අර මේ පැත්තේ ග්ලාස් එකට පොඩක් වැදිලා පොඩි
6: හුමාලයක් වගේ නිය වැදිලා තියෙනවා.
5: එතකොට වාහනයක් ඔය හරස් මාර්ගකින් දානකොට දුම්රිය හරස් මාර්ගවල එහෙම විශේෂයෙන් පොඩක් කල්පනාවෙන් මොකද කෝච්චි වැස්සයි කියලා හිමින් යන්නේ නැහැ.
6: ඔව්නේ.
5: නේ. ඒ නිසා චුට්ටක් ඒ ගැන හිතන්න. පාරේ සාමාන්‍ය මහා මාර්ගේ ගමන් කරනකොට ඒ ගැන හිතන්න. වැස්සින්ද හැමෝම කලබලෙන් යන්නේ. විශේෂයෙන් මෝටර් සයිකල් වල යන අපේ සහෝදරවරු. වැස්සට කලින් ගෙදර යනවා කියන එක විතරමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ නිකනු සාමාන්‍ය ටයක් ස්පීඩ් එකේ යන්නේ. ත්‍රී වීල් අය යන්නේ හයර් එකක් ගන්න චේතනාවෙන්. මේ හයර් එක දාලා ඊළඟ හයර් එක ගන්න. ඊට පස්සේ බස් උනත් එහෙමයි. තමන් ඉක්මනට තමන්ගේ නේද? මේ සෙනග ටික නග්ග ගන්න ඕනේ කෑලි ගන්න. වැඩි කරගන්න ඕනේ. ඉතින් රේස් එන්නේ ඔය ඔක්කොම වැස්ස කියලා දවසක නෙමෙයි සාමාන්‍ය දවසකත් එහෙමයි. මම මේ ගැන මතක් කරන්න හේතුව අපි ටේක් යා වැඩසටහන ආයි පටන් ගන්නවා.
6: ඔව්.
5: ඉතින් අපි ඊළඟ දෙවන අදීර වෙනස්ම මුහුණුවරකින් අපි ආරම්භ කරනවා ඉදිරියේදී. අපි ඒ ගැන තොරතුරු කියන්නම් ඔබට.
6: හරි. එහෙනම් අපි යනවා. යන්න කලින් පැල්වද නිෂ්පාදන ගැන ඔබට මතක් කරන්න ඕන. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික කිරිබිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මේ කිරි වෙනකම්ම පැල්වත්ත කියන නමින් ගන්න. දේශීය නිෂ්පාදන වලින් කැම ටික රස කරගන්නකොට විජය කියන නම අමතක කරලා බෑ. ඒ නිසා කුළු බඩු ටික ගන්න ඕන ඔබ විජය කියන නමින් විතරයි.
5: පැල්ලත් නිෂ්පාදන ගැන මතක් කරා. හඳහන ලොතරැය ගැන කියනවා නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩිපුරම මේ දවස්වල ගන්න ඕනේ ටිකට් එක. වාර සුපිරි දිනුම් මැදීමක් තියෙනවා. ඒ වගේම ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් අපිත් එක්ක හිටියා. ඩීප් ටෙක් සෝලා.
6: ඒ වගේම ක්‍රිම් රාජ මෙයාත් අපිත් එක්ක හිටියා. ඉතින් මේ හැමෝමත් එක්ක තමයි අපි මේ සතියේ ලක්කන මෝනින් ඩ්‍රයිව් එක අරගෙන ආයෙත් ලබන සතියනේ.
5: ඔව් සතියන්තේ ඉවරයි. ආයි අපි හම්බෙන්නේ 18 වෙනිදා සඳුදා.
6: ගෙහින් සුබ දවසක්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රිය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177479.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය Deep Tech Solar Water Pumps අදම අවතන්න 071 711 711 1.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
4: I'm going to live a new green life.

0: ඔබ කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
3: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454 අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: இதுதான் வாய் பீட் இட் மிக்ஸ் வெட்டர் ஹார்ட் பீட் සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා මෙගා පවර්

ఐ భవన్ సుబుదాస్ నక్షగ్రహి వాసనావంత శుభము శుభ దవసాక్ ప్రార్థనా కను గుడ్ మార్నింగ్. అపే లకడ హార్ట్ బీట్ అది దవసేది మే విధిహట ఆరంభకరణ సూదనం అది మే మాసి పహల స్వని దాసి కురద దవసేది తిన్నోయ మే విధిహట అపిత్ కే కతువల ఇన్నే తిన్నోర్ పులన్ మే పెతట ఇన్న బిందు హత బిందు తున యను తున పహ యను తున హత అపే వాట్సాప్ నంబర్ ఏక ఆమెనున్ వివృత వేళ తీరనే తిన్నోర్ పులన్ ఇక్మంట మే పెతట మెసేజ్ కదా దవలిక వెనక మమ ఇన్నవల కడ హార్ట్ బీట్ ఆరోగ్య నవిల్ల అదత్ ఒయా వెనుయెన్ లస్సనమ లస్సన ప్లేలిస్ట్ ఏకు తెక్క ఇదిన్న అపి మతకరన ఓన දැන් ඊ දවසේ ඉඳලා තාමත් වහින පැති තියෙනවා. දැන් සමහර තැන්වලට වැස්ස පොඩ්ඩක් පහව ගිහින් තියෙන්නේ. දැන් කොහොම නමුත් දැන් අපි ඉන්න පැති වලට නම් කොළඹ පැත්තට එහෙම චුට්ටක් අහස කළු කරලා තියෙන්නේ. වැස්සක් බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයට තමයි දැන් මේ වැස්සත් එක්ක වැඩිම හානි සිද්ධ වෙලා තියෙන්නේ කියලා වාර්තා වෙලා තියෙනවා. ඒකත් එක්කම දැන් ඔන්න අද දවසේදී වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. කළුගඟෙහි කුඩා ගඟ උපද්‍රෝණිය සම්බන්ධයෙන් ඉදිරිපැය 48 කාලය තුළ සඳහා සොළු ගං වතුර ඇඟවීමක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අද උදේ 8ට නිකුත් කරලා තියෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩාගංග උපද්‍රෝණී හෙළදහරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තියෙනවා කියලා, තවදුරටත් වර්ෂාව පවතිනවා කියලා සඳහන්. එනු ගංගාවල ජලමාපකවල ජලමට්ටම සහ වර්ෂා දත්ත විශ්ලේෂණයට අනුව බුලත් සිංහල මදුරාවල පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කුඩාගංග සහ මගුරගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවල තියෙන. මේ හේතුවෙන් කුඩාගංග සහ මගුරගඟ අවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන. මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්, රේදුරන් සහ ගංගාශ්‍රිත ප්‍රදේශ භාවිතා කරන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් අවශ්‍ය පේවර දැන ගැනීමට ආපදා කළමනාකරණ අංශ දැනුවත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔන්න දැන් අපිට වාර්තා වන තොරතුරු අනුව

0: අහගෙන ඉන්නව කියලා. එහෙනම් ලක්කන හાર્ට් බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරමු. ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන තියෙනවා. මං අද ලක්කන හાર્ට් බීට් වලින් අපි සින්දුව අහලා ආයේ මේ පැද්දරෙමු. මතක් කරනම් අපේ නම්බර් එක 0703939597 0703939597 අපේ WhatsApp නම්බර් එක. ආවෙනුවෙන් දවල් එක වෙනකන් විවෘතයි. ඉක්මනට මේ පැත්තට එන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. හරි, අපි එහෙනම් සින්දුවට යමු. වෙලාවත් බලන්න ඕන, වෙලාවත් බලලම අපි සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක එකතු වෙන්න. ලක්කන හાર્ට්බීට් අහන වෙලාව මතක් කරනම් උදේ 10යි විනාඩි 13යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න.
2: හાર્ට්බීට්

ගෙදර වෙලා කම්මැලිකමට ඉන්න වෙලාවේ එහෙම නැත්නම් වැඩ කරන ගමන්නම් ඉන්නේ පොඩි පොඩි කම්මැලිකම් එනවනේ මේ වැස්ස සීතලත් එක්ක. ඉතින් උණුම උණුත් කිරිතේකක් බොන්න තිබ්බොත් කොහොමද? එහෙම ගන්නව නම් ඔයාලට හොඳ නිෂ්පාදනයක් පිළිබඳව තමයි මම මේ වෙලාවේ මතක් කරන්න යන්නේ. ඒ තමයි පැල්වත නිෂ්පාදන. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව පරිභෝජනය කරන්න පුළුවන්. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිආසන්නෙන් තමයි පැල්වත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒක හින්දා බය නැතුව පොඩ්ඩක් පවා දෙන්න පුළුවන් අපේම දෙයක් හින්දා. පැල්වත කිරිපිටි එක ගත්තට පස්සේ දැන් ඔයාලට මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. පැල්වත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත කිරිපිටියක විතරක් නෙමෙයි පැල්වත කිරි එක තියෙනවා, පැල්වත බටර් එක තියෙනවා, ඒ වගේම තමයි පැල්වත අයිස්ක්‍රීම් එක, පැල්වත යෝගට් එක. පැල්වත අයිස්ක්‍රීම් එක ගත්තත් දැන් ඔයාලට කැමතිම කැමති ෆ්ලේවර්ස් වලින් මිලදී ගන්න පුළුවන්. මෙහෙම මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් මම ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ රංගල හන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවත්ත ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්දන්කඩවල ශාඛාවත් ඔන්න ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ඔයා ගිහිල්ලා පැලවත්ත නිෂ්පාදන ඔයාගේ හිතේ හැටියට මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා පැලවත්ත නාමය තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලා ඔයාට අපි මේ වෙලාවේ මතක් කරනවා. ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පැයේ තාම ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට එන්න පුළුවන් මැසේජ් එකක් දාන්න. 07:03:93.5 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලාත් ඔයාලට මේ වෙලාවේ අපි මතක් කරනවා. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරනවා. 10:19:19.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙල්
1: සංගදී දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු දොරගන්න එපා

0: ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: උදේ 10:27 වෙලාව ලකන හાર્ට් බීට් වල තාම පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. තාම මේ පැත්තට එන්න බැරි වුණා නම් වෙනව තියෙන එකකට මැසේජ් එකක් දාන්න. 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක් මණ්ඩ මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට එන කාට.

0: ලකඩහඩ් බීට හංගින් වෙලා මතක් කරන උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Heartbeat.

0: Radio ITN Heartbeat.
1: උදේ 10 විනාඩි 35යි වෙලාව ලකන හાર્ට්බීට් එක ඔය එකතු වෙලා ඉන්නේ තාම පළවෙනි පැයේ මේ විදිහට අපි යන්න ඉස්සරහට මට මේ වෙලාව මැසේජ් කරපු යාළුව කට්ටියක් එකතු කරගන්න කියලා හිතුවා WhatsApp chat එක පැත්තට යද්දී good morning කියලා මට මැසේජ් එක දාලා තින අපේ බුද්ධික දරණියගල ඉඳලා ඉතින් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ බුද්ධික මොකද ඔය පැත්ත වෙන්නේ වහිනවද දැන් නම් වැස්ස අඩු වෙලා ඇති මම හිතන්නේ ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට්බීට් වලට සුබ දවසක් ගිහන් වැඩ කරන ගමන් ලකඩ අහගෙන ඉන්න මම අපේ චින්තක හැමදාම වගේ කොරියන් වල ඉඳලා අපේ ආදරණීය මිත්‍රයා අදත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ආදරණ එකතු කරගන්නවා අපිවත් අහගෙන පරිස්සමෙන් ඉන්න ඕන ඩිලා නිරෝ ශාංගවැල්ල ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා ලක්ෂ්මන් හිල්මිගේ සින්දුව කෝණි කියලා අලමු අපද ට්‍රයි එකක් දෙන්නම් අපි දෙන්න ආදරය පිරුණ සුබ දහවල කාදුරුණේ ලක්කන සමගින් අදත් අපි එකතු වෙනවා පොල්ගහවෙල ජයවර්ධන මාවතේ තුෂාරි අක්කගේ චූඩු පුතා පවන් සීතල සුලඟක් වෙලා හිත නිවි සැනසෙන පවන් රොදක් වී දැවටෙන ආදරණීය පවන් පුතාට සතුටින් සෞඛ්‍යෙන් පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබෝපන්දනයක් වෙන්න කියලා පැතුම් එක් කරනවා කියලා බැලුම්ගල කන්දේ සුරේකානන්ද සාගර මාමා හසඳරා සමගින් ලකඩහන සීලු දනම ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ගුඩ් මෝර්නින් කවුද මේ අපේ සුමන නේද බොයගොඩ සුමන ආදරණ එකතු කරගන්නවා ලකඬ හાર્ට්බීට් වලට මේ වෙලාවේ ලකඬ හන සීලු දෙනවම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා ලස්සනට කරනවා ලකඬ පවුලේ ඔයාලා නිසායි ආදරෙයි ලකඬට කියලා මැසේජ් එක දාලා තියෙන ගොඩක් ස්තුතියි ඒ ආදරයට සුමන ඇතුළු පවුලේ සීලු දෙනාමත් යාළුවෝ සීලු දෙනාමත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ගුඩ් මෝර්නින් කොහොමද ඔයාට අද තිමිර නෙත්සරගේ උපන්දිනේ එයාට හැපි බර්ත්ඩේ කියලා විෂ් කරනවා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනේ අපේ කොටිකාබත්තේ චන්දිමා බේගුණවර්ධන තිමිරණසර ආදරණීය පුංචි පුතාට අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කඩේ සීලු දෙනාම යා එකතු කරගන්නවා මේ වෙලාවේ දෙවුනි පුන්සඳි යුවෙන්දි එවැගේම යමුණ පුංචි වජ්‍ර පුංචි අනෝම පුංචි දිලීප අම්මා එවැගේම විමල් බාප්පා ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කොයි හිටියත් අහනවා ලක්කඩ හાર્ට් බීට් ආදරේ හැමදාම කියලා මට කැලණි ගඟ පිටාර දානවද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනලු මෙහෙට හොඳටම වැස්ස දැනුත් කියලා ඔව් වැස්ස නම් තියෙනවා හැබැයි තවම එහෙම තත්වයක් නම් දැනට අපිට වාර්තා වෙලා නැහැ කොමනමුත් කැලණි ගඟ අවට ඉන්න අයට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා තිබුණා විමල සුරේන්ද්‍ර බලාගාරයේ පාන්දොරට විවෘත කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. එහිඳ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ හැකියාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. කොහොම නමුත් තවම හැම ලොකු ගඟ වතුර අවදානමක් කැලණි ගඟට නිකුත් කරලා නැහැ. ඒකෙන්ද දැනට පොඩ්ඩක් ඔය බය වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට කොකටත් කල්පනාවෙන් ඉන්න චන්දි මහරද. ආදරෙන් එකතු කරගන්න ආවත් මේ වෙලාවේ හෙලෝ කලබල පැංචෝ හොඳින් ඉන්නව නේද? ගුඩ් මෝර්නින් ගිහන් අයියේ. මම ටිකක් අසනීපින් ඉන්නේ තෝයාව අහනවා ඔයා ටිකක් කලබල පැංචෙක් වුණාට ජීවිතේ තීරණ ගන්නකොට කලබල වෙන්න එපා හොඳේ අපේ මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මං මෙතනදි කලබල වුණාට එහෙම නෑ දිලිනි ආව ආදරෙන් එකතු කරගන්නවා මොකද වෙලා තියෙන්නේ අසනීපෙන් කියලා කිව්ව නේද එහෙනම් ඉක්මනටම සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා දැන් නම් මං හිතන්නේ මාතලේ පැත්තට පොඩ්ඩක් වැස්ස අඩු කරලා තියෙන්නේ නේද එකහින්ද සද්දරම අපි අහගෙන ඉන්නවා කියලා තමයි මම හිතන්නේ. හරි අපි යනවා ගලේ කඩේ පැද්ද රයිගම අපි සරත් චන්ද්‍රුඩය සාදරෙන් අපි එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ හાર્ට්බීට් වලට. ගුඩ් මෝර්නින් යටියන්තොට ඉඳලා හොරොන්දල යටියන්තොට අජිත් ලක්ෂාන් රුක්ෂාන් පුබුදු කුමාර මල්ලි ජයම්පති සෙල්වම තාදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් කෝණි කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබම සුබ දවසක් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාභති එකතු කරගන්නවා යාගේ මහත්තයා සිරිල් ඒ වගේම ප්‍රදීප් පේෂල අනුෂික හර්ෂණ අමේලියා සමරසේකරවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රින්කු පහේකණු අපේ පුංචි බණ්ඩා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ අලව්වේ උදයන්ගනී මහත්තයා නදීර ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා ගුඩ් මෝර්නින් අයියේ ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සින්දුවක් දෙන්න අපිටත් අපි වැඩ කරන ගමන් ඔයාව හගෙන ඉන්නේ මගේ සැලුන් එකේ ඉන්න ඉන්දුවකී නෙත්මිනංගි ඒ සින්දුවට එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන අපේ නුවරින් ශෂිනි ශෂිනි කොහොමද ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ කොට්ටාව පැත්තට යන්න හිතුව අපේ ජය මාමා වෙනද වගේම අපි වහගෙන ඉන්න අසුබ දවසක් වේවා ගිහන් පුතා ලැකර හાર્ට් බීට් අපිත් අද අහගෙන ඉන්නේ සින්දුකට එකතු කරගන්න කොට්ටාවේ අපේ වැඩ කරන දර ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් මදුසංක ඒ වගේම ජගත් චම්පා මිස්වත් ආදරණ එකතු කරගන්න කියලා අපේ ජය මාමා මැසේජ් එක දාලා තියෙන්නේ ගුඩ් මෝර්නින් අද ඉෂිත අයියගේ 17 වෙනි උපන්දිනේ එයාට විෂ් කරන ගමන් ලස්සන සින්දුකට අපිටත් අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කොත්මලී කැටඹුලා වෙන්නේද කැටඹුලා වෙන්න අපේ ලකිඳු මල්ලී ආදරණ එකතු කරගන්නවා ඉෂිතයියට ඕන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගුඩ් මෝර්නින් මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ අපිත් පුතා සනුල්වත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ තිලිනී මැසේජ් එක දාලා තියෙන මකුළු දුව ඉඳලා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ගුඩ් මෝර්නින් සුබ දවසක් ඔයාට අපිත් අහගෙන ඉන්නේ රමෝණ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ දුව රූත් ඉන්නවා පුතා රසල් ඉන්නවා හැමෝම අහන් ඉන්නේ ආදරේ ලක්කඬට වැස්ස අපිට දවසම දැන් නම් අඩු වෙලා තියෙන්නේ ඒකනේ දැන් සමහර පැතිවලට ගොඩක් වෙලාවට වැස්ස අඩු වෙලා තියෙන්නේ ඔන්න අපත රමෝණ ආදරෙන් එකතු කරගන්නවා ලක්කඬ හાર્ට් බීට් වලට පස්සේ අපිත් ලක්කඬ සද්දට අහගෙන ඉන්නවා තරුෂි ශෂිකක් ඖෂධි සුමාලි අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපිවත් එකතු කරගන්න ඇහැලිය ගොඩ ඉඳලා බොස් චමින්දව එවැගේම රසින්දු කුරුවිට කඹරුවන් ඉන්න බින්ති නගා නේද බින්ති නගාවත් මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් විහාරා කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්ෂණ හાર્ට් බීට් වලට ඉතින් කට්ටියමත් එකතු කරගෙන මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන හින්දි සින්දුවක් අපි අහමු සින්දුව ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙන්නේ ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්ෂණත් එකතු වෙන්න අපි සින්දුව අහන්න කලින් වෙලාව බලන්න තියෙනවා පුංචි බ්‍රේක් එකක් අරගෙන අපි සින්දුව අහමු ආදරණ ආරාධනා කරනවා හැමෝටම ලක්ෂණත් එකතු වෙන්න ලක්ෂණ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්න 10යි විනාඩි 41යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
1: උදේ 10:43 වෙලාව

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට කෘමිරාජ කරල් කුලි හැම්බෙල්ම එහෙම කන් ගොඩ වෙන ශබ්ද
3: මේක ගන්න මොනවද අලු අමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
0: Cool වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

උදේට විනාඩි 53 වෙලාව ලකඩ හර්ට් බීට් එක එකතු වෙලා ඉන්නේ. තාම පළවෙනි පැය. අපිට SMS කරපු යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න ඕන. මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තිබ්බ අලව් අපේ තරුෂි. අපිට ලකඩ අපිත් ලකඩ අහගෙන ඉන්නේ. මට මෙන්න මේ සෝන් එක දෙන්න පුළුවන්ද? එපා නොවෙන හිතක් තිබුණා. කාටද ඔයාටද තිබ්බේ? තරුෂි අපි බලමු අද දෙන්න පුළුවන්ද කියලා. මගේ ප්ලේලිස්ට් එකේ නැහැ. අපි ට්‍රයි එකක් දෙමු. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ලේ මීදෙනි ගමේ අපි උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න. දෙව්මිනී අවිස්සාවල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. අමිල, හමිත් ඒ වගේම අපච්චි, අම්මා, නංගි එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කේලි, KDS සමරසිංහ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ අලව්වේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුව අහන්න මම මේ වෙලාවෙ එකතු කරගන්නවා. අධිපතිතුමිය පද්මිනී මිස්, අධිපතිතුමාවත් උදේ කුමාර සර්වත්, සමිතා, ඒ වගේම සිසිර, නිලන්ති, වසන්ත, සුජානි අතුරු ලක්කන හන සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. දිනේම දිගු කාලයක් ලක්කඬ සුවපත් වේවා ගිහන් ඔබ. ආවතාදරණ එකතු කර ගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන රත්නේ තමරා කුමාරි ආදරේ ලක්කඬට ආදරණ මේ වෙලාවෙ එකතු කර ගන්නවා. අපි ඔයාවත් මේ වෙලාවේ ලක්කඬ හાર્ට් බීට් වලට. අස්සලාම් අලයිකුම් ගිහන් කොළුවා. අපේ පැත්ත නම් ෆුල් ඒසි. සීතලයි, ඔය පැත්තේ කොහොමද? මෙහෙ කියලා වෙනසක් නෑ සුපුන්, මෙහෙත් එහෙම තමයි. ආයේ වෙවුලනවා දුවන්නම. සුබ උදෑසනක් වේවා ගීතයියේ. අද ගිහින් දවස් දෙකකින් නේද අපහු එන්නේ පරිසමට ගිහින් එන්න කොහෙනම්. අදත් ලස්සන සින්දු ටිකක් ඕනි. මගේ නම හෂිනි, හස්බන්ගේ නම මනෝජ්. අයියේ සින්දුව කෙල්ලල් තියෙනවා යා. පුළුවන් නම් අපි දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. ඒ පැත්තට නම් දැන් මැස්ස පායලාලු. හොඳයි, හොඳ ආරංචියක් නේද? ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව කැකුළවල රත්න කහඳව සුනිලා ජයංගනි ස්වර්ණ තිලකරත්නව තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව කොහොලාන ජයකලනී සින්දුවහන එකතු කරගන්නවා. උපාලි, චිත්‍රානි, මාධව, කසුන් අතුරු ලක්කනහන සීලු දෙනාම එකතු කරගන්නවා කියලා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින් තුෂාරි. දමුණු පොළ ඉඳලා අපි වහගෙන ඉන්නවා. අපි ලක්කඬ අහගෙන වැඩ. නාවුල නිලන්ත කුමාරසිරි, රශ්මි කෞශල්‍ය, ආකේෂ් ඔමියුරු තාදරණ එකතු කරගන්නවා. ඇහැලිය, අපි ලක්කඬ අහගෙන වැඩ කියලා තමයි මැසේජ් එක දාලා දෙන. ඇහැලියගොඩ ආනන්ද, එයාව තාදරණ එකතු කරගන්නවා. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අංගොඩ හිඹුටානේ කට්ටිය මේ වෙලාව වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නේ. බොස් නිමල්, සුබසිංහ, අනුෂ්ක, ඒ වගේම නදීකා, පුෂ්පේ තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. පුෂ්පේ ගම්මන්පිල අයියගේ අයියවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. වැඩ කරන තර ලොකු බාස් ලක්ෂ්මන්, අනිත් බාස්ලා දෙන්න තාදරින් එකතු කරගන්න කියලා. හරි, එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තිනවා. සින්දුවට යන්නත් ඕන. ඊට කලින් මතක් කරන්න ඕන ආඩ පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්දා අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන්. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ප්‍රතිම රසකාරක වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැහැ. අපේම රටේ අපේම නිෂ්පාදනයක් පැල්වත්ත. එදින අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. ඒක හින්දා බය නැතුව මිලදී ගන්න කියලාත් ඔයාලට අපි මේ වෙලාවේ මතක් කරනවා. හරි, අපි එහෙනම් ලක්කඬ හાર્ට් බීට් පළවෙනි පැයට මේ විදිහට සමුදෙනවා. ආපහු අපි හම්බ වෙන්නේ ලක්කඬ හાર્ට් බීට් වල දෙවෙනි පැයේදී. ඒ කියන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් පරිස්සමින් සතුටින් අපි වහගෙන ඉන්න. අපි ප්‍රවෘත්ති අහලා ආයෙ මේ පැත්තට එමු. මෙසෙන්දුවටත් මට මැසේජ් කරපු යාළුව හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරන්න. උදේ 10:57.

0: ரேடியோ ஐடிஎன் ஸ்ரீலங்கைய ஹண்ட
1: வெலாவ் பேர்வரை கொள்ளாய்.

0: ലക്കണ്ട് പ്രവൃത്തി സമകിൻ മമ സമീര കാര്യോ സം പ്രവൃത്തി സംസ്കരണ മനോജ് ഗുഡവിധാരണ
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයිය රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: අයහපත් කාලගුණයේ තුෙන් දිවයින පුරා නිවාස 88ක් අර්ධහානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික් 7ක නිවාස ඊට ඇතුළත්. වැඩිම අර්ධ නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 40ක් බවයි සඳහන් වන්නේ. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4කටද අර්ධහානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ මේ වනිට පවුල් 29ක් පුද්ගලින් 104ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි. මේ අතර කළුගඟේ කුඩාගඟ උපද්‍රවණිය සම්බන්ධයෙන් සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ කුඩාගඟ උපද්‍රවණිය හිලදාරා ප්‍රදේශවලට සැලකියුතු වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් පවතින තත්ත්වය සමග කුඩා ගඟ සහ මගුර ගඟාවට පහත්බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් පවතිනවා. එම මාර්ග භාවිත කරන රියදුරන්ට සාවට ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. චීනයේ බෝයින් සමාගමෙන් ගුවන් යානා 200ක් මිලදී ගැනීමට එකඟ වූ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙසේ මිලදී ගැනීමට නියමිත ගුවන් යානා වර්ගය හෝ ඒවා ලබා දෙන කාල සීමාව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි. අමෙරිකානු ජනාධිපතිවරයා ගුවන් යානා ගනුදෙනු පිළිබඳව ප්‍රකාශ කිරීම සමග බෝයින් සමාගමේ කොටසක්ගෙනද බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ අනුව බෝයින් කොටසගේ 4.1%කින් පහත වැටි ඇති බවයි වාර්තා වන්නේ. විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනයේ බෝයින් සමාගමෙන් ගුවන් යානා 500ක් මිලදී ගන්නා බවට මේට පෙර පළව තිබූ වාර්තා හේතුවෙන් මෙම පහත වැටීම සිදුව ඇති බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: දෙන්නේ මාරාතිකයි.
6: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
3: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: එකලහයි විනාඩි 5යි වෙලාව

එකලහයි විනාඩි 9 වෙලාව ලකන හර්ට් බීට් එක නම් ඔන්න අපි දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ආයිබෝන් කියලා වාව ආදරෙන් පිළිගන්නවා මේ පැයටත්. දැන් අපි පැයේ ප්‍රවෘත්ති වලටත් ඇහුවා. මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්. දැන් අද උදෑසන 8:30ට නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. පදවැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළ තියෙන්නේ. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද උදෑසන 9:30ට නිකුත් කර ඇති අතර එය හෙට උදෑසන 8:30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වෙනවා. අද උදෑසන දත්ත විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය ඉදිරිපැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ තියෙන්නේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් තුළ ඇතැම් ස්ථානවල මිලිමීටර 150ක පමණ ඉතා තද වෙසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළ තියෙනවා. එවැගේම තමයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වෙසි ඇතිවිය හැකි කියලා සඳහන්. ගිගුරුම් සහිත වෙස්සු සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලාත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දෙනවා. ඒ වගේම තමයි මේ ගත වූ පැය 24 තුළ මිලිමීටර 175ක වැඩිම වැස්ස වාර්තා වෙලා තියෙන්නේ කොහෙටද? දන්නවද? ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් තමයි මේ ගත වුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබිලා තියෙන්නේ. මිලිමීටර 175ක අගයක් ගන්නවා මේ වර්ෂාපතනය. කොමන වුද නිය දිනේට සාපේක්ෂව වැසේ යම් අඩුවීමක් අද දිනේදී වාර්තා වෙලා තිබෙන දැන් පසුගිය පැය 24 ගත්තට පස්සේ වැඩිම වර්ෂාපතනය ලැබිලා තිබුණේ පුත්තලමට මිලිමීටර 200කට අධික වර්ෂාපතනයක් ලැබිලා තිබුණා. දැන් කොහොම නමුත් යම් තාක් දුරකට වැස්ස අඩු වෙලා තියෙනවා. මිලිමීටර 175ක වර්ෂාවක් තමයි පසුගිය පැය 24 වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් ටිකෙන් ටික වැස්ස අඩු වෙලා තියෙනවා. කොහොම නමුත් ඒ අවධානම් පහව ගිහිල්ලා නැහැ. ඒක හින්දා පොඩ්ඩක් අවධානයෙන් යුතුව කටයුතු කරන්න කියලා අපි ඔබට මේ වෙලාව මතක් කරනවා. විශේෂයෙන්ම ඔය වාහනවල එහෙම ගමන් කරනව නම්, විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල ගමන් කරනව නම්, 60 කිලෝමීටර 60ක වේග සීමාවේ තියාගෙන ඩ්‍රයිව් කරන්න කියලාත් ඔබට නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ හින්දා ඒ පිළිබඳව

0: අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඔබ දුරගමන් එහෙම යනා ඉන්නව නම් වාහනේ ටයර් පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ওই වයිපර් බ්ලේඩ්ස් එහෙම හරියට වැඩ කරනවද කියලා බලන්න. සමහර වෙලාවට වයිපර් බ්ලේඩ්ස් වලට අර අපි කියන්නේ මොකද්ද පැහැදිලිව මේ වතුර පාර කැපෙන්නේ නැතිව තියෙන්න පුළුවන්. සමහර වෙලාවට බැඳිලා වගේ තියෙන්න පුළුවන්. හැම ඉදිද්දී ඩ්‍රයිව් කරන හැරි අමාරු. ඉස්සරහින් හෙඩ්ලයිට් පාරක් එහෙම වැදුනට පස්සේ ආයෙත්ින් වෙන ඕනෙම නෑ නේද? හරි, ඒවත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න. කොහොම නමුත් අපි තොරතුරු ඔබ වෙත ගෙන එන සූදානම් රටට වගේ කියන මාධ්‍ය නාලිකාව විදිහට ලකර හાર્ට් බීට් එහෙනම් දෙවෙනි පැය මේ විදිහට අපි ආරම්භ කරනවා. ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. දවල් එක වෙනකන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අදවසේදීත් අපි අරගෙන අවිල්ල තියෙන්නේ. මන්ද තෝරගත්තා පළවෙනි සින්දුව විදිහට රදීෂ් වැන්දබෝන කව සෝන් එකක් විදිහට මේක සින් කරලා තියෙන්නේ. අපි සින්දුව අහමු. සින්දුවහන එකතු කරගන්නවා මේ වෙලාවේ. මට මැසේජ් කරලා තියෙන යාළුව හැමෝම. ඒ වගේම තමයි දැන් ටිකකට කලින් කෝල් කරලම කිව්වා එකතු කරගන්න මේ සින්දුවට අනිවාර්යෙන්ම ගමේ සෙට් එකම ඉන්නවා කියලා. අපේ ප්‍රසන්න තමයි කතා කරේ. ප්‍රසන්න මේ වෙලාවේ එකතු කරගන්නවා. බුද්ධික අයියා ඉන්නවා, හර්ෂ අයියා ඉන්නවා, නිරෝෂන් අයියා ඉන්නවා, ලසිත අයියා ඉන්නවා, රවීන්ද්‍ර ඉන්නවනේ. ඒ වගේම සමිත අයියා ඉන්නවා. මේ කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම ආදරෙන් එකතු කරගන්න කියලා කිව්ව රවින්දු ඊශ්‍රායෙල් වල වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ. එයාවත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම බර්ත්ඩේ විශේෂකකුත් තියෙනවා. අපේ ආදරණීය මිත්‍රයා සමිත අයියාගේ බිරිඳගේ උපන්දිනය අද. ඒ දෙන්නා විවාහ වෙලා පළවෙනි බර්ත්ඩේ කළු මේ විදිහට සමරන්නේ. ඉතින් එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා යාළුවෝ කට්ටියම විශ් කරන්න කියලා තොන්න මේ වෙලාවේ අපි මතක් කරනවා. හරි, එහෙනම් ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි යමු එහෙනම් සින්දුවට. සින්දුවට යන්න කලින් වෙලාවත් බලලම සින්දුවට යමු. ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්නම්. 11 විනාඩි 13යි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.

11 විනාඩි 17 වෙලාව ලක්කන හાર્ට් බීට් දෙවෙනි පෑය මේ විදිහට පටන්ගෙන තියෙන්නේ. මේ පැත්ත දෙන්න පුළුවන් මම ඉන්නව දවල් එක වෙනකන් ලක්කන හાર્ට් බීට් හරගෙන අවිලා මැසේජ් එකක් දාන්න 07 5 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක ආවෙනුන් විවෘත වෙලා තියෙන්නේ. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට මම බලාගෙන ඉන්නවා. වායනකන් 11 විනාඩි 18 වෙලාව

0: ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින්
2: පාට පොදක් පිලකලා කලල් කලාවේ
1: ආතරී උණුසුම විරහවේ වේතනාව
2: මගේ නොවදනි සුරු තරුපතේ සහතන උබයමියන තුරු
0: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජාතිරණීය ජොන්ති
2: රසෝදයේ බැල්දීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය ජොන්ති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝරාදාය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: එන්තික ධර්මතිලක නිර්මාණයක්.
4: මේව මොකටද මේ මැදකට දාගෙන තියෙන්නේ? මේ පොලිටිකල් නිවුස් නෙවෙයි මුලින්ම දාන්න ඕන දේවල් මං කියලා තියෙනවානේ. ඒවා දාන්න මුලට. දාලා එක හද.
5: අනිත් channel වලත් යනවා මිස්.
4: අද තිසාලා ප්‍රසන්ට් කරන්න දාන්න.
5: අද බාතියගේ දවස නේ මිස්.
4: අද තිසාලා ප්‍රසන්ටින් කරන්න දාන්න. අද ඉරිදා. හරි. අද මිනිස්සු හැමෝම ගෙදරින් දවස නිසා කෙල්ලෙක්ව දානවා මං කියන දේක.
1: මගේ ඉපැරණි පින්සති.
6: මේ අර කහපාට ෂර්ට් එක දාගෙන පුතා. උදේ බලාගෙන හිටියම මම ඉස්සරහ ඉන්නේ දුවගියා හොඳට බලාගෙන ඉන්නේ. හුස්ම ගන්න එකම හුස්ම ගත්තේ නේ. ඈ අර ගෑල්ලන් මේ හුස්ම ගන්න ඉඳලා මම බලාගෙන ඉන්නේ. ගෑල්ලන් මේ හුස්ම ගත්තා නම් හුස්ම ගත්තා. ඈ ඒව තමයි ආයතය.
1: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්නා.

Radio ITN Heartbeat. ලකඩ හට්බිට හැඟෙන වෙලා මතක් කරනම් 11:26යි.

0: ලකඩහඟින වෙලාම දක්කරනම් 11යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 11 විනාඩි 37යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අම්ලිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්ලිතා.
5: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
6: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7. සර්ච් ලයින් සමාජ ගවේෂණය.
7: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
8: පහේ ළමයි
9: නංගි, අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතන දෙයි යන්නකෝ.
10: නෑ නෑ නෑ, බබු පොවත්තන් නෑ, මෙතන ඉන්න ඕන.
11: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
9: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ හටවන්න ගෑ.
12: ලොරියට අඩයක්? ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ, අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම.
9: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
11: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

උකලහ විනාඩි 41යි වෙලාව. ලකඩ හાર્ට් බීට් වලට මැසේජ් කරපු යාළුව කට්ටියක එකතු කරගන්න හැදුවේ. සුබ දාසන කසංග ප්‍රේමන්තගේ ආදරේ මං ඔය හිතර ගීතේ ඕනි කියලා මැසේජ් එකක් දාලා තියෙන ගොඩක වෙල වැල්කිනියා ඉඳලා AP රවින්ද්‍ර විජේසුන්දර යෝඩි ඉන්දිකත මේ වෙලාවේ ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එවත් ආදරණ එකතු කරගන්නවා පිළියන්දල පැතරය දී ලක්ෂ්මන් මඩපාත. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නිශානි චේතනා තේජා ආබෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සහ සේරුවාවිල කේඩී සමරසිංහත් ආදරණ එකතු කරගන්න කියලයි මැසේජ් එක දාලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. දුව තරුෂි, ඒ වගේම නංගි උදේෂි, හිමන්සා, කිතුල්ගලේ නිලූ තමයි අපේ මැසේජ් එක දාලා තියෙන්නේ. නිලූ ආදරණ එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. අමිල ගුඩ් මෝර්නින්. මොකද අද වැස්ස නැද්ද? සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. මහේෂ් ආදරණ එකතු කරගන්නවා. අකුරස දීගල ඉනෝකා මටත් සින්දුවක් දෙන්න. පුතා හිරුෂ, පුතා සිතීජ, යසිරු දුව, පුතා අනිත් පුතා යසිරු, දුව විනි, මාත්‍යා ජගත් ඉන්නවා. එවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදාසනක් වේවා යටියන් තොට ඉඳලා අපේ සේපාලිකා. අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා. මටත් සින්දුවක් ඕනි. ලකඩ අහගෙන ඉන්නවා. පිටිකල බොරුලහේන සුසන්ත සම්පත් මැසේජ් එක දාලා තියෙන්නේ. අදනම් වැස්සෙම දලු කඩනවා. තේබුණ ගමන් ඔයාලව අහගෙන ඉන්නවා. අපේ වාසනා කලවානදල මැසේජ් එක දාලා තියෙන්නේ. මාත් හරියාසයි මේ වෙලාවේ හේවත්තකට යන්න. ටික වැස්සත් එක්ක නේද? හරි, අපිවත් අහගෙන පරිස්සමෙන් වැඩ කරන්න. සුබ දවසක් ලක්කඩ. අපි සින්දුවකට එකතු කරගන්න. අම්පාර මඩවල ලන්ද නේද? මඩවල ලන්ද කරුණාදාස හේවගේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. වසන්ත ජයසේකර, ඒ වගේම රුචිර සෙව්වන්දි කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කුඩා මාදුව ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා වැඩ කරන තැන බොස් සම්පත්, ඒ වගේම රේණුකා, මානෙල්, නයනා, නන්දනී, පුෂ්පා, නෙලූකා, උදේෂී, නිසංසලා, කෙත්මි, ඒ වගේම නුවන් පහන් කට්ටියම එකතු කරගන්න කියලායි අපේ දිලේක මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. සුබ දවසක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. මාතලේ කුමාර්, එරමුදුගොල්ල, නයනි, ගාමිණී, සුභාෂිනී කට්ටිය මේ වෙලාව එකතු කරගන්නවා. අපිත් ලක්කඩ අහගෙන ඉන්නේ. ඩ්‍රින්ක් පහේ කනුවේ පුංචි බණ්ඩ ආදරෙන් එකතු කරගන්නවා. සුබ දවසක් පුතා. ලස්සන අපිට ලස්සන සින්දුවක් ඕනි. වෙන්නපු රසල් ආදරෙන් එකතු කරගන්නවා. යාගේ නෝනා මානෙල්, ඒ වගේම දුවල දෙන්න සුසාන, සුරේනි, පුතා සුලලිත, ජේකොබ්, ඔබේද, නේතන්, තීරුෂා, සින්දුව වෙනුවෙන් සීදුවෙන් ජෝසප් රාණිව තාදරෙන් ලක්කඩහන සිරුදනාම තුවාවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, ගුඩ් මෝර්නින් අයියේ. පවුලේ අය එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි. අපේ ඉඳුවරී මැසේජ් එක දාලා තියෙන අනිවාර්යෙන්ම දෙනවා. මෙන්ඩිස් කොහොමද ඔයාට? ආදරෙන් එකතු කරගන්නවා. ඉතාලි වලින් අපේ ආදරණීය මිත්‍රයා. හෙලෝ ගිහන් කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. එයාත් මේ වෙලාවේ ලක්කඩ හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. අපිවත් සින්දුවකට එකතු කරගන්න. දෙහිඔවිට ඉඳලා මේ වෙලාවේ අපේ අසංක මැසේජ් එකක් දාලා තියෙනවා. අසංක ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න. අලව කැකුලවල රත්න කහඳව, සුනිලා ජයංගනී, ස්වර්ණිමත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් කාලෙක ඉඳන් හදවත ගැහිනා සින්දු අද වෙනකන් ඔයා දුන්නේ නැහැනේ. මම දුකින් ඉන්නේ ගොඩක් කියලා මැසේජ් එක දාලා තියෙන කවුද? අපේ රත්නේ තමන්රා කුමාරී. අපි බලමු මේ සතිය බැරි වුණාට සමහර විට ලබන සතිය අහන්න පුළුවන් වෙන්නේ නේද? බලාපොරොත්තු ඇතර ගන්න එපා. අනිවාර්යෙන් බලාපොරොත්තුෙන් ඉන්න. ඔයාට ලස්සන සින්දුවක් ලබන සතිය හම්බ වෙයි. හරි, අපි යමු එහෙනම් සින්දුවකට. මම ඊළඟට තවත් ලස්සන සින්දුවක් ක්ලාස්ටි කරගෙන තියෙනවා. මේ සින්දුවත් ගොඩක් දෙනා මේ සතිය ඉල්ලපු සින්දුවක්. අපි සින්දුව අහන්න යමු. ඊට කලින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ අපේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිවස්සන් අස්වැන්නෙන් නිෂ්පාදනය කරන අපේම නිෂ්පාදනයක්. මයනතු මිලදී ගන්න පුළුවන් අපේම දෙයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන ගැන කතා කරද්දී කිරියාසෝත නිෂ්පාදන නම් මේ පැල්වත්ත විතරයි. පැල්වත්ත කිරි එක තියෙනවා, පැල්වත්ත කිරි පිටි එක තියෙනවා, පැල්වත්ත බැටර එක තියෙනවා, පැල්වත්ත යෝගට් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක. මේ හැමදේම ඔයාලට පැල්වත්ත නාමයේ අර්ථයේ මිලදී ගන්න පුළුවන්.
අලොත යිස්ක්‍රීම් එක ගත්තොත් දැන් ඔයා කැමති ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. ඒ ෆ්ලේවර්ස් හැම එකකින්ම වගේ ඔයාට මිලදී ගන්න පුළුවන්. පළවත කිරිපිටියක මේද සහිත සහ මේද රහිත කාණ්ඩය කියන දෙකෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ අවුට්ලට් එකට ගියොත් ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ රංගලහන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පළවත ශාඛාවත් ආවෙනුවෙන් විවෘතයි. එහෙම නැත්නම් යන්න අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවට. එහෙමත් නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳ සරලට ගිහිල්ලා පළවත නිෂ්පාදනත් ඔයාට මිලදී ගන්න පුළුවන්. හරි, අපි යමු සින්දුවට. 18 වන්නමක් නටල මේමු නේද? හරි, එහෙනම් අපි සින්දුවට යමු මේ විදිහට. 11:46 වෙලාව. තාමත් පරක්කු නෑ ඔයාට මේ පැත්තට එන්න. 07:03:93:5:93 අපේ WhatsApp නම්බර් එක ආවනේ විවෘතයි. එක්මනට මේ පැත්තට එන්න කියලා අපි මතක් කරනවා. හරි, අපි එහෙනම් යමු සින්දුවට. මේ විදිහට ලක්කඩ හાર્ට් බීට් වල දෙවෙනි පෑයේ ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ.

0: 11 වෙනි 54යි.
1: වාර්තා පිට වාර්තා සමඟ කෝටි 8 NLB දනඩිත හනේ ලුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
0: මధు තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දිනේෂ් අපේ ආන්ටිවත් එකතු කරගන්න, ඒ වගේම නිමලయ్యා, අතුල අයියා, අතුල පිරිස සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. එතකම අපි ඩියුටි කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දු ටිකක් යනවා. කළුතර පිලිප් විනෝදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ නේද? හරි විනෝදි, ඔන්න ආවත් ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. එහෙනම් අපි දෙවනි පැයත් මේ විදිහට ඉවර කරනවා. ඊට කලින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. අපේ රටේ කිරිගොවින්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඉතින් පැල්වත්ත නිෂ්පාදනත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ස්ථලයේ දිලකරත් මාවත නුගේගොඩ තියෙන ශාඛාව, ඒ වගේම මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තියෙනවා. මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට පැලවත්ත නිෂ්පාදනයේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගාලුපාර කොළුපිටි තියෙන ශාඛාව නේද? මේ තියෙන ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට පැලවත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. හරි, අපි එහෙනම් ලකන හાર્ට් බීට් දෙවෙනි පැය මේ විදිහට ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ තුන්වෙනි පැයේදී. ඒ කියන්නේ 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. අපි ආපහු හම්බෙමු ඊළඟ පැයේදී.

0: සම අනුග්‍රහය
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවස වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත
0: ආවෝ සහයෝගීතා අනුග්‍රහය

0: настала.
1: අද ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි. බුලත් සිංහල මදුරාවල පාලින්ද නුවරට සුළු ගම් වතුර තත්ත්වයක්. ඩිජිටල් ආර්ථිකයට නව පෙරලියක් PayPal ගනුදෙනු අද සිට. දෙත්වා සහ මැද පෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂී තැනක IMF කියයි. විදුලි බලයෙන් නිවත් වූ 1896කට වන්දි ගෙවීම අද. ඕමාන් බොක්කේ පාවේ නවී ගබඩාව ඉරානයේ බහරයට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. අද ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් නිවතට ගමන් කරනු ඇති බව කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ උදේනී වීරසිංහ මහත්මිය සඳහන් කළා.
2: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපෙන්න කලාපය තවතරටත් පවතිනවා. මෙම පද්ධතිය ඉදිරිපැය 36 තුළදී ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනවාදයි බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළක්කුලින් පරව පවතිවි. බස්නාහිර, සපරගමුව, මධ්‍යම, වඳ සහ උතුර පළාත්වලන්, අනුරාධපුර, ගල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිකුරම් සහිත වැසි ඇති වෙනවා. මේ අතරින් බස්නාහිර, සපරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ගාල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසරු එකෙන් පමණ පසුව වැසියෝ ගිකුරම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂ මතක් කරන්න ඕනේ ගිකුරම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු ආම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලත් අපි ජනතාවගෙන් කාලෙක ඉල්ලා සිටිනවා.
1: ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විට වාන්දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPST හේරත් මහතා සඳහන් කළේ වාන්දමන ප්‍රධාන ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, නාචදුව සහ යාන්නෝය ජලාශයන්, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවල ජලාශයන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර තිස්සවැව වීරවිල යෝධවැව මෙන්ම වෙහෙරගල ජලාශයත් ඇතුළත් බවයි. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළවැව, සිඹලංගමුව, මාගල්ල සහ දැදුරුවේ ජලාශයත්, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්දා සහ වෑමැඩිල්ල ජලාශත්, මොන්රාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සහ අලිකොටාර ජලාශත්, පුතලම දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැවද වාන්දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. හේතුවෙන් පහත් බිම්බල වෙසෙන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණිය සම්බන්ධයෙන් සුළු ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ කුඩාගඟ උපද්‍රෝණිය ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් පවතින තත්ත්වය සමග කුඩාගඟ සහ මගුර ගඟවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානම පවතිනවා. එම මාර්ග භාවිත කරන රියදුරන්ට සාවට ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. බුලත් සිංහල මදුරාවල සහ පාලින්දනුවර ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ඒ වැඩි බලපෑමක් ඇතිවනවා. කුකුලීකඟ ජලාශයේද වාන්දුරටුව විවෘත කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. කුඩාගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කුඩාගඟවට පහත් බිම් ප්‍රදේශයන්හි මාර්ගවල ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. බණ්ඩාරගම කොළමැදිරිය පනාපේ මාර්ගයේ ජලෙන් යටවයි පවතින්නේ. මේ අතර ගම්පහවට මාර්ග කිහිපයක්ද ජලෙන් යටවි ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අත්තනගලු ඔයාවට පවතින්නේ සුළු ගම් වතුර තත්ත්වයක්. ඒ හේතුවෙන් අත්තනගල්ල, තිහාරිය, කලොටුවා වැවස් ඇතුළු ප්‍රදේශවල පහත් බිම් ජලෙන් යටව පවතිනවා. මාතලේ කිවුල නෙළුවාකන්ද මාර්ගයේද ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. මාර්ගයට ගසක් කඩා වැටීමයි ඊට හේතුව. අයහපත් කාලගුණ හේතුවෙන් දිවයින පුරා නිවාස 88ක් අර්ධහානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික් හතක නිවාස ඊට ඇතුළත්. වැඩිම අර්ධ නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කෙන් වන අතර එම සංඛ්‍යාව 40ක් බවයි සඳහන් වන්නේ. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 9ක් ගාල දිස්ත්‍රික්කයේ නිවාස 5ක් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4කටද අර්ධ හානිය සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පවුල් 1113කට අයත් පුද්ගලයන් 3475 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි. පවතින තත්ත්වයේ හමුවේ නායාම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 26කට අදාළව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාතිර මහතා සඳහන් කළේ.
0: දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26කට අධිර 2 යටතේ අවධානය සිටින යන නිවේදන නිකුත් කරන ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක

0: ප්‍රදේශී ජනතාවට ආර්ථිකයක් නිර්මාණය වන මේ ප්‍රජාව දායකත්වය දෙන සංචාරක කර්මාන්තයක් මේ ප්‍රදේශයට ගොඩනගන එකයි.
1: ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යාගත කිරීමත් සමග සේවයෙන් නිවත් වූ අයට වන්දි ලබා දීම අද සිදු කෙරෙනවා. 1896 දිනකට මෙසේ වන්දි ලබා දීම සිදුවන බවයි ලංකා විදුලි සේවක සංගමේ බණ්ඩාගාරික දිලාන් චින්තක අතුකූරල මහතා සඳහන් කළේ.
2: රනිල් රාජපක්ෂලා ඉස්මිරේ පෙර තමාගම් 12කට කඩලා විකුණන්න සේවක 12000ක් ඩොට්ට දාන හදපෙලාවේ වන්දි මුදලක් විදිහට තීරණය කළද පන්ති බේද හදලා ඉහළම පන්ති එක්කෙනාට ලක්ෂ 50යි මැද පන්ති එක්කෙනාට ලක්ෂ 36යි අන්තිම පන්ති එක්කෙනාට ලක්ෂ 24යි ඒ වගේම තමයි උපරිම වන්දි මුදල ලක්ෂ 50යි අවම එක ලක්ෂ 4 තීරණය කළා තිබුණා. ඉතින් අපි මේ ආණ්ඩුව ඇවිල්ලා මේ වන්දි මුදල මීටරා වෙනස් ක්‍රමයක්. ඒක අපි රනිල් රාජපක්ෂලා මේ කාණ්ඩ 3කට දීපු පන්ති බේද හැබලා දීපු ඒ වන්දි මුදල උපරිම ලක්ෂ 50යි අවම ලක්ෂ 9යි තත්තර ගෙනත් දුන්නයි.
1: පාවෙන අවිගබඩාවක් ලෙස ක්‍රියාත්මක වූ බව පැවසෙන යාත්‍රාවක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඕමාන් බොක් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී එම යාත්‍රාව ඉරාන මුහුදු සීමාව දෙසට ගමන් කරමින් තිබූ බවයි. ඒ හොන්ඩුරාස් රාජ්‍ය දජය යටතේ යාත්‍රා කරමින් සිටි නෞකාවක් බවද සඳහන්. වෑන්ගාඩ් සමුද්‍ර අවධානම් කළමනා කරන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කරන ආරක්ෂක සමාගම් සඳහා ආයුධ ගබඩා කර තිබෙන අවි ගබඩාවක් ලෙස ක්‍රියාත්මක වූ නෞකාවක් මෙසේ අත්අරංගුවට ගෙන ඇති බවයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 59 තරගය අද පැවැත්වෙනවා. ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමයි අද තරගයට එක්වන්නේ. ලක්නව් හිදී පැවැත්වෙන තරගේ රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ඊයේ පැවති පංජාබ් කිංස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගේ කඩු 6කින් ජය ගැනීමට මුම්බයි ඉන්දියන් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 200ක්. පෙළතුරු නිමේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු අර 19යි පන්දු 5කදී කඩලු 4ක් පමණක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. අදත් ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි. බුලත් සිංහල මදුරාවල පාලින්ද නුවරට සුළු ගම් වතුර තත්ත්වයක්. ඩිජිටල් ආර්ථිකයට නව පෙරලියක් PayPal ගනුදෙනු අද සිට. දිට්වා සා මැද පෙරදිග යුද්ධ හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂී තැනක IMF කියයි. විදුලි බලයෙන් නිවත් වූ 1896කට වන්දි ගෙවීම අද. ඕමාන් බුක්කේ පාවෙන අවිගබඩාව ඉරානයේ බහරයට. මිලඟ ලක්ඛඬ ප්‍රවෘත්ති පස්වරුවකට. දැන් ආටබ් විශේෂාංගය.
3: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන
4: තෙරපෙන හිත්වල දෝංකාරය
3: ආට් හප්
4: අයබෝන් ආටහප් රසිකයන් හැමෝටම අද ආටහප් තුළින් අපි කතා කරන සූදානම් වෙන්නේ දකුණු ඉන්දීය සිනමාවට ආදරය කරන ඔබ හැමෝම බොහොම උනන්දුවෙන් බලාගෙන හිටපු සිනමා නිර්මාණයක් ගැන. ඒ තමයි කරුප්පු චිත්‍රපටය.
5: නීති වැටුම් නීති වැටුම් නීති තුරෙක්ක නීති වැටුම්
6: இவங்கள பாதி பேர் லாயரே கிடையாது. தேவிகண்ணனோட கட்ட பஞ்சாயத்து. இப்படியே எத்தனை நாள் இருக்க போறேன்? ஒரு நாள் இந்த இடம் மாறாமையா போகும்.
7: இது என் இடம், என் கோட். கடவுளே வந்தால் எதுவும் மாத்த முடியாது.
8: இதெல்லாம் சப்ப மேட்ரஸா? ஒரு நல்ல லாயரை பார்த்தா உடனே முடிச்சிடலாம்.
9: அப்படியே சார் வரலீங்க ஐயா.
10: கேஸ் பாஸ் ஆன் டு நெக்ஸ்ட் மந்த் செகண்ட்.
9: போலீஸ் தரப்புல இருந்து யாரும் வரலீங்க ஐயா.
10: கேஸ் பாஸ் ஆன் டு நெக்ஸ்ட் மந்த் 15th.
11: நான் அந்த திருடக்கிட்டே வாங்கியாச்சு. இவங்ககிட்ட வாங்க முடியல.
4: தமிழ் சினிமாவ කියන්නේ හැමදාම අමුතුම අත්දැකීම් දෙන තැනක්නේ. එතෙන් මේ කරුප්පු කියන නම ඇහුනම මුලින්ම මතක් වෙන්නේ කළු කියන අර්ථය. කරපු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගුවන්විදුලි නිවේදකයෙකු විදිහට ක්ෂේත්‍රයට පිවිස අද වෙනකොට දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වගේම නළුවෙක් විදිහට ප්‍රේක්ෂක ආදරය දෙනා සිටින දකුණු ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන ආර්.ජේ. බලාජේ. ඔහු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය විතරක් නෙවෙයි තිර රචනයනුත් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ ගම්බද දෙවරුන් වගේම ඒ වටාගෙතුණු ඇදහිලි පදනම් කරගෙන. මේ චිත්‍රපටයේ රංගනය ගැන කිව්වොත් දකුණු ඉන්දියාවේ නඩිපින් නායකන් විදිහට හඳුන්වන සූර්යා වගේම දකුණු ඉන්දිය සිනමාවේ රජකුමරිය විදිහට හඳුන්වන ත්‍රිෂා කෘෂ්ණන් වසර ගණනාවකට පස්සේ නැවතත් ප්‍රධාන භූමිකාවන්ගෙන් එකට මුණගැහෙන මේ චිත්‍රපටයේ ඉන්ද්‍රන්ස්, මන්සුර අලි ඛාන්, ස්වාසිකා, නාටි, අලකමාය රවි, ශිවාත්‍යා, සුප්‍රීත් රෙඩ්ඩි වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වෙලා තියෙනවා. කරුප්පු චිත්‍රපටය කලාගෙන යන්නේ දකුණු ඉන්දියාවේ ගම්පද පරිසරය. ඒ ජන ජීවිතය ඇතුලේ තියෙන ගුප්ත බව වගේම මිනිසුන්ගේ හැඟීම් එක්ක.
12: கடவுளே வந்தாலும் கோர்ட் ப்ரொசீஜரை மாத்த முடியாதா? பார்த்துட்டேன்டா, இனிமே செம்ம அடி அடிக்க போற.
4: සිනමාලෝලී ඔබට තවත් ආකාරයෙන් මේ චිත්‍රපටය සුවිශේෂී වෙනවා. අපේ රටේ ආකර්ෂණීය වගේම ඉතා සුන්දර තැන් මේ චිත්‍රපටයේ රූපරාමු තුළට ඇතුළත්. මේ සිනමා නිර්මාණය තාක්ෂණික අතින් ඉතාමත් ශක්තිමත් පදනමක පිහිටා තිබෙනවා. චිත්‍රපටයේ ආත්මය තියෙන්නේ එහි සංගීතය තුළේ. සංගීත අධ්‍යක්ෂණය පිළිබඳව කතා කළොත් මෑත කාලේ සංගීත ශාස්ත්‍රයේ විශාල පෙරළියක් කළ සායි අභ්‍යංකර මෙහි සංගීතයේ මෙහෙයුම් ලබනවා. ඔහුගේ නැවුම් සංගීත රටාවන් චිත්‍රපටයේ ගලා යාමට වගේම කුතුහලය තීව්‍ර කිරීමට ප්‍රබල රුකුලක් වනු නොඅනුමානයි.

0: කරුප්ප සාමි දෙවියන් කෙරෙහි තියෙන භක්තිය වගේම ඒ ආශිත වස්තු වන සිදුවීම් මාලාවක් මේ චිත්‍රපටයේ අන්තර්ගතයි.
1: ක්‍රිකට්ල නමුට සොල්ර වැලික් පොරියා අදුකද ක්‍රිකට් තෙන්න බා.
2: තම්බි ඩීකේ කයිල තුපයි කිඩජා යාරියෙන්න පකම් නීතිරදී ඕ.

0: நம்ம அன்பான ஃபேன்ஸ்க்காக.
1: මේ මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දින, තිරගත වෙන කරුප්පු චිත්‍රපටයේ සැබවින්ම සුවිශේෂී සිනමා අත්දැකීමක් වේවි. මේ නිර්මාණය තරමන්නට ඔබටත් ආරාධනා කරමින් අදට ආර්ථප් තුලින් සමු ගන්නවා. ලබන සතියේ හමුවෙමු. මම සුලක්ෂණී උපේක්ෂිකා ඉදිරිවේ.
2: ආර්ථප් කලාවේ අද ගැස්ම සොයා
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:20

0: Lakhanda Radio ITN.
1: Lakhanda Vila Madakaran and the world Dola Vinaditi Hai.
2: Vila open with the Kinda Avi.
3: NLP Hadahana. Lankawe Vedima Taki than a Taki Avasta Vedimalutraya. NLP Hadahana. Obat Adama NLP Hadahana Baladan.
1: දවල් 12යි විනාඩි 30යි වෙලාව. ලක්කන හાર્ට් බීට් එහෙනම් තුන්වෙනි පැය. අපි මේ විදිහට ආරම්භ කරමු.
4: හයි. 1 ගන්ටේ 5 මිනිට් සේ තුමරා වෙයිට් කර රහි දිනා.
5: මෑ තර වෙයිට් නී කරේ තී.
4: අච්චා.
5: ජෝ කල් තුනේ ගල්ටි කී නෝ? උසේ කි ෂමා මංගනේ ආයු.
4: ඉදර් සේ.
5: හා ඉදර් සේ.
4: ඨීක හෑ. තු ෂමා මං. මෑ තෑන්ක් යූ බෝල්තෝ. ඉදර් සේ.
6: हे भगवान मैं तेरा थैंक यू बोलता हूँ कि कल तूने एक लड़की को
5: तूने देख लिया ना अब पब्लिसिटी क्यों कर रहा है वो ट्रेलर सिर्फ तेरे लिए था

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
8: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: B.
1: දොළහයි විනාඩි හතලි සෑ වෙලාව ලැකන හර්ඩ්බීට් වල තුන්ගනි පෑයිවා මේ විදිහට මාතයක එකතු වෙලා ඉන්නේ. අපි වැඩි දුරකට නෙමෙයි කඩුවල පැත්තට යන්න තමයි හිතුවේ. අද කඩුවල ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා අපේ ආදරණීය මිත්‍ර අසිත් මිනා. කොහොමද වැස්සද ඔය පැත්තට ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ? ලසන සින්දුකට අපිවත් එකතු කරගන්න රිකෙල්ල ගස්කඩ පොරමඩුල්ල. ඉඳලා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මధు දිනේෂ් අපේ ඇන්ටි, ඒ වගේම නිමලය ඇතුළු පිරිස. අපි සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිට ලස්සන සින්දුවකට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ කලවැල්ලාවේ සුජානි සඳමාලි, එකතු කරගන්න අම්මා චන්ද්‍රා, තාතා ජයවර්ධන, මහත්තයා සුරංග, දුව හංසි, පුතා සිතුම් මත ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කවුද? දාපු කෙනාගේ නම නෑනේ, ඒකන වෙලාව තියෙන්නේ. හරි, කොහොමද අයියා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න? ඉෂංකා, සසංකා, නිලු, සුජීවා, සෙවන්දි, රන්දි, දිස්නා, වසන්ති, ශ්‍රියානි, වගේම නිශාන්ති, සන්දීපා, සුජීවා, සමන්නයිවත් එකතු කරගෙන අපිට ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා දෙන අපේ රන්දි නේද? රන්දිවාව ආදරෙන් එකතු කරගන්නවා. අද මගේ කෙල්ලගේ උපන්දිනය අයියේ, එයා ආසම සින්දුව ඒක. එයත් අයියල වහගෙන ඉන්නේ. අපිට සියඹලා මලක් සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. බලමු ට්‍රයි එකක් දෙන්නම්. දැන් අන්තිම වෙලාවේ තමයි ඔයා මේක කිව්වේ. මුලින් කිව්වනම් මොනවා හරි කරන්න තිබ්බා. බලමුකෝ අපි ට්‍රයි එකක් දෙන්නම් මෑ. ගම්පහෙන් දැන් සද්දෙම අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ආගේ ඔන්න ගර්ල්ට. නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහරගමට යද්දී අපේ විමල සේන අදත් වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ඔෆිස් එකේ මැනේජර් ඩිලංකන අදීෂන්, රසික, ජනිතු, පසිදු, චමෝත්, ගයාන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුට්ටි, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභ, දිනුෂා, කමනි, චම්රාණි, රේෂා, නායනි, දෙල්ප චිත්‍රවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. එතින් අපිට වහිනවානේ හොඳටම. මහගමින් අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ අපේ සසඳි බබාගේ උපන්දිනේ. එයාටත් සුභපතන්. එයාගේ අම්මා නිරෝෂණී සහ නිලන්ති, සමන්ති, දමයන්ති, ධම්මිකා, කුමුදු, සමාධි, දෙනුවන්, මෙත්නි, එවැගේම හෂේනී, ප්‍රීතිකා, කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ලංචකට යන්න ඉස්සෙල්ලා කියන්නලු. ඒකනේ, දැන් බලමු එයා අහගෙන දින්නේ. එහෙනම් සසඳි බබා ඔන්නවාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. වැස්සෙන් කරදරයක් නැති දවසක් වේවා අපි හැමදෙනාටම. අපේ දුවගේ හස්බන්ඩ් ප්‍රශාන්ගේ උපන්දිනය. එයාලා UK ඉන්නේ. එයාගේ වයිෆ් රිස්නාය, වගේම ජපාන් ඉන්න විමුක්ති මල්ලි, මිනුරි නංගියාගේ පවුලේ හැමෝමවත්, පානදුරේ අම්මා මාලා, ඒ වගේම තාත්තා නිහාල්, මල්ලි සහේෂ් සහ හංවැල්ලේ කාවින්ද දුවගෙත් උපන්දිනය. එයාටත් සුභපතනවා. හබි සඳුන්, චූටි පුතා සයෙල්, ඒ වගේම අම්මා මංගලිකා, තාත්තා ජගත්, අයියා චරිත්, අක්කා රෝෂිකා, චූටි දුව හේෂි, එයාලගේ පවුලේ හැමෝමවත්, ආච්චිගේ පවුලේ හැමෝමවත්, රේණුපුංචිගේ පවුලේ හැමෝමවත්, සඳුන් පුතාගේ පවුලේ හැමෝමවත්, අපි හැමෝම ඒ දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා කියලා මැසේජ් එකක් දාලා තිනු. එහෙනම් හැමෝටම සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අයියා අපිත් ඔයාව අහගෙන ඉන්නේ. වැඩ මුල්ලේරියාවෙන් ඉඳන් තමයි අපි ඔයාලගේ අහගෙන ඉන්නේ. දැන් නම් වැස්ස ඇති වගේ නේද කියලා මැසේජ් එකක් දාලා තිනු. ඔව් නේද? දැන් නම් පොඩ්ඩක් වැස්ස ඇති කියලා තමයි අපිටත් හිතෙන්නේ. අමිල වහිනව නේද ඔය පැත්තට? හරි, මොනව කරන්නද? එහෙම තමයි ඉතින්. කාලගුණේ නවත්තන්න බෑනේ අපිට නේ. ශ්‍යාමලි කිතුල්ගල ඉඳන් අපිව අහගෙන ඉන්නවා. එයාගේ දුව සඳමිනි අහිංසා, මහත්තයා රුවන්චාමර, කලවැල්දෙනි ඇසලින් ජනපද, එයාගේ අම්මා වසන්තා, තාත්තා කීර්තිරත්න, මල්ලි සම්පත් කීර්තිරත්න මත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා. හම්බෙගම සේපාලිකා ආදරෙන් එයාගේ අම්මයි තාත්තා යක්කල දෙන්නයි අයියල තුන්දරවයි ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සුබ දහවලක් මල්ලි, අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හොරණේනි නෝකා, උපාලි, දුවසිතුව ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තින්. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ලක්කර හાર્ට්බීට් හදට මේ විදිහට ඉවර කරමු. අද යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපිට ලස්සනම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. අපිට බෑන්ඩ් එකේ මෙලඩි එකක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ සඳුදා උදේ 10ට. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. තව ටිකකින් අපේ චාම එනවා. ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන හවස 4 වෙනකන් වතේ ගින්න. හරි, එහෙනම් ගිහිල්ලෙන්නම්. හැමෝටම ජය වේවා. සුබ සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලෙන්නම්. මම ගීත්. ලැකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්නම්. 12:51.
2: NLP හදහන
0: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: Vibe Beat It with the Mix Winner Heartbeat
1: ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයටත් තෑග්ගා. මෙගා පවර්.

ලංකාවේ හඬ වෙලව 5:01යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනිය ලොතරැයිය රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙවයිනපුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී තවත් සැකකරුවන් 461 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඊයේ දිනේ පරීක්ෂාවට ලක් කර ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 26670ක්. එෙහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සැකකරුවන් සංඛ්‍යාව 9ක් බවයි පොලිසිය සඳහන් කළේ. වරින්තුකරුවන් 261 දෙනෙකු මෙන්ම විවෘත වරින්තුකරුවන් 206 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඊට අමතරව බීමත්‍රිය දුරන් 80ක් සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 76 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන සංචාරය අවසන් කරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකා ජනාධිපතිවරයා රැගත් එයාෆෝස් වන් නිල ගුවන් යානය බේජින් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වූ බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය අතරතුර චීන ජනාධිපති සී ජින්පින් සමග සහ චීන විදේශ අමාත්‍යරයා සමගද දේපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. බෙලග ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: නැවතට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sang mal mal.
0: දවල් එක පහු වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. අද මේ මාසයේ 15 වෙනිදා සති අන්තයක සිකුරාදාවක් අපි මුණ ගැහෙන්නේ. ජීවිතේ තව තවත් සුන්දර කරගන්න තියෙන අඩුපාඩු අකමකා ගන්න විදිහක් මං කියන්න ලෑස්තියි. රිදවීම වෙනුවට සුවකිරීම පුළුවන් වට තෝරගන්න, පරිගැනීම වෙනුවට සමාව දීම තෝරගෙන බලන්න, රැවීම වෙනුවට සිනහව තෝරගන්න, වෛර කිරීම වෙනුවට ආදරය කිරීම තෝරගන්න. මේ දේවල් තමයි ඔබට කරන්න පුළුවන් දේවල් ඔබේ ජීවිතයේ හොඳම තෝරා ගැනීම වෙනුවෙන්. මොකෝ දන්නවද හේතුව? ජීවිතය කියන්නේ දෝංකාරයක්. ඔබ දුන්න දේ තමයි ඔබට ආපහු ලැබෙන්නේ. ඔබට ලැබෙන දේවල් වෙනස් කරගන්න නම් ඔබ දෙන දේ වෙනස් කරගන්නත් පුරුදු වෙන්න වෙනවා. මිනිස්සු හැමදාම දෙන්නේ තමන් ළඟ තියෙන දේ. ආදරේ කරුණාව සතුට නැති මිනිස්සු කොහොමද අනිත් අයට ආදරය සතුට කරුණාව දෙන්නේ? ඒක නිසා මුලින්ම තමන්ව පුරව ගන්න. අද තවස 4 වෙනකම් ඕල් ටයිම් බෙට්ස් චාමි අහන්න පුළුවන්.

0: Radio ITN.
1: පසරු එකේ වෙනාඩි 14යි.
0: හැම්බෙම එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
2: ලින්ඩර් ගන්න. මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: හරි බබා, වැඩේ වරුම් ගමන් එනවා. ඔය ඔෆිසර් කෙනෙක් ඇවිත් ඉන්නවා.
2: හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
3: මේ වෙලාව නම් එපා නේද?
0: FM 93.5 FM 93.7.
1: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය,
1: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැබට. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.
1: දවල් 1:15 වෙලාව 0.7 0.93 5 0.3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඬ Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: සසරු එකය වෙනඩි වෙසයි.
1: පාට පොදක් පිල කලා කලල් කලාවේ
0: ආතිරී උණුසුම විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජාතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාධාරය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න

පැකිටියේ කඩි මොඩි ගිනි මද්දානේ මහ වැස්සේ වැඩ කරලා වැඩ කරලා මහන්සියට සින්දු හුස්මක් ගමුද සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

පසර එක පහු වෙලා වෙනහට වෙස දැකයි වෙලාම. බිඳුවයි හතය බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත එය අපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් වෙලාවක් තිබුරුතින් ඔට මැසේජ් එක එවන්න පුළුවන්. චාමියා කියෝ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බට්ටි සපුමල් ඔයනෙන් මැසේජ් එකක් එවලා තියෙන්නේ. රෝෂන් ගරාජ් එකේ රෝෂන් අයියා, සිතේ ජය මල්ලි, ලියන මහත්තයා ඉන්නවා, තරුෂ පුතා, ඕෂණී දුව, ෂනූ දුව, විසෝමණිකේ තාත්තා උදේනෙස් සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ස්තුතියි වැඩ අතර කොහොමර වෙලාවක් වහාගෙන අපිට මැසේජ් එකක් එව්වට. සින්දුවකට එකතු කරගන්න කවීෂා, හිරෝෂා, රාගිනි අක්කා, කයේෂා, මාලා, ජෙනුලි, සුද්ධි, වාසනාක්කා, රශ්මි ඉන්නවා, මත්ත අක්කා කියලා කෙනෙකුත් ඉන්නවා. වාසනාක්කා, නිරෝෂණී, ඉරුෂානි, හිමාෂා, නෙත්මී, කටනායක එච්.එෆ් එකෙන් ලයින් 2 එකේ සුපර්වයිස් අනුෂ තමයි මට මැසේජ් එක ගවලා තියෙන්නේ. බලන්නකෝ ඒ තියෙන ආතරේ. අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ ඊළඟට. අපිටත් සින්දුවක් දෙනවද? අයිබෝන් සුබ දහවලක්. බරුදල් පොලින් මේ මැසේජ් එක. SL ප්‍රනන්දු, ඇන්ටන්, වසන්ත, මැක්සිමස්, ලහිරුෆ්, ෂහානි, නතාලි, ෂනාරා, දුමින්ද, සවිරි, ෂනල්, මිරෝන්වත් එකතු කරගන්න ඔය පැත්තේ. සුබ දවසක් ශාමියාට. වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන්. ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඕල් ටයිම් බිට්ස් ඉත් ශාමි අපි තින්නවා කියලා කියන්නේ කවුද කියලා බලමු. පතිවිශකක් තියෙනවා කියලා තියෙනවා. පොල්කහවෙල ජයවටන මාවතේ තුෂාරි අක්කගේ චූටි පුතා පවම්. Happy birthday to you. අද උපන්දිනය දාගේ. සීතල සුලගක් වෙලා හිත නිවි සනහෙන පවන් රොදක් වී දැවටන ආදරණීය පවම් පුතාට සතුටින් සෞභාග්‍යයෙන් පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරන්නේ කවුද දන්නවද? බැලුම් ගල කන්දෙන් සුරේකනන්ද, සාගර මාම, නංගි හසදරත් එක්ක මං චාමි. සුබ උපන්දිනයක් ඒවා යාට. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් කියලා තියෙනවා. පියල් පියල් පියල් කියලා කියන සින්දුවක් නම් ඉතින් මන් ළඟ නෑනේ. මේ සින්දුව අහන්න දෙන්න, හරිද? දවල් 1:00 වෙනාට 24:00.

0: FM 93.7 Lakhana Radio ITN
1: හැම කාලෙටම කැළපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැළපෙන චිකි චිකි තම් චිකි
0: චිකි තම් චිකි චිකි තම් ඕවර් ටයිම් බීට්ස් විත් චාමි
1: පැය තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

පසළ එක පහු වෙලා විනාඩි 35 වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඩොම හෝම් ඔයිල් මේකකක ඔයා ගන්න එක. මිලවෙන රුපියල් 88000 වෙන්දපලේ තියෙන පොල්තෙල් වෙනුවට දැන් ගෙදරදීම පහසෙන් පොල්තෙල් හදාගන්න පුළුවන්. පොල්තෙල් කිව්වට පොල්තෙල් විතරක්ම නෙවෙයි, සමහර බෙහෙත් වර්ගවලට, කෑම වර්ගවලට උමනා වෙන රට කජු තෙල්, කජු තෙල්, සූර්යකාන්ත, වටක, අබ, කොහොඹ, එඬරු තෙල් මේ දේවල් උනත් හදාගන්න පුළුවන්කමක් තියෙනවා ඩොම හෝම් ඔයිල් මේකකක ඔයා ගෙදර තියෙනවා නම්. සිංගල් පිස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගතතින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තින්නේ සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවි යෑම අවමයි. හරිනේ, එතකොට කෝල් එකක් අරගෙන තව වැඩි විස්තරක් දැනගන්න ඕනේ කියලා හිතුණා නම් මම නම්බර් එකක් මතක් කරන්න. 01176769579 කෝච්චියක් වගේ වේගෙන් කිව්වද එනං අයි හිමින් කියන්නම් ලියාගන්න. 01176769579 ඒ අතර 07 03 93 5 93 4 මැසේජ් එකක් එවුවොතින් එක ලැබෙන්නේ මට. හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවුවනම් හොඳද? එහෙම නැත්නම් අපේ චාරු සහ චමිත් ඉන්නවා ඉවින් ඩ්‍රයිව් එකත් එක්ක 4න් පස්සේ. සුබම සුබ දවසක් වේවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා අනුරකම අනුලාවති ඔයවට මැසේජ් එකක් එවලා තියෙනවා. හස්බන්ඩ් සිරිල්, ප්‍රදීප්, ප්‍රේෂල, අනුෂික, හර්ෂණ, අමලියා, සමරසේකර, කොහොමද ඔයව හතරෙන් එකතු කරගන්නවා හොඳද මං? අපිටත් සින්දුවක් දෙන්න. යමි ප්‍රොඩක්ට්ස් පොත පිටිය වාතු වෙන්නේ නේද? සමන්ත තමයි මට මැසේජ් එක කියලා තියෙන්නේ. සමන්ත thank you ආගේ මැසේජ් එකට. හයි ජාමියකි, මං කලින්ම මැසේජ් එකක් දැම්මා කියලා තියෙනවා. නැත්තම් වහින්න පටන් ගත්තාම ප්‍රෝග්‍රෑම් එක අහන්න වෙන්නේ නැති වෙයිද කියලා පොඩි සැකයකයි ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. මැසේජ් එක නුවරින් ශෂිනි ඔයාගේ. කියමු මෙහෙම දෙයක්. හොඳම දේවල් ඕනේ නැහැ, සතුටින් ඉන්න පුළුවන් දේවල් තිබුණොත් හොඳටම ඇති කියලා. මම මෙහෙම කිව්වොත් ඔයාට තියෙන දේවල් වලින් සතුට වෙන ඉගෙන ගන්න කියලා. ඒක කොහොකටවත් වටිනවා. සමහර වෙලාවට අපි ළඟ තියෙන දේවල් ගැන හිතන්නේ නැතුව අපිට මුකුත්ම නැහැ කියලා නේද විශ්වාස වෙනවා. හැබැයි බැලුවාම අපිට තරම් දේවල් අනිත් පැට නැහැ. අපි ඒවා ගැන කිසිම නේද අපේ තියෙන දේවල් ගැන කිසිම මේ හැඟීමක් නැතුව වැඩ කරනවස ඕන තරම් දේනවා. පහුලේ තියෙන සතුට සමගිය ගැනවත් හිතලා හිත හදා ගන්න පුළුවන්කම තියෙනකොට සමහර තමන්ගේ හිතේ සාමයක් නැතිකම ගැන දුක් වෙනවා, වද වෙනවානේ. හැබැයි ලස්සන පහුලක් තියෙන එක ගැන හිතලා මට හිතේ සනසීම හදා ගන්න පුළුවන් කියන කාරණාව අමතක කරන්න එපා. අය බොහෝ වේවා ලක්කඳ. ඊළඟට තියෙන මැසේජ් එක මනු සුබ දහවලක් කියලා තියෙනවා. තනුව වෙනුවෙන් ලස්සන සින්දුවක් කියලා තියෙන්නේ චාමර ලියනගේ. බලන්නකෝ ඉතින් ඒ හතරේන ඔයලා දෙන්නවත් එකතු කරගෙන මේ සින්දුව අහන්න දෙන්නම්. දවල් 1:00 වෙනාඩි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Dawal ekai, vinadi hatalis dekai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියනවාද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
5: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟ ಸಹನೆಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ಕ ಮಿಲತಿಗೆ ನಿಮ್ಮ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ

0: ಅದೇ ಮತ್ ಖಲ
1: Beats with Chami.
0: Sathe denavala daval eke enda hatara wenaka.
2: Sanchala hitake tikawuna. Tendara wadanata dingak lang wennata hituna.
1: All time Beats with Chami.
0: Eka tani kalama appaya. Pasaru ekaya wenade 46 welawa. ලක්කන ෆේස්බුක් පේජ් එක අතතේ ඕල් ටයිම් බෙට්ස් එක චාමි අපි පෝස්ට් එක දාලවද පෝස්ට් එක බලලා ලයික් එකක් දාලා අහන්න කැමති සෙද්දුවක් තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් එක ගැන කමෙන්ට් එකක් තියෙනවා නම් හරියට දාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා ඒ අතරේ 0.7 0.3 0.93 5.93 7 එවලා තියෙන මැසේජස් ටිකත් බලාගෙන යන්න නේද චාමි ඔයා දින දෙකක් නිවාඩු නේද එතකොට අපි මොනවද කරන්නේ මං එනකම් බලාගෙන ඉන්න ඕනේ කොහොමද ඒක බොයගොඩින් මේ මැසේජ් එක වෙලා තියෙන්නේ අපේ සුමන මහත්මිය සසන්ත ලසන්ත ට්වින්ස් ලා රුවන් ශ්‍රී සජා ජගත් වලව ආදරෙන් එකතු කරගන්නවම තැන්ක් යූ මැසේජ් එකක් කියවට හයි චාමි මම ටීනා බාන්දරාකොටින් මම තව අහගෙන ඉන්නවා අද විශේෂ කෙනෙකුට සුබ පතන්න තියෙනවා කියලා තියෙනවා කාගෙද මේක දොමින්දා යගේ අත උපන් දිනේ එයාට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. එයා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. ස්තුති මැසේජ් එකක් එව්වට. මොකද මේ කියන්නේ බලමු ඉවර තියෙන පෝස්ට් එක. මොන මොන කලබගෑනියෙක් එක්ක ඉදිරි ජීවිතේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවද කියලා කවුද දන්නේ? අනාගතය කියන්නේ තනිකරම අපේ රහසක්. ඉතින් ලැබෙන සෑම නිස්කලංක මොහොතක්ම නිවාඩු පාඩුවේ වෙදින්න. ජීවිතය කියන්නේ කෙටි චාරිකාවක්. ඕක අපිට අමතක වෙනවනේ නේද අපිට කරන්න කොච්චර වැඩ තියෙනවද අපිට ජීවත් වෙන තමයි වෙලාවක් තිබිලා නැත්ද බලාගෙන ගියාම නේද ටිකක් වයසට ගියාම හාන්සිකුඩක එහෙම වාඩි වෙලා ඉන්නකොට අපිට ඕක ගැන කල්පනා වෙයි එහෙම නොවෙන්න වැඩ කරන්න කියලා ඒ මතක් කරේ හරිද අය නොකියුවයි කියලා කියන්නත් එපා හැම මොහොතක්ම තියෙනවට සතුටෙන් ඉන්න සනසීමෙන් ඉන්න හයි හයි ටික දවසකට පස්සේ අද නම් ටිකක් නෙදහස් අද වැස්සත් නෑ කියන්න එපා වැස්සට හෙයි අපි සද්ද නැතුව ඉන්න ඕනේ වැස්ස පොඩ්ඩක් පායලා අවුව චුට්ටක් පායලා එනකොට රෙදි ටික පොඩ්ඩක් වේලා ගන්න ඕනේ අයි වහිනකොට ගෙට ගන්න ඕනේ අද නිකන් ගෙදර ඉන්න හැර නිකන් නේද රේස් එකක් වගේ ඇති මැසේජ් එකක් දාන්න හිතුණා අපි සින්දුවක් අහමු පන්වැල්ල රශ්මි සලෝන් ඇන්ඩ් සලූල එකේ උපුල් ඔයාගේ මැසේජ් එක කිව්ව නිසා සින්දුවක් අහන්න හිතුණනේ මට අහමුද මේ සින්දුව දවල් එකයි විනාඩි 48යි

0: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
1: මයිති රසන්න නම් අහිංසකෙක් තමයි. මටුගෙන අනුකම්පයි. හැබැයි ඉතින් මේ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ. මං බැඳලා නෑනේ. මගේ කෙල්ලට කසාද බැඳලා දෙන්න.
0: පහේ ළමයි.
2: මේ උත්තරංගිනේ. මොකද නංගේ මේ?
3: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ.
2: ඇයි නංගී? මොකද්ද උනේ? ප්‍රසන්න ගීත එකක් හදාගෙන එන්නකෝ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: ලක්ඬ ප්‍රවෘත්ති සමගින් බව සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබුනි කෝටි යටේ NLV දනඩ තහනිය ලොතරයියේ රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට වසර පහමාරක සිරදඬුවමක් නියම වී තිබෙනවා. ඊට අමතරව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියම කළා. හලාවත මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. පැන වූ ලක්ෂ 10ක වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද නියම කරන බව අධිකරණය සඳහන් කළා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකු දවනවා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජගත් සමන්ත මහතාට මෙන්ම සනත් නිශාන්ත මහතාටද චෝදනා ඉල්ල වී තිබූ අතර 2024 වසරේ ජනවාරි මාස 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රියානතුරකින් සනත් නිශාන්ත මහතා අභාව ප්‍රාප්ත වුණා. ඒ අනුවගේ සොහොයුරා පමණක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සොහොයුරාවන ජගත් සමන්ත මහතාට එරෙහිව දඬුවම් නියම කිරීමටයි අධිකරණය තීන්දු කළේ. ලැට්වියාවේ අග්‍රාමාත්‍යවරිය වන එයුකා සිලීනා සිය ධුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. යුක්‍රේනයට ඩ්‍රෝන යානා කිහිපයක් ලැට්වියානු ගුවන් සීමාවට ඇතුළු වීමත් සමග හටගත් දේශපාලන අර්බුදයේ හේතුවෙන් රුසියාව බලා පියසර කළ ඩ්‍රෝන යානා තුනක් ලැට්වියා ගුවන් සීමාවට ඇතුළු වූයේ පසුගිය 7 වනදා. එහිදී ඩ්‍රෝන යානා දෙකක් එරට නැගෙනහිර ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම සිදුවීමට දැක් වූ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව පවසමින් අගමැතිනිය එරට ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රිස් පුඩ්ස් පසුගිය සතියේ ධුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඊට විරෝධය පළ කරමින් ආරක්ෂක අමාත්‍යරයාගේ පක්ෂය රජයට ලබා දුන් සහාය ඉල්ලාස්කර ගැනීමටයි කටයුතු කළේ. ඒ අනුව ලැට්වියානු සභාගාණ්ඩුව බිඳ වැටීමත් සමග අග්‍රාමාත්‍යවරිය මෙසේ ඉල්ලා අස්වේ තිබෙනවා. මෙලඟ ලක්ඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
4: 24 පෑම සිරුවෙන් ලක්ඬ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස දෙකපහු වෙලා විනාඩි 13යි වෙලාව. FM 93.5න් හරි 93.7න් හරි මේ වෙලාවේ වාසත්තේ මහගෙන ඉන්නේ ලක්කඩ ඕල් ටයිම් බිට්ස්. 0.7යි 0.3යි 93.5යි 93.7ට මැසේජ් එකක් එවුවනම් මම බලන්න කියයිද කියලා නෑ. නැත්තම් තවරිය කොහොම ඉවසලා ඉන්න හතර වෙන්න කලින් කොහොම හරි කියනවා. සුබ දවසක් ශාමි වෙන්නපුෙන් රසල් වගේ මැසේජ් එක නෝනමා ද බලන්න අපිට එන්න. ඒ කියන්නේ පැතට අවුවනේ. රේදි ටික බයිද වෙලා ගෙනත් දෙන්න. මේ පැත්තේ ගොඩාක් හරි තියෙන ප්‍රශ්න තමයි ඕක. ඇයි දැන් දවස් 3-4ක තිස්සේ ඉඳලාම එක දිගට වැස්ස මෙහෙට නම්? සරච්චන්ද්‍ර ටයස් ඩ්‍රයි ගමින් ඔයාගේ මැසේජ් එක. Thank you. අමිර ඔයත් මැසේජ් එකක් කියලා තියෙනවා කොහෙන්ද කියලා නෑ. හැබැයි අපි සින්දු අකහමු. ආයුෂ බොහෝ වේවා චාමියෝ මාවත් එකතු කරගන්න. කෑ කරලා දීවල ගමේ අයවත් අනිවාර්යෙන් මතක් කරන්න කියලා තියෙනවා.

දවන දෝනික බර්තයක පවුලම එකතු කරගෙන විශ් කරන්න කියර තියන්නේ වයි සඳමාලී ලොකු දෝනී දිනිති දෙව්මිනි පොතා පැහසර බෙගුණෙත් ප්‍රසත් රාජ පක්ෂවාගේ මැසේජ් එක මටහක පොටෝග පුත්්‍යවෙලා තියෙනවා ලස්සනයි හොඳද. ඊට පස්සේ මේ තින පෝස්ට් එක බලන්න. තමන් වෙනුවෙන් ජීවිතයම කැපකරපු අයගේ හිත රිද්දලා මොකුත් නොවුණු ගානට ඉඳපු මිනිස්සු. ආගන්තුකෙන් විදිහටවත් ජීවිතයට හමු වෙන්න හොඳ නැහැ. ඒ මිනිස්සුන්ගේ නටබුන්වත් අපේ ජීවිතවල ඉතිරි වෙන්න හොඳ නැහැ. ඉතින් ලියා අවසන් නොකර වහලා දැමූ පොත් ආයේ කිසිම දිනක විවුර්ත කරලා බලන්න හොඳ නැහැ. මොකද ඒකේ අවසානය සතුටුදායක අවසානයක් නොවන නිසා. ලස්සන පෝස්ට් එකක් තැන්කියු අපිත් එක්ක ෂෙයා කරගත්තට. අපෙත් සත්‍යට මහන් ඉන්නේ කියලා කියන්නේ කිතුල්ගල පහළ වටගල දිව්‍යාංජලි. අහගෙන දෙන්නේ හස්බන් මේනක චතුරංග, අම්මා ක්‍රිෂාන්තිමාලා, පොඩි අකයරන්දි, එයාගේ දුව තිසුමි දිහම් සහ ලොකු පුතා කවිරු දිනෙත්, චෝටි බබා යෝෂිත විනෝද් ලස්සන නම් ටිකක් තිබුණා. කියනවා ලෝකෙම කලබලකාරී ඔවත් ඔබේ මනස සංසුන් නම් ඔබට ඕනෑම තැනක සනසීමෙන් සිටිය හැක. ලෝකෙම දිනනවාට වඩා ඔබේම මනස දිනා ගන්න කියලා ලස්සන පෝස්ට් එකක්, වැදගත් පෝස්ට් එකක් එවට ස්තුතියි වාට. සුබ දවසක් ශාමී. අපි MLA ගමන්ට කෙන් ලලිත් සර්, සිසිර සර්, තනුජමිස් කුමාරයක, ගීතාක, රෝෂිනී, රම්‍යක්ක වැඩනේ, තව ඉන්නෝ ප්‍රසාද්, ලක්මාලි, උදයා, තිලින, මදු, නන්දනි, රමණි සහ මැෂින් අශ්වින් සිසිර අයවත් එකතු කරන්න කියලා තියෙන අනුෂ්ක පිළියන්දරින් තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. කියනවා නැතතරු එළිය පුන්සඳ පෑයූ රෑට, නැතමල් සුවඳ ඒ මල් පර උණු දාට, දනුනෙද යම් දිනක මෙය දරුවනි ඔබට, පාලොයි මුළු ගෙදර අම්මා නැතිදාට, අම්මා සහ තාතා නැතිදාට නේද? ඒක නිසා ඉන්න කාලේ ඇස්තක වගේ බලා ගන්න ඕන දෙන්නෙක් තමයි. මුත පුංචි කාලේ අපි ඒගොල්ල අපිව බලාගත්තේ ඒ විදිහට නේද? වැටෙන්න නොදී නේද? ඒ දේවල් ඉතින් අපිට මතක නැති වුණත් එහෙම කළා කියන දේ අපිට පේනවනේ. අපි අතපය හතර හොදර තියාගෙන මේ ඇවිදලා කාලා බීලා ඉන්නකොට නේද? ඒගොල්ලගේ මහන්සිය ගැන හිතෙන්නේ ඉතින් අපිත් දෙමෝපියෝ වෙලාම බලන්න ඕනේ ඒකේ රංගේ නේද? අම්මෝ මල් තියලා වදින්න ඕනේ අම්මටයි තාත්තටයි. හවස 2:00 වෙනාදී 17:00.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනි. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙනදපුලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්.
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
11: හවස 2:22

0: ගෙදර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: Overtime Beats with Chami
0: සතියේ දෙනවල දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි වෙනහට විසේ හතයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන අකුරැස දෙකලින් එනෝක. ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. පුතා හිරෝෂා යසිරෝ සිතිච දුව උවිනි මහත්තයා ජගත්වත් එකතු කරගන්නම් මම ඊළඟ සින්දුව අහන්න. හයි චම්යකි, අපිටත් ලස්සන සින්දුවක් දෙනවද කියලා අහන්නේ ගයාත්මී. ඔයාට සින්දුවක් දෙන්න. ඊට පස්සේ මං යන්නේ, මං හිතන්නේ කොට්ටාවට නේද? ආශිර්වාදෙන් පිරුණු සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා. ලබන සතියේ එනතුරු අද දවසේදී ඔබ වහන අන්න එහෙමයි හිත හදාගෙන ඉන්නේ නේද? විරාකඩි බේකරියෙන් ලොකු බොස පුල් පොඩි බොස වරුණ ලක්ෂ්මි මිස් ධනුෂ්ක මදුෂංක ජගත්ව එකතු කරගන්න කියලා තියෙනවා. චම්පා මිස්ට එයා දැන් තමයි ආවේ කියලා තියෙනවා. අද මොකෝ පරක්කු, එයාවත් එකතු කරගන්නම්. කඩවත ප්‍රීතිමා ෆැෂන් එකේ ලක්ෂී, රශ්මි, ගංගුල්, ඉශානි, චන්දු, සුධාකරන් අම්මෝ නමේ හැටි වෙන කෙනෙක්ව මට මතක් වුණා සුධාකරන් කිව්වහම. පොටි මාමා ජයනි චාතුර්යා, තිලක් අයියා, කමනි මිස් කැලුම් සර්වත් එකතු කරගන්න කියලා තියෙනවා. තැන්ක් යූ මෙසේජ් එකක් එව්වට. ඊට පස්සේ ඔපෙල් ෆැෂන් එකෙන් කවුද ඉන්නේ කියලා බලන්න ඕනේ. විමල සේනවා එවලා තියෙන මෙසේජ් එක. දෙලංක නදේශන්, රසික, චනිතු, පසිදු, චමෝත්, ගයන්, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, කුමාරී, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චම්තානි, ඉරේෂා, නයනී, දෙල්ප, චිත්‍රා, ඔයවත් ආතරෙන් එකතු කරගන්න. සුබදාම ලක් වේවා කියලා තියෙන ඊළඟ මැසේජ් එක කාගෙද දන්නවද? BF ජනපදයේ පුස්සල්ලාවේ තියෙන්නේ ඒජේ අනුර. ඔයාගේ මැසේජ් එකට ස්තුතියි. චාමි හින්දි සින්දුවක් ඕන කියලා තියෙනවා. හරි, අපි හමු හොඳේ. වා සින්දුවක් නම් කරලම තියෙනවා. මම තාසම සින්දුවක් එක බලමු හන්. හොඳේ.

ජා මේ අපිත් ඉන්නවා ඔයාව අහගෙන කොහොමද සංජීවනී පොකුණ පිටින් වගේ මැසේජ් එක මහත්තයා දමින්ද පුතාල දෙන්න සඳල සහ රිශ්මිතවත් එකතු කරගන්නවා කියලා දෙනවා. ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්. හස්බන්ඩ් අස්ලීපෙන් ඉන්න කියලා මැසේජ් එකේ තිබුණා. කියනවා අවංකකම කියලා කියන්නේ ඉතාමත් වටිනා උතුම් ගුණයක්. එබැවින් එය ලාභ ප්‍රයෝජන පසුපස හඹා යන ගුණධර්මවලින් හීන බාල මිනිසුන්ගෙන් කිසිසේත් බලාපොරොත්තු නොවන්න. නැව ඒගොල්ලෝ ගාව එහෙම දෙයක් දන්නේ නැහැ ඒගොල්ලෝ. ඊට පස්සේ කියනවා ළඟම ඉන්න මිනිසුන්ගේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න හොඳම තැන අපේ නැති තැන. එතකොට තමයි ඒගොල්ලෝ අපි ගැන කතා කරන්න පටන් ගන්නෙ. කෙනෙක්ගෙන් අහලා බලන්නක මොනවද කිව්වේ කියලා.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හැම්බෙලම එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
5: අයිබෝවන්,
1: අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකක් දෙක එකතු වෙන්න.
6: මගේ සරවැස්ස මන්නවා සරදී
4: සම අනුග්‍රහය
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුරු ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
4: Lakhanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 33යි.

0: 7 Lakana Radio ITN
1: හවස දෙකයි විනාඩි 38යි.
2: මේ සමහර අඳුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනිය ලොතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: රීදා වයි බී එකිට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙග අපව ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙග අපව
3: හවස දෙකයි විනාඩි 46
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: La Kanda Radio ITN

0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ ரேடியோ
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

0: தனி கழுவை
1: හවස දෙකයි විනාඩි කීයයි කියලාද හිතන ඔය වැඩ කරන්නේ? හවස දෙකයි විනාඩි 45යි වෙලාව. ලක්කන්ද Facebook page එකට ගියා.

මතකයිද ඔයාලා ගැන මතක් කළා. ඒ අතරේ ඩෝමගෙනත් කියන්න යන්න ඕනේ මම. දැන් ගෙතරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් විතරක් නෙවෙයි සමහර කෑම වර්ගවලට බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ජාති හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ රට කජෝ කජෝ සුදේකන්ත වටක අප කොහොඹ එඬරු වගේ දේවල් වලින් තෙල් හදාගන්නත් පුළුවන්. සිංගල් ෆේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙනවා. මෙස් යන්ත්‍රය හදලා තියෙන සම්පූර්ණයෙන්ම සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි. මිල වෙන්නේ රුපියල් 88,000යි. ඉස්සරහ ඕනේ නම් 01176779 කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගිය ගන්න පුළුවන්. මම මේ මැසේජ් එකක් බලන්න ලෑස්ති වෙලා හිටියේ. මැසේජ් එක කෝ මෙතිත් තංගියෝ මම අතත් ආවා ලස්සන සින්දුවක් අහන්න කියලා. මතුකමින් අනෝමා මට මැසේජ් එකක් එවලා තියෙනවා. වකින්ව ජීවිතය හරිම කෙටි, හැම විටම සතුටෙන් ඉන්න කියලා මම හැම වෙලෙම මතක් කරන්නේ ඒකන. සුබදාසක් ශාමී, ලස්සන සින්දුවක් ඕනේ. අම්පාර මඩවල ලන්දේ, කරුණාදාස හේවගේ, වසන්තී ජයසේකර, රුචිරා සෙව්වන්දිව එකතු කරගන්න. මේ කවුද මේ? අක්කමන් දසුන්. ඉතින් දසුන් ඔයා කොහෙන්ද කියලා නෑනේ යන්නේ. එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඊට පස්සේ කොහෙද ඉන්නේ කියලා මට මැසේජ් එකක් දානකොට දාන්න පිළිවෙලට හොඳේ. නම මොකන්ද, ගම මොකන්ද කියලා. වයස වන්නේ. Hi Charmy, good afternoon. මේ මැසේජ් එක කාගෙන්ද? නම සිහති සහන්සා, රාගම පොල්හෙනෙන් ඉනෝකා සහ අපුටාපියේ බබීව එකතු කරගන්න කියලා තියෙනවා. අද චූටි දුවෙක්ගේ බර්ත්ඩේ එක. එයාගේ නම සිහාති සෙහන්සා නේ. සිහාති සෙහන්සා, දුවට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසම උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආතරේ ආශිර්වාද කරනවා. ඔයාගේ ෆොටෝ එකක් එවලා තියෙනවා නේ. ඒ ශෝකනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. හරි දුව, සුබ උපන්දිනයක් වේවා ඔයාට. ලස්සනයි ඔයා. Good afternoon Charmy. ඔයාව අහගෙන ඉන්නවා හොඳේ කියලා තියෙනවා. දින දෙකකින් පසුව ආයේ ඔයාගේ හඬ අහමු කියලා තියෙනවා. බලමු ඔබට ආපියන චන්දරගේ හැන්නදි ඔයාගේ මැසේජ් එක. ජපානෙන් දිල්ෂිවත් එකතු කරගන්න කියලා තියෙනවා. තංකල්ලෙන් ආදරණීය පිරිඳ ශ්‍යාමා, චන්ෂි සමග ජෝන්වත් මතක් කරන්න කියලා මැසේජ් එකේ තියෙන. තැන්ක් යූ මැසේජ් එක කිව්වට හොඳේ. ඊට පස්සේ සුබ දහවලක් වේවා කිව්වට දැන් ඉතින් හැන්දෑවගෙනත් යනවා නේද? ත්‍රිකුණාමලෙන් පුච්චි පන්න පවුලේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සින්දුව. මම තාසම සින්දුවක් කියලා මම දවසක් කිව්වනේ. අද තව කෙනෙක්ට එක අහන්න ඕන වෙලා තිබුණානේ. එයාගේ නම මතක නෑ, හැබැයි සින්දුව අහන්න දෙන්න. හවස 2:00, විනාඩි 48.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sange mal mal.
0: හවස දෙකයි විනාඩිය 54යි වෙලාව. මේ පැයත් ඉවර වෙගෙන යනව නේද? අයිබෝවන් මට පාති මේ මැසේජ් එක. සුභෝති සමිතියේ සභාපති ලේපිරිම ආනන්ද නන්දලාල හේමපාල, ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරි කුමාර සමග ලක්ෂ්මන්ව එකතු කරගන්න කියලා පැතින් මැසේජ් එක වෙලා තියෙන. ඊට පස්සේ මේ කවුද මේ? ගුඩ් ආෆ්ටර්නූන් චාමියක්කි, කලුතර ඉඳන් එනවා තීන සඳ කැලුම්, දිව්‍ය බබාව එකතු කරගන්න කියලා තියෙනවා. ස්තූතියි මැසේජ් එකක් කිව්වට දිග විස්තරයක් තියෙනවානේ. හයි චාමි, අදත් ඔයා වහනෝ සියඹලාන්ට වෙන්නා දේ කොහොමද? ඔයාට ඔයාටත් ලස්සන සින්දුවක්ම ලෑස්ති කරලා තියෙන සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. නංගේ මාරවෙලෙන් ශිරානේ දමයන්තේ ලස්සන සින්දුවක් දෙන්න හාද කියලා අහලා තියෙනවා. හා එහෙනම් මහත්තයා රහන් ඉන්නවද? පුතාලා දෙන්න ශිහන් මදුවන්ත මරදගමුල පැත්තේ ඉන්න අක්කා සුදර්ශනී අමරේ ටාමාවත් එකතු කරගෙන තියෙනවා. එක් වෙලෙන් ස්තුතියි. අලුක බුක්ෂොප් එකේන බතර මුල්ලේ රිද්මි බබායි දනුවන් පුතාවයි හබේ රත්නායකවයි එකතු කරගන්න කියලා තියෙනවා. ශාමලි ටික දවසකට පස්සේ මැසේජ් එකක් මම වාගෙන් දකින්නේ නේද? ස්තුතියි. ඊට පස්සේ මංගර කලින් අහන දුන්නේ හින්දි සින්දු ඕනේ කියලා තිබ්බ ටීනා. එයා මැසේජ් එකක් කියලා මං ටීනා තමයි සින්දු එල්ලුවේ කියලා. ඔයා අහගෙනද හිටියේ? ආන් ඒකයි මම බැලුවේ. හරි, අපි ලස්සන සින්දුවක් අහමු තවත්. ඊට පස්සේ මේ කවුද මේ නිෂු, මං වගේ මැසේජ් එක ඉතුරු කරගන්නවා ඊළඟ පැයට. මොකෝ දන්නවද, මැසේජ් එකේ මට මග හරින්න දෙයක් නැහැනේ, ලස්සන පෝස්ට් එකක් ඇති. එතකොට මැසේජ් එකක් කියවන්න වගේ හිතේ අදහසක් තියෙනවා නම් මට 0703 93 5 93 7 ඊළඟ පැය ගෙවෙන්න කලින් මැසේජ් එකක් එවන්න වෙනවා. ඒ කියන්නේ 3:50 විතර වගේ වෙනකොටවත්.

0: ITN 7 ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සරු තුනයි.

0: ലക്കണ്ട പ്രവൃത്തി സമകിൻ മമ സമീര കാര്യവസാം പ്രവൃത്തി സംസ്കരണേ മനോജ് കൊടവിധാരണ ఇండియా జాతిక భూవిద్యాజ్ఞే కటునాయక గ్వాంతురుపులేది అత్తరం కూడా గెనతి వినవా ఏ రూపాయలు దశ కోటి అసూ లక్షాక్ వాటిన కొకేన్ మద్రవ్యతో గ్యాక్ మెరాటట రగనేమ హేతువేన్ భూవిద్యాజ్ఞాగే వయస ఉర్దు హెటాక్ ఓ మద్రవ్యతో గేవ్ గండావే కంపాలానూరిన్ రగిన కటార్ రాజ్యే దుహావిత పెమినతి వినవా ఎతెన్ సిట కటార్ గ్వాన్సీవేట ఎత్యానేకిన్ కటునాయక గ్వాంతురుపులట పెమినతి బవై వార్తా వన్నే ඔහු රැගෙන ගමන් මල්ලේ සහතික පත්‍ර බහලන පයිල් කවර දෙකක් තුල සූක්ෂමව සංවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 2 මිලිග්‍රෑම් 150ක් සොයා ගැනීමට රේගු මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරින්ට හැකි වුණා. සැකකරු සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. හන්ටා වෛරසයේ ආසාදිතයන් පිරිසක් ගමන්ගත් බවට තහවුරු සුකෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ සිටි ඔස්ට්‍රේලියානු ජාතිකින් 4 දිනක නිරෝධායනයට යොමු කර තිබෙනවා. පර්ත් නුවර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට උන් යොමු කළ බවයි ඔස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ. නෙදර්ලන්ත දජය සහිතව යාත්‍රා කරමින් තිබූ MV හොන්ඩියස් නෞකාවේ හන්ටා ආසාදිතයන් සිටින බවට පසුගියදා වාර්තා පළ වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේම නෞකාවේ ගමන්ගත් ආසාදිතයන් 3 දෙනෙකු මියගොස් ඇති බවයි. ඒ සිටි තවත් 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව නෞකාවේ ගමන්ගත් සියලුම මගීන්ට දින 42ක නිරෝධායනයක් නිර්දේශ කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු 4ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: රනද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

පියාපතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන් එක.

ඒ වෙනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් විත් චාමි අපි අපේ අන්තිම පැයට ආවහන. හයි චාමි, සුබ සන්ධ්‍යාවක්. නිෂෝ මන් දැන් ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. වැහි මන්දාරමෙත් සුපුරුදු ලෙන්ගතුකමෙන් මාව අහන් ඉන්නවා කියලා තියෙනවා. ඔයා කියනවා ඔයාට කිසිම දෙයක් නැහැ කියලා ජීවිතේ ඔයාත් පැරදිලා ඇති, ප්‍රතික්ෂේප වෙලත් ඇති. ඒ හැඟීම වේදනාවක් තමයි. එහෙම කියලා ඔයා අඳන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ නම් හිතේ දුක නැති වෙනකන් එකම එක මොහොතක් අඳන්න. ඒත් ඊළඟ මොහොතේ කඳුල හයියක් කරන් ඔයා නැගිටින්න ඕනේ. මොකද කඳුලට වේදනාවට ඔයාව සාර්ථක මනුස්සයෙක් කරන්න බෑ. දැවි දැවේ අලුවෙවි ඉන්නේ නැතිව අලුමතෙන් නැගුණු ෆීනික්ස් පක්ෂියෙක් වගේ නැගිටින්න ඔව් ඔයාට පුළුවන්. මාර්ග කටුක වුණාට ලස්සන ගමන නාන්තයක් කරගන්න. ඉතින් උත්සාහවන්ත වෙන්න කියලා තමයි මැලේෂියා වෙන්නේ අපිට ලස්සන පෝස්ට් එකක් වල මතක් කරලා දෙන්නේ. හැමදාමනේ අද අපේ ජීවිතේ හැදෙන්න ඔය හරි ලස්සන පෝස්ට් හොයලා අපිට එවනු. ස්තුතියි ඒක නිෂු. ඊට පස්සේ තියෙන මැසේජ් එක කහගෙන්න එනක හෂාන් දිසානායක වගේ නේද? ස්තුතියි මැසේජ් එකට. අපි ලස්සන සින්දුවක් ඊළඟට අහන්න ඕනේ. ඕ මේ කවුද මේ ඉන්නේ? අපිටත් සින්දුවක් ඕනේ කියලා තියෙන්නේ. Gwen Davis, Suranga, Jingle, Rukmal, Damien, Nuan, Niro, Clement, Ravi, Isuru, Priyanta, Udaya Kumarava ekathu karaganna kiyala thiyenu. Aatharen ekathu karaganna stuti message ekak ewwada. E athare man kalpana kale WhatsApp ekak patten api yanawada kiyala text messages tikat balanna. Ketulgala Shyamali wage message ekak thiyennema. Dakinne palaweniyatama දුබසන්තමිනි අහිංස මහතෙරුවන් චාමර කලවැල් දෙනියේ අරසලිනා ජනපදයේ අම්ම වසන්තා තාතා කීර්තිරත්න මල්ලි සම්පත්තත් එකතු කරගෙන සෙන්දුවක් අහන්න දෙන්න දැහැන. හවස 3:30 වෙලා විනාඩි 13යි වෙලාව 0.7.3.93.5.93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: හවස 9 වෙනාට වෙස්සයි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max Lakhanda Radio ITN
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176679579.
0: හවස 3:22.

පතක සැහැල්ලව එන්න ජේවිතය විඳින්න ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන් එක.

හවස තුනයි වෙනාට වෙසේ හයයි වෙලාව. ඕල්ටන් බේට්ස් චාමිය පින් අපේ අන්තිම පැය දැන් වෙලාව තුනයි විනාඩි වෙසේ හයයි. අතත් මේ සිකුරාතාවේ හරිම සතුටින් අහගෙන ඉන්නවා මේ ගී ගොන්න කියලා තියෙනවා. මක්කොන මුංහෙන් ස්ටේ වසන්ත කුමාර වගේ මැසේජ් එකට ස්තුතියි. මේ මැසේජ් එක අපේ නුවරින් සංජීව නේද කියන මිනිසුට පොඩි කාලයක් ඇතුළත හැමදේම අමතක වෙන්න පටන් ගන්නවා. වහින්න පටන් ගත විතරයි දැන් බනිනවා. පොන්න වතුර ටිකක් නැතුව දුක් විඳ සත්තු වතුර බිඳුවක් නැතුව කැලේ මැරලා යන්න ඇති. සබතම කවදාවත් අපිට අයහපතක් කරන්න නැහැ කියලා තමයි සංජීව කියලා තියෙන්නේ. ඒක ඇත්තක් තියෙනවා නෑ කියන්න බෑ. හැබැයි ගම් වතුර දහපු පැති තියෙනවා, නායම් අනතුරු ඇගේ නිකුත් කරපු පැති තියෙනවා. එයාලට ඉතින් මේක කරදරයක් විදිහට දැනෙනවා නේද? අපිට ඒකට දොස් කියන්නත් බැහැනේ. ප්‍රශ්න තමන්ගේ වෙනකන් අපිට ඉතින් නේද ඒක එහෙම කියන්න බෑ. අපි වෙනදා වගේ මහගෙන ඉන්නවා කියලා තියෙන්නේ නාවුලෙන් නිලන්තව, කුමාරසිරි, රශ්මි කෞශල්‍ය, සචින්ත උදේෂ්, චූටි පැටියා, අකේෂ් ඔමියුරු. අකේෂ් ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. තැන්කියු මෙසේජ් එකක් එව්වට. සෙරුවවිල පැත්‍රත් යනවා කෙටිය සමරසිංහ යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලා මෙසේජ් එකේ තියෙනවා. ඔයා දවස් දෙකකින් නේද ආයේ එන්නේ කියලා අහලා තියෙනවා. දවස් දෙකකින් එන්නේ. හෂිනි, මනෝජ්, හස්බන්, මල්ලිතිල්, ෂන්, චූටිනංගේ, වරුණි මේ අයත් එකතු කරගෙන සිද්ධා ගන්න ඕනේ කියලා තියෙන්නේ. අම්පාරෙන් එකතු කරගන්නම් හොඳේ. කොහොමද මම තාව ඔයා ළඟින් ඉන්න සිදුහන්න කියලා තියෙනවා. තමරා කුමාරී රත්පුරේ රත්නේගාව එකතු කරගන්නවා. කොහොමද වැස්ස ඔය පැත්තට අහන්නත් දෙයක්ද නේද? සුබදවසක් ශාමි. වැයන් කොටින් දීපා, දුවචතු, පුතා මදු, මහත්තයා සුදත්තත් එකතු කරගන්න. සින්දුවකට මාත් ඉන්නවා කෑගල්ල මීදනිය ගමේ උපනන්ද. කොහොමද සුබ සන්ධ්‍යාවක් ශාමි. අපටත් සින්දුවක් ඕන කියලා තියෙනවා. නම නම නම කුරුණැගලි සේනයනේ අපි සින්දුවක් අහමු. තැන්ක්යූ. අපිත් ඉන්නවා කියලා කියන්නේ අලව්ව ගුණසිරි ගෝල් හවුස් එකේ උපාලේ. ඊට පස්සේ පත්මිනී මිස්ස මතක් කරන්න උදයා කුමාර සයින්නවා, සමිතා, සිසිර, නිලන්ති, වසන්ති, සුචානි, ලකඩන හැම දෙනාටම සින්දුවක් දෙන්න කියලා උපාලෙත් කියලා. හරියනම් සින්දුවක් අහමුකෝ. හවස 3:20

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලේ

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Havasa to nahe venade te satai
2: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
3: And bella ehme kan gote venna sadda
4: Get the doors off get the door
5: Yeah Linda Danum
6: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: හරි හරි බබා. ඔබේ වරුණු ගම එනවා. ඔය ඔෆිස් එක ළඟට විදිනවා.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
5: මේ වෙලාව නම් එපා වෙනවා.

ඒක සින්දුකට එකතු කරගන්න තලවතු ගොඩෙන් නිරෝෂන් හරි ස්තුතියි මැසේජ් එකට. හයකේ මම හේෂාන් රණසිංහ මහරගමු. අද මගේ දුව විද්‍යාන් විද්‍යාංගනේ නේද විද්‍යාංගනේ ඔයාගේ හතරවෙනි බර්ත්ඩේ එක කියලා ආවිෂ් කරන්න කියලා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. තාත්තා ඉන්නවා, අම්මා නතුනේ, සුබ පතනවා පුංචි දූට. සින්දුවක් එල්ලලා තියෙනවානේ බලමු. මං ලෑස්ති කළ තියෙන සින්දුව අහන්න දීලා ඊට පස්සේ ආ කැමති සින්දුව අහන්න දෙන්නම් හොඳද? විද්‍යාංගනේ ඔයාගෙන් නම් ඉන්නේ අවුරුදු 4 කියන්නේ මං කියේක සාමාන්‍ය තේරනවා නේද? හැපි බර්ත්ඩේ කියලා කියන්න හදන්නේ අනිවාර්යම. නිතුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා අපි වට ආතරේ ආශිර්වාද කරනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ බලමු මැසේජ් එක කාගෙන්ද කියලා. මේ ඉන්නේ කවුද? අයබෝවන් අපිවත් එකතු කරගන්න. ජාඇල ඇන් ඉරෝෂණි පවුලේ අයත් එක්ක කාන්ති ඉන්නවා. ඒ වගේම කෑගල්ලෙන් චම්දිමා සිල්වා ටීචර් ඉසුරු මල්ලි ඇතුළු ගෙදරින් හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හයි ජාමී, සුබ සන්ධ්‍යාවක්. අපේ කඩවැල ශාන්ත ඔරලෝසු ෂොප් එකෙන් අදත් සතට හගෙන ඉන්නවා කියලා තියෙනවා. සන්තකිරිය සමාජ මාධ්‍ය ව්‍යාපාරික සංස්ථාවේ හැමෝමත් එකතු කරගන්න ඉන්දික thank you message එකක් ගෙවුවට. චාමී good evening, අපිට වහිනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. පදිය පැලැලේ තිනුක මිනුක සනුක එරම් තිරම් දිසා ඔයාලව එකතු කරගන්න. ටික දවසකට පස්සේනේ මම ඔයාලගේ message එකක් දක්ින්න. ස්තුතියි. ජයමාමට message එක ඇහිලා නැහැ කියලා කියන්නේ මොකද? වැටත බිසීද ඔයා? නැත්නම් බොරු බිසී වගේ ඉන්න ඇතිනේ. ඔයා එවලා තිබුණා ලක්ෂ්මී මේස්, චම්පා මේස් වගේ යාළුවෝ ටික, ධනුෂ්ක, මදුශංක, ජගත්, වරුණ, ලොකු බොස්සු පොල් එකතු කරගන්න කියලා. හරිනේ. හවස 3:40

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ලෝකේ මනුස්සෙක්ද දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: වේමත් කලාව
1: ඔන්ටයි බීට්ස් විත් චාම්
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔන්ටයි බීට්ස් විත් චාම්
0: ඒක තනි කරම අපේය අවසතුනයි විනාඩි 49යි වෙලාව. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. ස්තුති. මොරොන්තුඩුව නන්දුවේ සිට මුදිත පෙරේරා ඔයාගේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි. ලස්සන සින්දුවක් දෙන්න පිටිකල බොරළු හෙනේ සුසන්ත සම්පත් ස්තුතියට. ඊට පස්සේ හයියකේ අපේ තියෙනවා සින්දුවක් අහන්න කටනායක එල්එන්ජේකේ ස්පෝර්ට්ස් සීයකෙන් නෙළුම් පොඩි ළමයා ඉරේෂක නාලි සුචි අක්ක ගයන විශේෂයෙන්ම එකතු කරගන්න කියලා තියෙනවා. හරි ස්තුතියි මැසේජ් එකක් කෙව්වට වැඩ අතර කොහොම හරි නේද වෙලාවක් හොයාගන්න එකත් අමාරුයි නේ මේ වෙලාවේ. ගෙදර යන්න ලෑස්ති වෙන්න එපා. තව නේද තව කොච්චර පොඩි වෙලාවක්ද තියෙන්නේ. ඉතින් සතඩපඩ කාලේ වැට්ටි කිවර කරගන්නත් ඕනේ. හයි හයි අපි බණ්ඩාරගම උමා ගමටකෙන් කුමාරේ රංජනී මල්ලිකා චම්පා දිනෝෂා දිල්රුක්ෂී ශාමලි සහ නිර්වෝෂා චම්රිකා ඇතුළු ලක්කඩහන ඔකෝටම සින්දුවක් වෙන්න කියලා මැසේජ් එකේ දෙනවා. ඊට පස්සේ මට ටෙක්ස් මැසේජස් වල මැසේජ් ആയി ඉන්නවද? ඔව් ඉන්නවා. කවුද කියලා බලමු. අපිටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. දමිඳු නේද ඔයාගේ මැසේජ් එකක් වෙන්න ඕනේ. නම නෑ මං හිතන්නේ. ඔව් එක මැසේජ් එක නම තිබුණා. ඒක මම මතක තියන් ඉන්නවා. ඒක නිසා නම මතක් කරලා කියනවා. ඊට පස්සේ තවත් එකකින් සමු අරගෙන ඔයා ඉතින් යන්න යනවා. හෙට අනිද්දා එන්නේ නැතුව පාළුවේ මා තනි කරනවා. තවත් සඳරු හැන්දෑවක මියුරු ගීත පෙළක් අරන් සෙනෙහසින් ඔබ එනතුරු මා තනිවී මග බලනවා. ඒක ලස්සන. චන්දි මහවත්ත පස්සයාලේ ඔයාව මං ආදරෙන් එකතු කරගන්න දවස් දෙකක් කියන්න මොකද මේ ජීවිතේ ගෙවිච්ච හැටියට. අපි නේද සහන්න නේද තරුණ වේගනේ යනවා. 3:51

මුලා වෙන්ඩ එපෝ. තුනයි වෙනට පනස් පහයි වෙලාව ලස්සන සිින්දුවක් දෙනමත කියලා හලතේ එච්කඩ ගාමට්ටිකෙන් ගල්පාත පැත්ත. මශා දෙල්හනි කමල් දේශාන්ත දම්මිකා විනේතා චන්ත්‍රලතා ශ්‍රියාන රේණුකා ඉරංගී චන්දානී ගයනී මේ හැමෝම එකතු කරගෙන සිින්දුවක් අහන්න ඕනි කියලා තමයි මැසේජ් එකේ තිබුණේ. අක්කේ මම තාරක මහරගමින් මනෝජ් අයියාවයි මාවයි එකතු කරගෙන සිින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තිබුණා. අපි ඔයාලා දෙන්නටම ලස්සන සිින්දුවක් ඊළඟට අහන්න දෙනවා. හාය චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් කසුන් එවලා දෙන මැසේජ් එකට ස්තුතියි ඔයාට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? තිලින තැන්ක යූ මැසේජ් එකට. ඔයාවත් හදරෙන් එකතු කරගන්න. අලව කොහලන ජයකල්ලි මම මැසේජ් එක කිව්වේ නැන්ද? සෝරි සෝරි සෝරි. කවුද ඉන්නේ? මාතව ඉන්නවා, කසුන් ඉන්නවා, උපාල ඉන්නවා. අලව එකතු කරගන්න. මම ලක්කඩ ෆේස්බුක් පේජ් එක පැත්තට යනවා කියලා කිව්වා නේද? කිව්වා කිව්වා තමයි. බලමු වෙලාවක් තියෙද කියලා තක්කාලේ පැත්තට ගිහිල්ලා එන්න. බෑනේ වෙලාව මදි. එහෙනම් සින්දුවක් අහන්න දිලා යන්න. දවස් දෙකකට පස්සේ අයියෙන් නම් එතකම් පරිස්සමට එන්න ඕනේ. හරිද? මට නිකන් ප්‍රශ්න අයහන්න තියන්න එපා සඳා වෙනකොට. ඔය හතර තාත්තමට මැසේජ් එකක් යවුවනි මම වහන් ඉන්නවා කියලා. ඔයව තාදරෙන් එකතු කරගන්න තාත්තේ. එහෙනම් අපි සඳා දවල් එක වෙනකොට මොන ගහනවා. ගිහින් එන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කන ප්‍රවෘත්ති සමකින් බම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩොයි තාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයිය රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මෙම ගිවිසුමෙන් දෙරට අතර වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පර්යේෂණ යානාංශවල ද්විපාර්ශ්වික සමතා තවදුරටත් ශක්තිමත් වන බවයි. බෙලරූසී සංචාරයක නිරතව සිටින විජිත හේරත් මහතා එරට සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කජයව් මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා. එදී දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳවයි වැඩි අවධානයක් යොමු කළේ. ඉරානය සමග පවතින යුදමේ වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීම ඉක්මවා යමින් නැති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. ඒ චීනයේ සිදු කළ දෙදින නිල සංචාරය අවසන් කරමින් ඇමරිකාව බලා පිටත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී ඇමරිකා ජනාධිපතිවරයා පවස ඇත්තේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉරානය වහාම එකඟතාවයකට පැමිණිය යුතු බවයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ කනට රහත හවස හතරට evening drive with Chali and Chali සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011767
3: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 4:04.

0: අපේ හිතේ සතුටනේ නේද? හිතේ සතුට වෙනුවෙන් හැමදේම කරන්නේ.
1: මේ හැමදේම ඒකනේ කරන්නේ.
0: එහෙනම් ඉතින් හිතේ සතුට තියාගෙන අද තව 6:00 වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එක අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කැමැතිම ලස්සන සින්දු අහන්න, මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා.
1: මේ පැත්තේ මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගන්නවට පුළුවන්කම තියෙනවා. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. එහෙනම් මෙන්න නම්බර් එක 0703 93 5 93 7.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: හතරයි විනාඩි 19 වෙලාව කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ආයතන විශේෂයෙන් මතක් කරන්න ඕන. තවමත් අර අඩුපීඩන කලාපය අපේ දිවයිනෙන් බැහැරව ගිහිල්ලා නැහැ. ඒ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා කිව්වා. මිලිමීටර 150ට වැඩි වැසි ඇතිවීමේ අවදානම් තත්ත්වයක් තියෙනවා සමහර ප්‍රදේශවලට. ඉතින් කොහොමනත් අවාසනාව කියන්නේ මේ ලංකාව පුරාම වැස්සත් අතන මෙතින්ට වැස්සත් වැඩේ කියන්නේ ජලාශ තියෙන පැතිවලට අපිට විදුලිය උත්පාදනය කරන ජලාශ තියෙන ප්‍රදේශවලට වැඩිය වහින්නේ නැහැ කියලා කියනවා.
1: හහ්.
0: ඇයි එහෙම කරන්නේ?
1: ඒකනේ. ඇයි යාළට ඒ විදිහට සලකන්නේ?
0: එහෙම කරන්න එපා. මම කියන්නේ මේ වෙලාවේ අපිට විදුලිය ටිකනේ අත්‍යවශ්‍ය. ඔය නිකම් මූදට යන්න දෙන්න එපා. වතුර ටික ඒ පැත්තට වැහලා ජලාශ වලට පුරවන්න. අපිට වද දෙන්න නැතුව. කරදර කරන්න නැතුව නේද? ඉතින් එහෙම නෝ ඉතින් අපිට ලයිට් හරි තියෙනවා අඩුම තරමේ.
1: ඕ ඒකනේ. ඒකනේ වරින්නේ.
0: හරි ඉතින් ඉවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන වාගේ ගෙදර කෑම වේල රසවත් කරගන්න එකතු කරගන්න. විජේ නිෂ්පාදන ගෙදර ගෙනihin තියන්න. වීකෙන්ඩ් එකක් වෙන නිසා සත්‍යාන්තේ කෑම ටික හදාගෙන රසට කාලා
1: ඔව්
0: ජොලිය ගෙදර ඉන්න ඕන කියලා. plan කරන අයට
1: weekend එකෙත් බත්ම කන්න බෑයි කියලා හිතනවනේ සමහර අය.
0: එහෙම ඉන්න අයට noodle එකක් එම ලස්සන්ට carrot leeks ටිකක් කපලා දාලා.
1: හා
0: හා. එතකොට ඔන්නම් තව බිත්තර දෙකක් එහෙම
1: දාලා.
0: cheese කෑල්ලක් එහෙම දාලා. රස කරලා ගත්තාම කොහොමද?
1: ඒකනේ. දැන් අද noodles කයි හැමෝම.
0: ගෙඩියන්න විජේ noodle එකක්. මොකද මේ බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතුව හදාගන්න noodle එකක් නම් විජේ noodles එක තමයි ගන්න ඕන. ඉතින් අරගෙන ගිහිල්ලා රස බලන්න හැන්දෑවට කැම වේලට එකතු කරගනිද්දි ඔයාට අමුතුම ෆීලින් එකක් ලැබෙවි. ඒ වගේම මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන පෙළක්ම තියෙනවා. ඩෝමා කිව්වහම වීකෙඩේ යන්ත්‍රනේ නම ඇහුණ ගමන් මතක් වෙන්නේ. කණු දෙකේ ඉරිවැට යන්ත්‍රය තියෙනවා.
1: පොඩි අයට ස්ටීම් බට්ට තියෙනවා. ළඟට ඩෝම ඇඹරුම් යන්ත්‍ර, පෝතල් හිඳින යන්ත්‍ර, මේ විදිහට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ වගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර. ඔයාට ගන්න පුළුවන් එකම වහලයක් යටින් අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින්. ඒකට යන්නන හොඳම තැන තමයි මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් නම්බර 30 කැලේන පාර මහරගම ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් කතා කරලා සම්බන්ධ කරගන්නත් පුළුවන්. 011 769 579 579
0: හතරයි විනාඩි 21 වෙලාවට.

0: හතරයි විනාඩි 27යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙනදපුලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: Cool drive එකට
8: ලක්කන evening drive.

0: හතරයි විනාඩි 29යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චාරු දැන් AI තාක්ෂණය කියන එක ලෝකෙම මේ වෙනකොට වැළඳ ගනිමින් ඉන්නවනේ.
1: ඔව්.
0: දැන් ඔය AI නිසා ගොඩක් අයට සමහර අයට ජොබ් නැති වෙනවා. සමහර අයට තමන්ගේ කරගෙන ගියපු මේ වෘත්තියන් වලින් සමුදෙන්න සිද්ධ වෙලා ගෙදරට වෙලා ඉන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේම ඉස්සර ලස්සන ලොකේෂන්ස් හොයාගෙන ගිහිල්ලා ෆොටෝ ගත්තායට දැන් හරි පහසුවෙන් ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඉස්සරහා තියලා ෆොටෝ ටික අරගෙන
1: දැන් ඇඳුම් අඳින්න ඕනේත් නැහැ. ඇඳුම කඳ ලැවන්න කිව්වත්
0: කඳ ලැවන්නත් පුළුවන්. ඩ්‍රෙස් කරන්න ඕනේත් නැහැ. මේකප් කරන්න ඕනේත් නැහැ.
1: ඔව්.
0: ඒ තරමට අවිලනේ තියෙන්නේ.
1: ඉතින්
0: එහෙම ගියහම අනාගත ලෝකයේ තුල මොන වගේ තත්ත්වයක් උදා වේද කියන සම්බන්ධව තියෙන ප්‍රශ්නාර්ථය.
1: හැබැයි
0: කොහොමුණත් કૃතිම බුද්ධියෙන් අපිට ලැබෙන සමහර ප්‍රයෝජන ගත්තට පස්සේ මේකට නිකන් පයින් ගහලා විසික් කරන්නත්
1: බෑ.
0: ඉතින් මේ වෙනකොට හොයාගෙන තියනවලු මේ විශේෂයෙන්ම මේ ප්‍රතිජීවක ඖෂධ හරහා ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන ක්‍රමයට එහා ගියපු තාක්ෂණයක් අත්හදා බලමින් ඉන්නවා කියලා කියනවා. මේ වෙනකොට કૃතිම බුද්ධියේ නවතම මේ හාස්කමක් ගැන තමයි මේ විදිහට මෙමෙ කියන්නේ.
1: ඉතින්
0: මේ හරහා පාකින්සන් රෝගයේ වගේම ප්‍රතිජීවක ප්‍රතිරෝධී සුපිරි ශුද්‍ර ජීවීන් සහ ඒ වගේම බොහෝ වෙනත් දුර්ලභ රෝගවලට එරෙහිව કૃතිම බුද්ධිය නව ඖෂධ සොයාගැනීමින් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා.
1: ඉතින්
0: මේ සඳහා විශේෂම ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෑතක් වෙනතුරුම මේ පහසුවෙන් ප්‍රතිජීවක ඖෂධ යොදා ගනිමින් මේ කටයුත්ත වලට නිකම් මේ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර හෙව්වත්
1: දැන්
0: ප්‍රතිජීවක ඖෂධ කියන එකත් එච්චර හොඳ නෑ කියලා කියන්නේ.
1: ඔව්.
0: දිගින් දිගටම
1: ගන්න හොඳ නෑනේ.
0: ඔව්. ඉතින් නව ප්‍රතිජීවක සංවර්ධනය
1: තම
0: මන්දගාමි තත්වයක තියෙනවා කියලා එක පැත්තකින් කියනවා. මේ තත්වයත් එක්ක මේ 2017 සහ 22 අතර භාවිතය සඳහා නව ප්‍රතිජීවක 12ක් පමණ අනුමත කර තිබුණත් විශේෂයෙන්ම මේවැන්න බහුතරයක් සඳහා බැක්ටීරියා දැනටමත් ප්‍රතිරෝධය වර්ධනය කරමින් සිටිනවා කියලා තමයි කියන්නේ.
1: يعني
0: ඒවයින් වැඩක් වෙන්නේ නැහැ කියලා කියන්නේ.
1: ඉතින්
0: මේ නිසා තමයි මේ නවතම පරීක්ෂණ හරහා AI තාක්ෂණය යොදා ගනිමින් මේ ප්‍රතිජීවක වලට එහා ගියපු ඖෂධ සොයා ගැනීම කෙරෙහි
1: අවධානය
0: යොමු කළා තියෙන්නේ. ඉතින් AI තාක්ෂණයෙන් કૃතිම බුද්ධියෙන් මේ වෙනකොට ප්‍රතිජීවක නිර්මාණයේ එහා ගියපු ප්‍රතිජීවක වලට එහා ගියපු ඖෂධ සොයා ගැනීමින් පවතිනවා කියලා කියනවා මේ දරුණු රෝගී තත්ත්වයන් වෙනුවෙන්.
1: ඉතින්
0: ඒ විදිහට ගත්තට පස්සේ අපිට මේක හරි වටින මෙවලමක් වෙනවා
1: කියලා එක පැතකින් හිතන්න පුළුවන් අපිට.
0: අර හොඳ සහ නරක ඕනම දෙයක තියෙනවා කියලා කියනවනේ. දැන් ඔයා ගත්ත උනත් එයාගේ ඔයා ගත්තාමත් මං කියනවා සමහර දේවල් හොඳයි කියලා සමහරු කියනවා.
1: ඔව්.
0: සමහර අයට සමහර දේවල් දිරවන්නේ නැහැ.
1: කටේම
0: ඒක දිරවන්නේ නැහැ. ඒක දිරවන්නේම නැහැනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.
1: ඔව්.
0: ඉතින් එහෙම තමයි. AI වලටත් එහෙමයි හොඳ තියෙනවා නරක තියෙනවා.
1: ඒක තමයි.
0: සමහර අයගේ ජොබ් නැති වෙනකොට ඒක නරකයි. ලෙඩ රෝග වලට බෙහෙත් හොයා ගන්නකොට ඒක හොඳයි.
1: හොඳයි. එහෙම තමයි.
0: ඒ තමයි හැටි.
1: ඔව්.
0: රයිට් කවුද ඉන්නේ සින්දුවක් අහන්න බලාගෙන මැසේජ් කරන අය ඉක්මනට මතක් කරමුද?
1: දෙවමෙ මේ වෙලාවෙ ඉන්න අපි වහගෙන ආව ලස්සන සින්දුවකට මේ වෙලාවෙ එකතු කරගන්නවා. ඒත් එක්කම ජීවස් ෆරීඩා දීප්ති ඊට පස්සේ ගයානි රොසෙට් නිරෝ චන්ද්‍රානි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඊට පස්සේ මලිත් මැසේජ් එකක් දාලා තියෙනවා රත්නපුර පැත්තේ ඉඳන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාව වැඩ කරන ගමක ඉන්නේ කියලා. ඊට පස්සේ නිරෝෂා මැසේජ් එකක් දාලා තිනු අපේ වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන සින්දුවක් මේ පැත්තටත් දෙන්න කියලා.
0: රයිට් මේ කට්ටිය අතරට මමත් එකතු කරගන්නවා. ජීවන්ත මැසේජ් කළේ තියෙනවා සින්දුවක් අහන එකතු කරගන්න කියලා මීගම් ඉන්නවා කියලා කිව්වේ. වගේම වාසනා මාතරින් මැසේජ් කරනවා සැලොන් එකේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන මේ වෙලාව වැඩ කරන ගමන් ස්ටාෆ් එක හැමෝමත් එක්කම එකතු කරගන්නවා කියලා තියෙනවා. අනුරුද්ධ මමත් එකතු කරගන්නවා දික්වැල්ලෙන් සින්දුවකට මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනවා. අපේ පෝස්ට් එකක් තියෙනවා නේද FB එකේ?
1: ඔව්.
0: අපේ page එකේ. රයිට්.
1: හහ.
0: අන්නේ page එක ෆලෝ කරන්න ලක්කඩ අපේ ඔෆිෂියල් පේජ් එකට යන්න. ඒක දැන් වැටෙනවා ඩෝංගාලා පෝස්ට් එකක්.
1: ආඩ බලන්නකෝ තියෙනවා බලන්නක මොකද්ද කියලා.
0: ආ බලන්න කොටක් ගහලා ගිහිල්ලා මොකද්ද ඒක තියෙන්නේ කියලා. අද ස්පෙෂල් දෙයක් තියෙනවා.
1: ඔව්.
0: මට ලොකු වැඩක් තියෙනවා කරන්න.
1: බලමු කවුද ඒක හරියටම කියන්නේ කියලා.
0: ඉක්මනට යන්න අපේ පේජ් එකට ලක්කඩ ඔෆිෂියල් Facebook පේජ් එකට ගිහිල්ලා බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ශනික සුවේට කෘමිරාජ කරල්

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

0: හතරයි විනාඩි 42යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: Cool drive එකට
1: ලක්කන. Evening drive.

0: හතරයි විනාඩි 43 වෙනව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුව ගන්න මැසේජ් කරන්න පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන. ඒ අතරේ විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕන අද සම්පත ගැන. අද සම්පත කියලා කිව්වට පස්සේ විශේෂයෙන්ම මහජන සම්පත උතරයි මිලදී ගන්න. ඔබට වාසනාවන්තයෙක් වෙන්න, ලක්ෂපති කෝටිපතියෙක් වෙන්න තියෙන හොඳම ලේසිම පාර තමයි මහජන සම්පත මිලදී ගන්න එක.
1: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වකේම ලොතරැයි ලොව රචකිරුල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් මහජන සම්පත ලොතරැයිය ජයග්‍රහයකින් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනීය සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි මේ විදිහට ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් පුළුවන්කම තියෙනවා ජයග්‍රහයකෙක් වාසනාවන්තයෙක් වෙන ගමන් රටේ සංවර්ධනයේ රටේ මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨයන් වලටත් උදව් කරන්න. ඉතින් ඒ විදිහට සුපුරුදු විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා සුපිරිතෑගි හැම දෙයක්ම දිනා ගන්න. ඒකට කරන්න තියෙන පුංචිම දෙයයි පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගන්න.
0: ඒ වගේම තමයි දැන් ඔයාට වගාවක් කරගෙන ආදායමක් හොයන්න ඕන කියලා හිතනවා නම් වගාබිම හොඳ සරුසාර වගාබිමක් බවට පත් කරගන්න ඕන කියලා හිතනවා නම් ඒකට ඕන කරන වතුර ටික අකණ්ඩව සපයන්න පුළුවන් මෝටරයක් තියෙනවා. වතුර මෝටරයක් වැහි නැති කාලෙට කොහොමද වතුර ටික සපයගන්නේ කියලා වැස්ස නැති වුණාට පස්සේ විතරක් හිතලා වැඩක් නැහැ. පායනකොට විතරක් හිතලා වැඩක් නැහැ. මේක හැම කාලෙම තියෙන්න ඕන. අපිට වතුර නැති වෙනකොට මේක හොයාගෙන යන්න වෙලාවක් නැහැ. අපිට ඒ වෙලාවට වතුර සපය ගන්න තියෙනවා. ඒකට තමයි කියන්නේ ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන තියාගන්න කියලා. මොකද මේකෙන් ලොකු විදුලිය ඉතිරියක් කරගෙන ඔයාලට සූර්ය ශක්තියෙන් පමණක් ක්‍රියාත්මක වෙන මේ මෝටරෙන් වැඩ ගන්න පුළුවන් නිසා.
1: ඒ විතරක් නෙවෙයි අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී උමිලාඩු කිරීම එක්ක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරේ ඩීප් ටෙක් ආයතනයේ දෙන සූදානම් ඉගින්නේ. ඒ නිසා උන් එහෙ මෙහෙ බලන්න එපා. අස්වැන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න දැම්මම කතා කරන් ඩයල් කරගන්න නම්බර් එක 0711711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න.
0: සාරදෙන් ඔය මේ පොඩි උන් හරියට බොරු කියනවනේ.
1: ඔව්.
0: ස්කෝලේ යන ළමයි හැම දෙමාපියන්ට ගොඩක් බොරු කියනවනේ. ඉතින් කේක වැරදි කරාම ඇයි අද මොකද පන්ති ගියේ නැත්තේ වගේ ප්‍රශ්න වලට බොරු කියනවා.
1: ඔව්.
0: මේ ගැන හිතලා එක්තරා මේ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි
1: හරි
0: ගෙනාව බොරු කියනකොට බොරුවක් කියන්නේ කියලා දැනගත්ත ගමන් කනට ගහන මැෂින් එකක්. රොබෝ කෙනෙක් මේක. හරිද?
1: හරි.
0: කියන්නේ දැන් බොරුවක් කිව්වොතින් රොබෝ දන්න මේ බොරුවක් කියන්නේ කියලා දැනගත්තකම ඩෝ ගාලා දෙනවා.
1: ඉවරයි එහෙනම්.
0: හරිද? ඊට පස්සේ දැන් මෙහෙම මැෂින් එකක් ගෙනල්ලා ගෙදර තියනවා දැන්.
1: ඔව්.
0: අම්මයි තාත්තයි දැන් මේ ළමයා මේ බොරු කියන වැඩි නිසා තමයි මැෂින් එක ගෙනාවේ.
1: හරි.
0: හරිද? ගෙනල්ලා දැන් එක දවසක් ආවා. පන්තිකින් ආවා ළමයා.
1: හරි.
0: ගෙදර ආවට පස්සේ තාත්තා ඇහුවා. මැෂින් එක ගාවට ගෙනිහිල්ලා.
1: අද දෙය දන්නේ නැහැ.
0: ඔව්. මැෂින් එක ගාවට ගෙනිහිල්ලා ඇහුවා.
1: හරි.
0: අද කොහෙද ගියේ? තාත්තයාද මම පන්ති ගියා.
1: දුන්න ෂොට් එක.
0: පන්ති ගිහින් නැේද?
1: හරි.
0: ගැහුවා පාර. වැදුන පාර සැරටම.
1: හා.
0: ඊට පස්සේ ආයිමත් බොරු කියන්න එපා. මේ මැෂින් එක බොරු කියන අයට ගහනවා. බොරු කියන අය කනටම ගහනවා. බොරු කියන්න එපා, ඇත්ත කියන්න.
1: දැන්
0: මේ වාගේ බොරුව ඉවරයක් නැති නිසා මැෂින් එක ගෙනා බොරු කියන එක අල්ල ගන්න. බොරු කියන්න එපා. අනේ නෑ නෑ තාත්තේ නෑ, ඇත්තටම ගියේ නෑ, බන්ති ගියේ නෑ තාත්තේ. මේ
1: කොයිද ගියේ?
0: යාළුවෙක් ගෙදර ගියා කිරේවා. ගැහුවා අයිම දෝංගාලා.
1: ඒකත් බොරු.
0: දෝංගාලා ගැහුවා මැෂින් එක ගහන.
1: අනේ
0: තාත්තේ එපා මැෂින් එකට කියන්න ප්ලීස් ගහන්න එපා කියන්න.
1: හරි.
0: ෆිල්ම් එකක් බලන්න ගියා තාත්තේ කියලා.
1: හරි.
0: මම කියනවා. හරි. ෆිල්ම් එකක් බලන්න ගියා තාත්තේ ගහන්න එපා කියන්න මැෂින් එකට ප්ලීස්
1: කියලා.
0: හරි. ෆිල්ම් එකක් බලන්න ගිහින් තියෙන්නේ. ගැහුවේ නෑ මැෂින් එක.
1: ආ එහෙනම් ෆිල්ම් එක බලන්න ගිහලා තියෙන්නේ.
0: ඔව් පන්ති ගිහින් නෑ ෆිල්ම් එකක් බලන්න. රයිට්. ඊට පස්සේ එහෙම කියනකොට මම තාත්තා කිව්වා අනේ අපේ දෙයියනේ බලා මේ
1: පොඩි කාලෙම
0: ෆිල්ම් බලන්නේ පන්ති කට් කරලා ෆිල්ම් බල අපේ කාලේ.
1: හරි.
0: අපි පන්තියකට අරෙන්න ගෙදරින් පිටත් කරලා යවුවොතින් පන්තියකට ඉස්කෝලේකට අරෙන්න වෙන කොහෙටවත් ගියේ නැහැ කියලා.
1: අයියෝ තාත්තේ
0: මැෂින් එක ගෑවුවා දෙපැත්තටම. තාත්තගේ කනට දෙපැත්තම ගෑවුවා.
1: තාත්තර නිකන් ඉන්න බෑනේ තාත්තේ.
0: අපි පන්තියකට ඉස්කෝලේකට අරෙන්න වෙන කොහෙවත් ගිහිල්ලා නැහැ කොහෙද මැෂින් එක තාත්තා
1: ගාගෙන ගියා.
0: තාත්තට අමතකුණා මැෂින් එක තාත්තට අඩ කරනවා කියන එක.

0: Luck Hunter Radio ITN Ratata Vaga Kiyana Radio
1: Tatpare Tatpare Update Pina Kalika Patrenma Mister Hoyana Bae
2: Saastare Dannayai Soostare Dannayai Ekama Tanaka Pitch Karnawa
1: Cyber Gen Me Next Gen Nikai Cyber Gen
3: Danna Ayata Kiyannai Nodanna Ayata Ahannai Senasurada උදයටට
4: සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLP දනඩ තහනිය ලොතරැය්‍ය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: අතරේ විනාඩි 56 වෙලාව සමහර අයට තමන්ට දියුණු වෙන්න ඕන තමන්ට පොහොසතෙක් වෙන්න ඕන සල්ලිකාර මිනිස්සෙක් වෙන්න ඕන වාහනයක් පදින්න ඕන ගෙයක් දොරක් හදාගන්න ඕන කසාදයක් කරගන්න ඕන
1: තව
0: අමාරුම වැඩේ ඔය ඔක්කොම හිතෙන්න ගන්නේ ගොඩාක් වයස ගියාට පස්සේ තකන් ඉන්න ජොලියේ ගෙදරින් දෙන දෙයක් කාලා අම්මගේ තාත්තගේ මොනවා හරි සල්ලියක් තියෙනවා නම් ඒක වියදම් කරගෙන
1: අම්මේ කියක් නැද්ද
0: ඕ එහෙම ඉන්නා ඉන්නවා
1: හැබැයි
0: දැන් ගොඩක් අඩුයි
1: ඔව්
0: කියන්නේ දැන් ස්කෝලෙන් අවුට් වෙනකොට එහෙම නැත්නම් මොනවා හරි එක්සෑම් එකක් හරි කරන්නේ තමන්ට සල්ලි හොයන්න පුළුවන් මාර්ගයක් ගැන හිතලා තමයි දැන් ළමයි
1: ඔව්
0: හැබැයි පිරිසක් ඉන්නවා ඔය කියන ක්‍රමයට තාමත් දෙමාපියන්ගෙන් මොනවා හරි දෙයක් අරගෙන යැපෙමින් තව කෙනෙක්ගෙන් කාගේ හරි කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්න ඕන තරම්
1: ඉන්නවා
0: හැබැයි එයාලට කාලයක් ගිහිල්ලා තේරෙනවා මේක හරියන්නේ නැහැ
1: මොනවා හරි කරන්නේ හරි දෙයක් කියලා.
0: හැබැයි එතකොට පරක්කු වැඩි.
1: කොච්චිය ගිහිල්ලා.
0: කොච්චිය ගිහිල්ලා ඉවරයි.
1: හරි.
0: එතකොට ආට ඒ දේවල් ගොඩනගා ගන්න කාලය නැහැ. මහන්සි වෙනවා මහන්සි වෙනවා අන්තිමට මහන්සි වෙලාම ජීවිතේ නාස්ති වෙනවා.
1: අනිවාර්යයෙන්.
0: මොකද ඕන කාලෙදි නෙමෙයි මේ දේවල් වලට අත තියන්නේ. අවශ්‍ය කාලෙදි නෙමෙයි.
1: ඔව්.
0: ඒක නිසා තමන්ට පුළුවන් තමන්ට ගොඩනගින්න ඕන කියලා හිතනකොට ඒකට හොඳ මාර්ගෝපදේශනයක් එක්ක උංචි අඩියම පටන් ගන්න.
1: උංචි තනින්දල පටන් ගන්න.
0: උංචි තනින්දල පටන් ගන්න. ඔයාට වයස තියෙන කාලෙදී.
1: ඔව්. නැත්නම් ඒ කාලේ කරන්න හිතන දේවල් ඒක අරගෙන කරන්න බෑ වයස
0: ඉවර වෙනකම්. ඒක නිසා එහෙම ව්‍යවසායකෙක් වෙන්න ඔයාට ජීවිතේ ගොඩදා ගන්න ඕන කියලා හිතනවා නම් ඔයාට ඕන කරන මග පෙන්වීම කරන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් ඉන්නවා. ඒ නියම විදියට ඔයාට යන්න ඕන ට්‍රැක් එකට දාලා දෙන්න යාල බලාගෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම අර මතක් කරන්න ඕනේ මෙතනදී කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජනව සහරහා අනාගතය ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙන වෙති ඔවුන් තුළ කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් තියෙනවද කියලා. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා බය නැතුව කසාගල සමූහ ව්‍යාපාරයත් සමග එකතු වන්නට. ඔයා දැන් ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනා කරන්න පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව දේශීය උනත් විදේශීය උනත් ඔබ සැමටයි මේ ආරාධනය විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: බලන්නකෝ ඒ ආරාධනාව කරපු ලස්සන චාරුණිය ඔබටයි මේ ආරාධනාව
1: ඔබටයි මේ
0: මට හිතෙන සින්දුවක් කියනවා
1: අපි සින්දුවක් කිව්වත් ඉතින් නෑ පස්සේ දවසේ කියනකො.
0: ඕකේ කමක් නෑ හොඳයි ලස්සනයි යා. මේ විජේ නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න රසවත් කෑම වේලකට ඕන කරන තුන පහ ටික මිරිස් කුඩු ටික එතකොට අනිකුත් කියන දේවල් ටික කෑම රස ගන්නවන වසවිස නැතුව රස ගන්නව ගන්න පුළුවන් કૃතිම දේවල් නැතුව කල්තබා ගැනීම ද්‍රව්‍ය නැතුව
1: ඔයාලට
0: කෑම ටික හදාගන්න විජේ නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන.
1: තත්වෙන් වගේම ගුණාත්මක බවයි උසස් නියම ප්‍රමිතියට නියම රසට කුළුබඩු ටිකේ ඉඳලා දැන් අපිට අවශ්‍ය සීලුම දේ ලැබෙන්නේ විජය කෙරෙනමින් ඒකයි අපේ රසේ රටේ සැමටත් දැන් බෙදාන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන පුංචි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ආට පුළුවන් විජය කෙරෙනමින් නිෂ්පාදන මිලදී ගන්න.
0: අපි ඔන්න පෝස්ට් එක දාලා තියෙන්නේ අපේ Facebook page එකට. ඔයාලට පුළුවන් එකට කමෙන්ට් කරන්න. අපි අද කිව්වේ මොකද්ද?
1: වැඩ කියවුනේ නේද දැන් කට්ටියට.
0: කියන්නවා
1: කියන්නකෝ. මම මෙතෙන් උත්තර දෙන්න.
0: රයිට්.
1: අපි ඒකේ දාලා තියෙන එක මාවත් සම්බන්ධ කරලා
0: නේද? සම්බන්ධයි වැඩේට ඒකයි. නැයි වැඩේට හරි ලස්සනට ඔය සම්බන්ධ වෙනවා ඒකයි මම
1: ඒකනේ
0: ඒකේ විදිහටම ක්‍රියේට් කරලා තියෙන්නේ දැන් ඔයාලට පුළුවන් ඒකට කමෙන්ට් කරන්න ඔයාගේ නමත් එක්ක ගලපලා නේද
1: ඔව් ඔව්
0: කොහොමද ඒක ගැලපෙන්නේ මෙන්න මෙහා අපි කියන්නේ රයිට්
1: හරි
0: ඔයාගේ නමටත් ගැලපෙන වාක්‍ය කමෙන්ට් කරන්න කියලා තමයි පෝස්ට් එකේ තියෙන්නේ උදාහරණ දීලා තියෙනවා
1: හහ මම තමයි මුලින්ම ඉන්නේ අයියේ
0: හරිද මගේ නම චාරු මං කන්න කැමතිම අච්චාරු
1: අයියෝ
0: මගේ නම දිල්හස් මට නගින්න බෑ පොල්ගස්
1: මගේ නම චමිත් තව මොකක්වත් නැද්ද අපිට
0: මගේ නම චමිත් මං කන්න අකමැතිම බුලත්
1: අපි ආනේ විදියට ඔයාගේ නමටත් කියාගෙන යම් බලන්න
0: ඔයාගේ නමටත් කමෙන්ට් කරන්න ඔයාගේ නමටත් ඔය වගේ ලස්සන වාක්‍යයක් හදලා කමෙන්ට් කරගෙන යන්න අපේ page එකේ තියෙනවා post එක post එකට ඇටින ඔයාගේ ලස්සන කමෙන්ට් එක අපි බලාපොරොත්තු වෙනවා හැන්දෑවේ 5:01 වෙලාව

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: Live, beat, epitome, mix winner.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්තිලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: අවස පහයි විනාඩි 13යි දැන් වෙලාව.
1: වාර්තාපික වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔයගේ දොස් අඳුනා නගනග අරයට මෙයාට බැන බැන ඉන්නවට වැඩිය නරකද සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන විදුලියට කරන්ට් එකට බ්‍රේක් එකක් දීලා සූර්ය ශක්තියෙන් පමණක්ම වැඩ කරන ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත්
1: කරදරයක් නැහැනේ. සම්බන්ධ කරගෙන පලංකම තියෙනවා ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මෙලදී ගන්න 0.71711711 එකට කතා කරලා තුවාගේ ප්‍රශ්න ටික ඔන්න විසඳගන්න පුළුවන්කම තියෙනවා.
0: අපි අර අපේ පෝස්ට් එක දැම්මනේ.
1: හා
0: අපි කිව්වේ ඔයාගේ නමටත් හරියන වාක්‍යයක් කමෙන්ට් කරගෙන යන්න කියලා.
1: ඔව්.
0: මට මගේ නම චාරු මං කන්නේ අචාරු.
1: හා
0: උදාහරණය ආඩ දුන්නේ.
1: ඒක තමයි ප්‍රමුඛම උදාහරණ වෙලා තියෙන්නේ.
0: ප්‍රමුඛම උදාහරණයක් දීලා තියෙන්නේ මගේ නම චාරු මං කන්නේ අචාරු.
1: හා
0: ඒත් ඒ වගේ ඔයාගේ නමටත් ගැළපෙන වාක්‍යයක් කමෙන්ට් කරන්න කියලා කිව්වා. හංසි කියලා තියෙනවා මෙන්න මෙහෙමයි. මගේ නම හංසි මට දැන් මහන්සි කියලා. මගේ නම හංසි මට දැන් මහන්සි.
1: හරේ.
0: එතකොට තව කියලා තියෙනවා මගේ නම ඉසුරු හැබැයි මන් ළඟ නැත්තෙම ඉසුරු කියලා.
1: අහහ.
0: ඒ කියන්නේ සල්ලි නැහැ කියලා යා කියලා තියෙනවා. පොඩි අසරණ ලීලාවක් යා පෙන්වලා
1: තියෙනවා.
0: මගේ නම ශාන්ති. ඒ වුණාට මට හරි කේන්ති කියලා.
1: ඇයි ඒ ශාන්ති?
0: ෂේර ශාන්ති අයෝ කේන්ති ගන්නෙ. එතකොට මම බුද්ධික.
1: හරේ.
0: අයියා මන්ද බුද්ධික.
1: ඒකමාර.
0: මගේ නම බුද්ධික අයියාගේ නම මන්ද බුද්ධික.
1: මට දාලා තියෙන මගේ නම සඳමාලි මම හැඩ මනමාලි කියලා.
0: එයාගේ එයා පොඩ්ඩක් හඩේ ගිහලා යාට. හවස 5 විනාඩි 17 වෙනවා. ඔයාගේ නමටත් වාක්‍යයක් කමෙන්ට් කරගෙන යන්න අපේ පෝස්ට් එකට යටින් අපේ FB page එකේ තියෙනවා. ලක්කඩ ඔෆිෂියල් Facebook page එක follow කරන්න. එහෙම නැත්නම් අපේ WhatsApp number එකට message එකක් එවන්න.
1: 0703935937 0703935937ට ඔයාගේ නමටත් හදලා එවන්න බලන්න.
0: මගේ නම රුසිරු මම නෑ කුරිරු.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਵਾ ਲੱਖਣ
1: ਅਡਕੁਮੁਰੇ ਰਲੁਮਾਵਤੀ ਨੀਲ ਕੁਰੁਲਾ සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දිනබල රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීතය දහන සංගීතය දහන
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: Cool drive එකට
2: ලක්කන Evening drive

0: හවස පහයි විනාඩි 25 වෙලාව නායම් අනතුරු ඇඟවීම යාබත් කාලීන කරලා තියෙනවා. දැන් සවස පහෙන් පස්සේ මේ ප්‍රවෘත්ති ලැබෙන විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර වගේම කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මතුගම, හොරණ, වලල්ලාවිට, පාලෙන්දු නුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහින කෝර්ලය, ඒ වගේම ගඟවට කෝර්ලය, දෙල්තොට පස්භාගේ කෝර්ලය, ඒ වගේම පාතේවා හැට, යටිනුවර, දොළුව, යටිනුවර උඩ පළාත, පන්විල, අකුරණ, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, නාරම්මල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරියල්ල, කලබාන යන ප්‍රාදේශීය කම් කොට්ටාෂ් සඳහා අධිර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා නිවේදන නිකුත් කර තිබෙනවා කියලා කියනවා. ඉතින් මේ පවතින වැසි තත්ත්වයත් එක්ක දිස්ත්‍රික්ක ගණනාවකට මේ තත්ත්වය බලපෑම් එල්ල කරමින් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයට, ඒ වගේම ගාල්ල, මාතර, ඒ වගේම කළුතර දිස්ත්‍රික්ක, කෑගාල දිස්ත්‍රික්ක,
1: මහනුවර
0: දිස්ත්‍රික්කය ඇතුළු මේ දිස්ත්‍රික්ක ගණනාවකටම මේ වෙනකොට විශේෂයෙන්ම අධිර එක යටතේ විමසිලිපත් සිටින ලෙස දන්වා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඉතින් පවතින වැසි තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න, විශේෂයෙන්ම ගල් පෙරලීම්, ගස් කඩා වැටීම්, ඒ වගේම විශේෂයෙන්ම ඔබ අවධානයෙන් ඉන්නව නම් ජලපහරවල් දෙස බලන්න පොඩ්ඩක් නේද, මඩ, අර රොන් මඩ සමග
1: එකපාර ජලාශ්‍රිතව එකපාර ජලමට්ටම ඉහළ යනවා,
0: ඉහළ යනවද, ඒ වගේම ඇලපාරවල් නිර්මාණය වෙලා වතුර ගලාගෙන එනවද, මඩ හෝදගෙන යනවද, මේ වගේ දේවල් සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් ඉන්න. නායම් අනතුරු ඇඟවීම් වෙන්න පුළුවන් ඒවා. එහෙම නැත්නම් බහම ඉවත් වෙන්න කියන එක තමයි ආපදා ක්‍රමනාකරණ අංශය සහ අනිකුත් අංශ ඔබට දැනුවත් කරන්නේ. විශේෂයෙන්ම අනතුරක් වෙන්න කලින් ඔබේ පරිස්සම ගැන හිතලා ඒ ස්ථානවලින් ඉවත් වෙන්න. අනතුරක් නොවේ යයි විශ්වාසයෙන් ඉන්නවට වඩා වේ යයි විශ්වාසයෙන් ඉවත් වීම
1: පරිස්සම් වෙන එක.
0: ඒ අයි විශ්වාසෙන් ඉවත් වෙලා පරිස්සම් වෙන එක තමයි.
1: ඔව්
0: ඔව් ඔව්. කියනවාගේ හරි.
1: හරි.
0: ඒක නිසා හැම නොතින් ඔයාගේ ජීවිතය, ඔයාගේ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ලැබෙවි. පඬිත වෙන්න එපා.
1: ඔව්. ඒකයි අපි කියන්නේ.
0: ඔව්. අපි මේ පඬිත කතා කිව්වට
1: ඔයාලා පඬිත වෙන්න එපා.
0: ඔයාලා පඬිත වෙන්න එපා. අපි පඬිත කතා කියන්නේ ඔයාලගේ ආරක්ෂාව වෙනවා.
1: ඔව් ඔව්.
0: හරිද? අපිට පඬිත කියලා බනින්න අපිට පඬිතයි කියලා බනින්න එපා.
1: අපි මේ දැනගත්ත දෙයක් ඉතින් කියන්නේ නේද?
0: මේ හොඳට කියන්නේ යන්නේ හදාගන්නනේ.
1: මේ හැමදේම
0: තේරෙන්නේ නැද්ද? ඒක නිසා පොඩ්ඩක් ඒ වගේ අවධානයෙන් කල්පනාවෙන් වැඩ කරන්න. මේවා විහිළුවට නෙමෙයි කියන්නේ. රයිට්. හවස 5 විනාඩි 27 වෙලාව අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. සීරසියක් අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ විජේ නිවසින්. අපිට හොයාගන්න බැරි කුළුබඩු වර්ග තියෙනවා සමහර ඒවා නේද?
1: හා.
0: ඒව හොයාගන්න ගියාම කෑම එපා වෙනවා.
1: ඒකනේ.
0: ඕන්නෑ කන්න. ඕ ඕන්නෑ ඕ දාන්න ඕනෑ මලවිකාර කියලා හිතෙන්න පුළුවන්.
1: සමහර ඒවා මේ තියෙනව හොයාගෙන ලේසි. ඒත් ගිනි ගානන් ඒත් හැබැයි හොඳත් නෑ.
0: ඕ ඒක නිසා මේ හැම හොයාගන්න බැරි ලංකාවට මාමේනික ශ්‍රී ලංකාවේ කුළුබඩු කිව්වහම ලෝකෙම දන්නවනේ.
1: ඉතින්
0: එහෙම අපේ රසය
1: රටේ සැමට
0: බෙදන්නේ යාලේ ඒව මහන්සියෙන් හොයලා උපයගෙන ඒ දේවල් හොඳට අඹරලා කුඩු කරලා පැකට් කරලා ලස්සන අසුරුමක වඩ කන්න හිතන විදියට ගෙනත් දෙන්නේ විජේ නිෂ්පාදන. ඒක නිසා තමයි ඒ අපේ රසේ රටේ සැමට බෙදනවා කියලා කියන්නේ. ඉතින් 30 වසරක පාරිභෝගික විශ්වාසයේ රැකගත්තේ නිකම්ම නෙවෙයි. පාරිභෝගිකයන්ට හරි දේ, නිවැරදි දේ, හොඳ දේ දීලා. ඉතින් වසබිස නැති, රසකාරක නැති, કૃතිම දේවල් නැති විජේ නිෂ්පාදන අරගෙන වාගේ කෑම වේලත් රසවත් කරගන්න. හවස 5 විනාඩි 28 වෙලාව.
1: ලංකා ප්‍රදීප් ඉන්න මේ වෙලාව අපි වහගෙන ඔයාවත් ගොඩක් ආදරේ ඊළඟ සින්දුවට එකතු කරගන්නවා.

0: දවස 5යි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: Magi peril pimvatinu.
5: Intika dharmatilaka adhyakshanayak.
6: Pinal mukadda dana headline eka? Mukadda birindage aniyam samiya visin samiya maruna. Mukadda oke vela thiyenne kiyanne me? Gæniwa hora miniya malala mukak
7: naha me samiya.
6: Eka hariyanne. මේ ඔක අමු වැඩි ඕවා දාන්න එපා පොඩ්ඩක් හිතන්න කොහොමද හෙඩ්ලයින් එක දාන්න අනියම් පෙමක් කළා හරියක් ඒක දාන්න
5: මගේ ඉපැරණි පෙම්වතිය
8: අර සූර්ය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමයෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කිල්ල සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සර එළමම චාටර් ගැල්ලා එළම අඬාගෙන ගෙදර ගියා සර් මඩත් එක්ක හරියක් සර්
5: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: හවස පහයි විනාඩි 39යි වෙලාව. චාරු අපේ පෝස්ට් එකට මොනවද කමෙන්ට්ස් එන්නේ? කට්ටිය මැසේජ් කරලා තියෙන මොනවද?
1: WhatsApp එකටද නැත්නම් FB එකටද?
0: WhatsApp එකට මොනවද කියන්නේ කට්ටිය වෙලා තියෙන බාන මොනවද කියලා?
1: WhatsApp එකට යවලා තියෙනවා මම දමයන්ති මල් නගනේ දියමන්ති.
0: දියමන්ති.
1: ඊට පස්සේ ලංකාව වෙලා තියෙනවා මගේ නම ලංකා මට නෑ සංඛා.
0: ලංකා. ලංකා කියනවා මොකද සංඛා නෑ
1: කියලා. මගේ නම ලංකා මට නෑනේ සංඛා.
0: මේක මරු නේද?
1: ඔව්.
0: ලංකා.
1: එතකොට මම හිතන්නේ
0: තව මං චෙක් කරන ගමන් ඉන්නේ.
1: හරි ඔය නම් චෙක් කරන්න බලන්න.
0: කවුද සින්දුවක් අහන්න මැසේජ් කරපු කට්ටිය ඉක්මනට කියන්න.
1: සින්දුවක් අහන්න මෙවලා අපිත් එක්ක එකතු වෙලා තියෙන ශ්වේතා. හරි ලස්සන නම. ශ්වේතා ඔයාව එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඒකම බුත්තලමින් චාන්දි චමින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. NSRS රෙදිපිලි ආයතනය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ සින්දුවකට. ඔයාව එකතු කරගන්නවා. ඒකම මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා අකුර ඇස්සෙන් ඉනෝකා. පුතා හිරුෂය අසිරුත්ති සිති ජාදුව උවි මහත්ය ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. එයාවත් එකතු කරගන්න මාවත් එකතු කරගන්න අයියා අක්කේ ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ දරණිය ගලින් සයුරංගේ අම්මා. ඊළඟට මල්ලි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
0: මගේ නම රංජි.
1: හා
0: මං කන්නේ බෝන්චි. එතකොට මගේ නම උවනි.
1: හරි
0: අපේ අක්කා කුවේනි කියලා දාලා.
1: මොකද
0: මගේ නම උවේනි.
1: හරි
0: අපේ අක්කා කුවේනි. දයා
1: ඉතලම දුකේ දේක දාලා තියෙ.
0: එතකොට මගේ නම සහන් පත්තු කරන්නේ නැහැ පහන් කියලා ති.
1: ඇයියේ අනේ
0: අර වගේ කමෙන්ට් එක මටත් ඇවිල්ලා තියෙනවා. මගේ නම සඳමාලි මම නෑ මම හැඩ මනමාලි.
1: හා හා
0: මගේ නම දිමුතු.
1: හරි
0: මන් ටිකක් අමුතු.
1: එහෙනම් දිමුතු පෙන්න ගන්න වෙනවා.
0: මගේ නම හසි මං ඉන්නේ ඔසි.
1: හසරයි
0: එතකොට. මගේ නම නිම්සරා.
1: හරි
0: මම නෙවෙයි මල්සරා.
1: අයියෝ
0: කවුරුත් විදින්න ට්‍රයි කරන්න එපා. එයා නෙවෙලු මල්සරා.
1: හරි
0: මගේ නම දමින්ද. වෙන්නේ නෑ චමින්ද. එතකොට මගේ නම රෝහිත.
1: හරි
0: මං වෙන්නේ නෑ කවුද?
1: කවුද?
0: පුරෝහිත. හවස 5:42 වෙලාව. අපිට තියෙනවා මේ සින්දුවේ පස්සේ හෙඩ්ලයින්ස් අහන්න.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 5:45
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න
2: සම අනුග්‍රහය
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්
5: සහයෝගීතා අනුග්‍රහය
6: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
7: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
6: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397
1: අඩු පීඩනය පැය 36කින් රටින් පිට වෙන ලකුණු ප්‍රදේශ රැසක තවමත් තද වැසි. PayPal ඩිජිටල් සහයෝගීතාවෙන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව අගමැතිනිය කියයි. ආරච්චි කට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභාපති අවුරුදු 5කට සිපිරිගෙට. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුණාටුවකින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට.
0: සම්සහයතියට බලාපොරොත්තු වන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලාගන්න
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: අවසහයයි විනාඩි 3 වෙලා තියෙන්නේ දැන්. හැන්ද වෙලා තියෙන්නේ, රෑ වෙලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක්. ගෙදර යන අය පරිස්සමින් ගෙදර යන්න. සිකුරාද කියලා කලබල යන්න හදන්න එපා. හෙට අනිද්දා නිවාඩුනේ වාට.
1: ඔව්. නිවිසැනසෙල ඉන්න පුළුවන්නේ.
0: පරිස්සමින් යන්න.
1: ඔව්.
0: අද කලබලෙන් ගියත් හෙට අනිද්දා නිවාඩුයි.
1: හා.
0: අද නිකන් පොඩ්ඩක් පරක්කුණා කියලා පරිස්සමින් ගිහිල්ලා පරක්කුණා කියලා
1: ප්‍රශ්නයක් වෙන්නේ
0: නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම යන්න. පාටිස් වලට යනවා නම්.
1: හා.
0: එතකොට අද හැන්දෑව පොඩ්ඩක් වෙනස් විදියට කතා කරන්න ඕනේ. මේ වහින වැස්සත් එක්ක පොඩි වෙනම වයිබ් එකක් ඉන්න ඕන. එහෙම කියලා හිතනවා නම් ගිහිල්ලා කෑව බිව්වට කමක් නැහැ. යන්න බැරනම් යන්නේවා.
1: ඔව්. හැබැයි වහිනවා කියලා මතක තියාගන්න.
0: ඔව්. යන්න බැරනම් යන්න එපා. බයික් වල විශේෂයෙන් වාහනවල.
1: ඔව්.
0: පාර බේන්නේ බොඳ වෙනා වගේ නම් පාටින් අවසානේ.
1: හරි හරි.
0: ඔයා යන්න එපා පාරේ.
1: හා.
0: ඊට පස්සේ
1: ඒ නවතින්න.
0: ඉඳලා යන්න. මොකද පොලිසිය මහතුරු බලාගෙන ඉන්නවා.
1: ඔයාව එකයි යන්න.
0: ඔව්. ඔයාව එකගෙන යන්න බලාගෙන ඉන්නවා. බීමත් ත්‍රියදුර නත්තඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයිනේ.
1: ඔව්.
0: ඒ නිසාද සිකුරාද දවසේ මොනවා හරි පාටියකට එහෙම ගිහිල්ලා. හ්ම්. ඔයා යනවනම් ඇස්බොඳ වෙන ලීලාවෙන්.
1: හරි.
0: ඇඳගත් විදිහට ගන්න.
1: ඒක මම බැලුවේ. ඒක තමයි මුකත් ඒ කිව්වේ.
0: ඇස්බොඳ වෙන ලීලාවෙන්.
1: හහ්.
0: ඒක කියන්නේ බොනවා කියලා.
1: ඒක තමයි.
0: අඩ.
1: ඒ කිව්වේ.
0: ඇස්බොඳ වෙන ලීලාවෙන් ඔයා යනවනම් පොලිසිය මහතුරු වාගේ ඇස්පෙනීම හොඳට දියුණු කරන්න බලාගෙන ඉන්නව මග.
1: එකගෙන ගිහින් හොඳින් සලකලා.
0: එයාලගේ පාටි එකට කියන බැලුම් බුම්බන්. ඔයසි මාතලගේ බර්ත්ඩේ එකට කියන.
1: නැති ප්‍රශ්නේ නෑනේ ඕනේ නැහැ ඒ නිසා.
0: බැලුම් බුම්බන් එක කියන්නේ.
1: පාටි. හරි හරි හරි.
0: ඒක නිසා පරිස්සමෙන් යන්න හැන්දෑවේ. ඒක තමයි කියන් තියෙන දේ නේද? හරි අතරේ ඔය අනතරේ වාසනාව පොඩ්ඩක් කොහමද කියලා ට්‍රයි කරලා බලන්න පුළුවන් වාට ටිකට් එකක් අරගෙන මහජන සම්පතල උතරයක් අරගෙන ගෙදර යන්න ගිහිල්ලා බලන්න. දිනු මැදිමත් එක එකතුනාට පස්සේ අනේ දෙයියනේ මං දිනලා අයියෝ කියලා.
1: එහෙම වුණොත් ෂොක් නේ. පාටි තමයි.
0: ආ පාටි තමයි ඊට පස්සේ. හැමදාම පාටි. හරිද ටිකට් එකක් ගන්න මහජන සම්පත.
1: මහජන සම්පත ගැන කතා කරනකොට ලොතරැයි ලොබ රචකිරුල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් හැමෝම දන්නවා. ඉතින් මහජන සම්පත ලොතරැයිය ජයග්‍රහකින් බේකන විතරක් නෙවෙයි රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපන, රාජ්‍ය සේවය මේ වගේ ක්ෂේත්‍ර ගණනාවකට ඍජුවම දායක වෙන ගමන් තමයි ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් කරන්නේ. ඉතින් සුපුරුදු විදිහටම ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා කෝටි දෙකේ සුපුරුදු තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂයේ තෑග්ග වැඩියෙන් දිනා ගන්න. ඔන්න එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න. වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න.
0: විජේ නිෂ්පාදනත් ගෙදර යන ගමන් ඔය අරගෙන යන්න. ගෙදර කෑම වේල රස ගන්ව ගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න. තෙමිල තෙමිල ගෙදරට ගියාට පස්සේ තේ එකක් බොමුද කියලා අහනකොට
1: කෝපි එකක් බොමු.
0: කෝපි එකක් බොමුද කියලා අහනකොට
1: හහ
0: නෝනට පුළුවන් නම් විජය තේ.
1: ඔව්.
0: විජය කෝපි එකතු කළා.
1: එයා නියම නෝන කෙනෙක්.
0: අන්න නියම නෝන කෙනෙක් වෙන්නවාට පුළුවන්. විජය තේ විජය කෝපි එකතු කළා. දෙකම එකට දාන්න එපා.
1: ඔව්. ඒකනේ ඒකනේ.
0: කෝපි එකක් කිලෝදින් කෝපි විතරක් ගෙනත් දෙන්න විජය කෝපි දා. තේ එකක් කිලෝ තේ විතරක් ගෙනත් දෙන්න. මේ දෙක එකට කලවම් කරන්න එපා. හොඳ නෝන කෙනෙක් හොඳම නෝන කෙනෙක් වෙන්න කියලා මේ දෙකම එකට දාලා ගෙනල්ලා
1: දෙන්න එපා.
0: වැඩවන කරගන්න එපා.
1: එපා එපා.
0: හවස 6 විනාඩි 6 වෙලාවට

හවස 6යි විනාඩි 16යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉඳ වෙලාවේ අපි මේ ආවේ කටියක් එකතු කරගන්න ඕන නිසා මේ වෙලාව අපි වහගෙන ඉන්නවා නිමේෂා. නිමේෂා අපි එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. ඒ දෙකම පන්වැල්ලේ ඉඳන් නේද උපුල් මැසේජ් එකක් දාලා තියෙනවා. යාව එකතු කරගන්නවා. අද නම් වැඩේ මරේ මරු කියලා තියෙනවා. ඔබ එකතු කරගන්න ලස්සන සින්දුවකට මේ වෙලාවේ. ඒ දෙකම ඔන අද සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා කියලා කුරුණෑගලින් මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට දෙන සින්දුව පුතා සිතුම් සංසිත මහත්තයා උපාලි ධම්මික මේ වෙලාවේ ලක්කඩන හැමෝම එකතු කරගන්න කියලා ලක්මාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔනාවත් එකතු කරගන්නවා. මඩපාතේ ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තියෙනවා. අලකටියෝ එකතු කරගන්නවා. ඒත් එකම වෙනද වගේම විරකුඩිය බේකරිය පැත්තෙන් ජයමා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්නෝගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දුවකට. ඒත් එකම මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා යටි අන්තොට ඉඳන් මහීකතමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහීකා යාළුවෙන් වගේ අපිට පළවෙනි පාර මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. මම සින්දුකට එකතු කරගන්න කියලා කොළියාපිටින් නිලක්ෂි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දුවකට. එහෙනම් අපි සින්දුවක් අහලා අයියෝ හවස 6 විනාඩි 18යි දැන්.

0: ලංකාව සහයයි විනාඩි 21යි.
1: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: හෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන Even in pride.

හවසහයයි විනාඩි 23යි වෙලාව. ඒ කියන්නේ අපිට ඉවෙනින් ඩ්‍රයිව් එක යන්න වෙලාව. හරි. යන්න කලින් ඔයාලට විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. තෙන් කැමරිට රස කරගන්න අපිට. අර නැතුවම බැරි දේ තමයි විජය කියලා නිෂ්පාදන. ඉතින් කැමරිට රස කරගන්න ඔයාලට පුළුවන්කම තියෙන අදත් විජය කුලබඩ එකතු කරගන්න අපි දන්නවා ඉතින් නේද? තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට නියම ගුණයට අනුව රසකාරක වර්ණකමේ කිසිම දෙයක් අඩංගු නැති නියම කුලබඩ ටික ලැබෙන්නේ අපිට විජය කියන නමින්. ඒ නිසායි අපේ රසය දැන් රටේ සැමටත් විජය නිෂ්පාදන බෙදන්නේ. ඉතින් විජේ කුළුබඩු ටිකේ ඉඳලා විජේ ඉදියාපපිටි, රතු ඉදියාපපිටි, සුදු ඉදියාපපිටි, එතකොට විජේ තෝසපිටි, විජේ කුරක්කම්පිටි වගේම විජේ නුරුසක අමතක කරන්න බෑ. ඔයාට මේකෙන හැම දෙයක්ම දැන් ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මතක හැතුව යනකොට අපේ රසේ රටේ සමර බෙදෙන විජය කියන නමින්ම මෙලදී ගණ අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් ගෙන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආයි හම්බ වෙන්නේ ලබන සඳුදා. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාට සුබ දවසක්.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN. Kanada, Rahata, Hausa, Hatarita. Evening Drive with Chant and Charu. Summer Anugrahaya.
1: Rasayenut Ihala, Gunayenut Ihala, Vijaya Tose Mishranaya.
0: Vijaya Products. අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 679
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: දිනබලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීතය දහර සංගීතය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN

0: настала.
1: අඩුපීඩනය පැය 36කින් රටින් පිට වෙන ලකුණු ප්‍රදේශ රැසක තවමත් තදවැසි. PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් සහයෝගීතාවෙන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව අගමැතිනිය කියයි. දෙත්වා සහ මැද පෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂ තැනක බව IMF කියයි. ආරච්චි කට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභාපති අවුරුදු 5කට සිපිරිගෙට. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුණාටුවකින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතරන. අදත් ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එම පද්ධතිය ඉදිරිපැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇති බව දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළා.
2: දිවයිනට ඊසාන දෙසින් පැවති අඩුපීඩන කලාපය තවදුරටත් ඒ ආසන්නව පවතිනවා. මේ පද්ධතිය තා සෙමින් ගමන් කිරීමක් තමයි දැනට අපි නිරීක්ෂණය කරන්නේ. මේ නිසා විශේෂයෙන් මේ පද්ධතිය දෙසට ගමන් කරන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා මේ පද්ධතිය බලපෑම තවදුරටත් ශ්‍රී ලංකාවට පවතිනවා. මේ නිසා අද දිනේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අහස වලාකුලින් බරව පවතින ඒ වගේම කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මෙහි වැඩි බලපෑම පවතිනවා දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඒ වගේම බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට සහ සබරගමු පළාතෙත් මිලිමීටර් 100-150 මට්ටමේ ඉතා තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනෙදිත් පවතිනවා. මේ සම්බන්ධව විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් මතක් කරනවා. ඒ වගේම දිවයිනේ ගනු ප්‍රදේශවල ගත්තොත් විශේෂයෙන් රාත්‍රී කාලයේදී නැගිනිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිගුරුන් සැතැවැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් ගත්තොත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50-60 පවන දක්වා ඉහළ යාමේ හැකියාව තියෙන වගේම රළඋස මීටර 2-2.5 මට්ටමේ ඉහළ යාමේ හැකියාවක් අපේක්ෂා කරන්න පුළුවන් නිසා දීවර සහ නාවික ප්‍රජාවත් ඒ සම්බන්ධව අවධානයෙන් යොමු කරන්න කියන විශේෂයෙන් මතක් කරනවා. වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට තියෙන දත්ත මත පදනම්ම අපිට ප්‍රකාශ කරන්න පුළුවන්.
1: අද පෙරවරු 5න් අවසන් පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කොලියාපිටිය ප්‍රදේශයටයි. ඒ යගේ මිලිමීටර 193ක් අත්තනගලුවේ දුනමලේ ජලධාරා ප්‍රදේශයට සහ යවට ප්‍රදේශවලට මිලිමීටර 176ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට කැලණිගඟේ ජලමට්ටම දිහල යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ වන විට ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් වාන්තමුමින් පවතිනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPST හේරත් මහතා සඳහන් කළේ වාන්දමන ප්‍රධාන ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය නාච්ච දුව සහ යානෝය ජලාශයත් බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවැල ජලාශයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර තිස්සවැව වීරවිල යෝධවැව මෙන්ම වෙහෙරගල ජලාශයත් ඇතුළත් බවයි. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව සීමලංගමුව මාගල්ල සහ දැදුරුව ජලාශාත් මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්දා සහ වැමැඩිල්ල ජලාශයත් මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සහ අලිකොටාර ජලාශයත් පොත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය සහ තබ්බුව ජලාශ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන්දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් පහත්බිම්වල විසින ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණී හිලධාරා ප්‍රදේශවලටද සැලකියුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. පවතින තත්ත්වය සමග කුඩාගඟ සහ මගුරගඟවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවී හැකි බැවින් එම මාර්ග භාවිත කරන රියදුරන්ට සහ අවට ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්. සූරියබණ්ඩාර මහතා දැනුම් දෙන්නේ.
3: අත්තනගලුවේ ඉහළ ප්‍රදේශයේ මිලිමීටර 180කට ආසන්න වර්ෂාපතනය පහුගිය පැය 24 ලැබිලා තියෙනවා. ඒ හේතුවෙන් අත්තනගලුවේ පහළ ප්‍රදේශ බොහොමයකම ජල මට්ටම ඉහළ ගින් තියෙනවා. මේ හේතුව නිසා සුළුගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙන බවට අපි ඊයේ රාත්‍රී දැනුම් දුන්නා. ඒ අනුව අද දහවල් වන විට බොහෝ ස්ථානවල පහත් බිම්වල ජලය ඇතුළු වීමෙන් සුළුගම් වතුර තත්ත්වයක් ඇති වීම අවදානමක් තියෙනවා. මේ නිසා අපි ඒ ගඟ ආසන්නයේ පහත් බිම්වල ප්‍රදේශවල ඉන්න ජනතාවට දැනුවත් කරනවා. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ලෙසත් කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ මිලිමීටර් 180කට ආසන්න වර්ෂාපතනයක් වගේම හංවැල්ල සහ ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයක් කැලණි ගඟ ද්‍රෝණිය අපි දැක්කා. ඒ නිසා කැලණි ගඟ ද්‍රෝණියේ යම් ජලමට්ටම් ඊයේ යම් වැඩිවීමක් තිබ්බත් මේ වෙනුවට ඉහළ ද්‍රෝණියේ ජලමට්ටම් අඩු වෙමින් පවතිනවා. නමුත් හංවැල්ල තාමත් ජලමට්ටම් වැඩි වෙනවා. ඒ වගේම කළුගඟේ ඉහළ ප්‍රදේශයේ මිලිමීටර් 100ත් 75ත් අතර වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම කලවැල්ල නැත්නම් මිල්ලකන්ද අපගේ මිනුම් මධ්‍යස්ථානයේ ජලමට්ටම් මේ නිසා ඉහළ ගියොස් තියෙනවා. ඒ කළුගඟ වතුර තත්ත්වය දක්වා මේ වෙනුවට වර්ධනය වීමක් තියෙනවා. අපගේ ගංගා පද්ධතියේ ජලමට්ටම් ඉහළ ගොස් අවදානමක් වීම සඳහා තරම් වර්ෂාපතනය මේ දක්වා ඇති වෙලා නැහැ. ඒ නිසා මම හිතනවා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම ප්‍රමාණවත්. අපගේ ජලාශ පද්ධති ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන වැව් 73-19 ආසන්න ප්‍රමාණයක් වාන්දානවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ වැව් 19 ආසන්න ප්‍රමාණයකුත් වාන්දානවා. වර්ෂාපතනයත් සමග ඇතැම් විට වෙනස් වීමට ලක් වෙන්න පුළුවන්. නමුත් මේ වන විට එම වාන්දමීම් වලින් නිදහස් කරන ජල ප්‍රමාණයන් විශාල ගම් වතුරක් ඇතිවීමට තරම් නැහැ. ජල පහරවල ආශ්‍රිතව ඉන්න ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා එල්.එම්. ක්‍රක් කරනවා.
1: කළුගඟේ මිල්ලකන්ද ජලමාපකයේ අද පෙරවරු 7 වන විට ජලමට්ටම සඳහන් වූයේ 6.85ක් ලෙසටයි. මේ කළුගඟේ සුළු ගම් වතුර තත්ත්වය බවයි සැලකෙන්නේ. එමෙන්ම කුකුලේගඟ ජලාශයේ වාන්දුරටුව අභිවෘත කර තිබෙනවා. ඉන් කුඩා ගඟට තප්පරයකට මුදා හැන්න ජලධාරිතාව ඝන මීටර 88ක්. කුඩා ගඟාවට ප්‍රදේශවල ඇතැම් මාර්ගයන්හි ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. බුලත්සිංහල මදුරාවල සහ පාලින්ද නුවර ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලටද වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බණ්ඩාරගම කොළමැදිරිය පනාපේ මාර්ගය ජලයෙන් යටවයි පවතින්නේ. මේ අතර ගම්පහවට මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අත්තනගල් ඔයාවට පවතින්නේ සුළු ගම් වතුර තත්වයක්. ඒ හේතුවෙන් අත්තනගල්ල තිහාරිය කලටුවාව ඇතුළු ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටව පවතිනවා. මාතලේ කිවුල නෙළුවාකන්ද මාර්ගයේද ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. මාර්ගයට ගසක් කඩා වැටීමයි ඊට හේතුව. අයහපත් කාලගුණ හේතුවෙන් දිවයිනපුරා නිවාස 88ක් අර්ධහානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික් හතක නිවාස ඊට ඇතුළත්. වැඩිම නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 40ක් බවයි සඳහන් වන්නේ. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4කටද අර්ධ හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පවුල් 1113කට අයත් පුද්ගලයන් 3475 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි. පවතින තත්ත්වයේ හමුවේ නායාම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 26කට අදාළව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ.
0: දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 26කට අදියර 2 යටතේ අවධානය සිටින යන නිවේදන නිකුත් කරන ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත්, කතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, මතුගම, හොරණ සහ වලල්ලා විටෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ, දෙල්දොට, පස්බාය කෝරළේ, ගඟ වට කෝරළය, පාත හේවහැට, යටිනුවර, දොළුව, උඩපලාත, පන්විල සහ අකුණන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, කුරා දිස්ත්‍රික්කයේ නාරම්මල සහ අලවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, රතම දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරියල්ල සහ කලවාණන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත් අදියර 2 යටතේ මෙම නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒත් එක්කම දිස්ත්‍රික 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට අදියර 1 යටතේ විමසිලිවත් බව සිටින යන නිවේදනය ක්‍රියාත්මක කරනවා. මීට අමතරව කඳු ආශ්‍රිත අනිකුත් ප්‍රදේශවලට යම් තරම් වර්ෂාපතනයක් තියෙනවා. ඒ වගේම මේ වන විට නායම් ලක්ෂණ ඇතිවිච්ච ස්ථාන මේ වැස්සත් සමග යම් ආකාරයක සක්‍රීය වීමේ හැකියාව පවතිනවා. එම නිසා මේ ස්ථානවල ජීවත් වන ජනතාව, ඒ වගේම මේ ස්ථාන පසු කරන ජනතාව ඒ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි.
1: රජයේ ආර්ථික සංවර්ධන සැලැස්ම සාධාරණත්වයේ විනිවිද භාවයේ වගවීම යන මූලික ප්‍රතිපත්ති වටා ගොඩනැගී තිබෙන බවත් PayPal ඩිජිටල් සහයෝගීතාව සියලු දෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ උදාකරනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්
4: and that we are finally able to welcome PayPal to Sri Lanka and to establish this service here.
5: So මේ සැබවින්ම අනුස්මරණීය මොහොතක්. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් අපට ඉහළ ඉලක්කයක් පවතිනවා. මෙම ශ්‍රේෂ්ඨය තුල ඉතා දක්ෂ නිදහස් වෘත්තිකයන් රැසක් අපි සතුව සිටිනවා. විනිවිද භාවයෙන් යුත් සුරක්ෂිත මුල්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම උපාය මාර්ගිකව මෙන්ම මෙම ශ්‍රේෂ්ඨය තුල අපගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමද ඉතාම වැදගත්. මෙම සහයෝගීතාව අප සියලු දෙනා බලාපොරොත්තු වන ප්‍රතිලාභ උදාකරනු ඇති. අපේ ආර්ථිකය ස්ථායී කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට පමණක් නොව අනෙක් අයව අනුගමනය කරන්නක් පමණක් නොවි අපටම අන්‍ය හැකියාවලින් යුතු ශක්තිමත් සහ විශ්වාසදායී රටක් ලෙස කලාපීය සහ ගෝලීය වශයෙන් ස්ථානගත කිරීමටද මෙය ඉවහල්
4: වෙනවා. Financial services is I think absolutely important in our growth in our strategies for growth.
1: ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. මෙතෙක් කාලය ශ්‍රී ලාංකික PayPal ගිණුම් මුදල් ලැබීමට පමණක් සීමා වී තිබූ අතර එමගින් පරිශීලකයන්ට විදේශයන්ට ගෙවීම් කිරීමට හැකිවුවද ජාත්‍යන්තර සේවාදායකින්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට නොහැකි වුණා. එය ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයන්ට සහ ව්‍යාපාරවලට විශාල බාධාවක් වයි පැවතුනේ. මෙම සේවාව පුළුල් කිරීමත් සමග අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට තම ඉපැයීම ඍජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකිවන අතර එමගින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණයද ඉහළ යාම සිදුවනවා. සේවා පුළුල් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය රංග වීරරත්න මහතාද අදහස් පළ කළා.
6: For decades, Sri Lanka failed to bring in good trustworthy and simple payment solutions.
7: අප සැලසුම් කරන්නේ 2030 වන විට ඇමරිකා ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට. ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය දලදේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි කිරීමද අපගේ ප්‍රමුඛ අරමුණක්. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම මත මෙම පරිවර්තනය අප සිදු කරන බවට සහතික වෙනවා.
1: ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය දලදේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි කිරීම ප්‍රමුඛ අරමුණක් බවයි එහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමාරනායක මහතා සඳහන් කළේ.
8: PayPal කියන්නේ අපේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට කාලීන අවශ්‍යතාවයක්. ඒක ඉෂ්ට වෙනවද දින ඒක බොහොම අපිට සතුටට කාරණයක්. ඉතින් අවුරුදු 10ක් 12ක් තිස්සේ උත්සාහ කළා අවසානයේ අපි මේ ජයග්‍රහණය ලබල් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා තරුණයින්ට, තරුණ ව්‍යවසායකයින්ට මේ ලැබෙන පහසුකම් හරහා ඔබේ ව්‍යාපාරය, ඔබේ ව්‍යවසායකත්වය දියුණු කරගන්නට කියලා.
1: PayPal මගින් ලැබෙන පහසුකම් මගින් තම ව්‍යාපාර දියුණු කර ගැනීමට සියලු තරුණ ව්‍යවසායකින්ට ආරාධනා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.
9: Can remember the first conversation I had PayPal CEO long time ago.
10: අවුරුදු ගානකට කලින් සිංගප්පූරුවේ තිබිච්ච ෆින්ටෙක් උළෙලේදී මම පළමුවරට PayPal හි ප්‍රධාන විධායක නිලධාරියත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ශක්්‍යතා සහිත ව්‍යාපාරික අවස්ථා ලෙස ඔවුන් දුටුවේ නැහැ. ඒත් අද වෙනකොට PayPal ආයතනයේ ලංකාවේ විභවය හඳුනාගෙන තිබීම පිළිබඳ මම සතුටුයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් කරන ගමනේ වැදගත් පියවරක්. ව්‍යාපාරිකයන් වගේම බැංකු ක්ෂේත්‍රයේද ජයග්‍රහණය කරවන තත්ත්වයක්.
1: PayPal දියුණු කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකින්ගේ මෙන්ම බැංකු ක්ෂේත්‍රයේද ජයග්‍රහණයක් බවයි PayPal හි ඉන්දියාව සහ දකුණු ආසියාව පිළිබඳ සංස්ථාපිත කටයුතු අධ්‍යක්ෂ නාත් පරමේශ්වර මහතා සඳහන් කළේ.
11: ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා රජයේ දක්වන කැපවීම අපි බෙහෙවින් අගය කරනවා. මෙය සැබෑ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක්. අපි ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සඳහා දායක වෙමින් වග කිව යුතු භූමිකාවක් ඉටු කරන බව මෙහිදී සඳහන් කරන්න කැමැතියි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා රජයේ දක්වන කැපවීම අපි බෙහෙවින් අගය කරනවා. මෙය අපගේ සැබෑ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක්. අප ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සඳහා දායක වෙමින් වගකිය යුතු භූමිකාවක් ඉටු කරන බව මෙහිදී සඳහන් කරන්න කැමැති.
1: දෙත්ව සුලිකුණාටුව සහ මැද පෙරදිග යුද්ධයේ වැනි ප්‍රබල කම්පනයන් හමුවේ උද ශ්‍රී ලංකාව සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවන් පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අඛණ්ඩව ලබා දී ඇති බවයි. ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් දෙත්ව සුලිකුණාටුවේ නැති වූ ව්‍යසනය මෙන්ම මැද පෙරදිග යුද ගැටුම් හමුවේ යෙලගිය ගෝලීය බලශක්ති මිල හේතුවෙන් වෙළඳාම සහ සංචාරක මෙන්ම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨවලට දැඩි බාධා එල්ල වුණා. එම අභියෝග මැද වූද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සතුටුදායක බවයි ජූලි කොසැක් මහත්මිය පෙන්වා දෙන්නේ. 2025 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% සාධනීය වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඍණාත්මක මට්ටමක පැති උද්ධමනය මේ වන විට යහපත් හා ස්ථාවර මට්ටමකට පැමිණ තිබීම සහ බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙන්ම නිල විදේශ සංචිත ප්‍රමාණයද ශක්තිමත් වීම සාධනීය කරුණු බව ඇය සඳහන් කළා. එම ප්‍රගතිය සමග IMF 5 සහ 6 වන සමාලෝචන ඒකාබද්ධව අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 700කට ආසන්න මූල්‍ය වාරිකයක්ද නිදහස් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම මූල්‍ය ආධාර අනුමත වීමට පෙර විදුලි සහ ඉන්ධන මිල සැබෑ පිරිවැය පියවෙන පරිදි සකස් කිරීම වැනි පූර්ව කොන්දේසි කීපයක් සම්පූර්ණ කළ යුතු බවත් එමගින් අවධානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බවත් ජූලි කොසැක් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම මත ආර්ථික කාර්ය සාධනය වර්ධනය වෙමින් පවතින බවත් ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම වෙනුවෙන් IMF තවදුරටත් දැඩි කැපවීමකින් පසුවන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළා. ජනතාවට බරක් නොවී වියදම රජය දරාගෙන තිරසර බලශක්ති කළමනා කරන ක්‍රියාවලියක් රජය අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ රාජ්‍ය සේවයේ ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කල කමිටුවේ 6 රැස්වීම අමතමින් ඒ පැවැතුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. තිරසර බලශක්ති කළමනාකරණය සහ ඒ වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. රාජ්‍ය ආයතන තුල බලශක්ති ඉතිරි කිරීම සඳහා සෑම ආයතනයකටම බලශක්ති කළමනාකරුවෙකු පත් කිරීමටත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වැඩි වශයෙන් යොමු වීමට සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ කඩිනමින් නිලිදැක්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තාකරණයට ඉඩ සලසා ඇති බවයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයන විෂයභාර ගුරුවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවේදී අදහස් දක්වමින්
12: පළවෙනි එක මම මුලින්ම කිව්වා වගේ ජනමාධ්‍ය ගුරුවරුන් කියන්නේ තාක්ෂණික විෂයක් උගන්වන අය විතරක් නෙමෙයි ඔබට හම්බ වෙන්නේ බොහොම නිර්මාණශීලී තරුණ පරම්පරාවක් ජෙන්සි එකක්. අපි ඉස්කෝලේ යන කාලෙට වඩා ඔබ ඉගෙනගත්තු කාලෙට වඩා දැන් ඉන්න පරම්පරාව හරි දක්ෂයි හුරු බූටි ඉක්තායික්මනින් තොරතුරු වෙත ප්‍රවේශය වෙන්න පුළුවන්. ඒ වගේම නිර්මාණශීලී ගුරුවරුන් ලෙස පුළුවන් තරම් මේ දරුවන්ට ආචාර ධර්ම කියන එක උගන්වන්න. මොකද අද කාලේ මාධ්‍ය කියලා ගොඩක් තරුණ දරුවෝ හිතාගෙන ඉන්නේ සමාජ මාධ්‍යවල කොටන එක. විශේෂයෙන් Facebook වල මොනවා හරි අනික් කෙනාට අපහාසාත්මක වෙන විදියට ආචාර ධාර්මික නොවන විදියට මොනවා හරි ලියන එක, කාගේ හරි ෆොටෝ ෂෙයා කරන එකනේ පාවිච්චි කරන්න. අපි ළමයින්ට මඟ පෙන්වීමක් නැතුව ටූල් එක අතර දුන්නහම ඒක වෙනවා. ඒ නිසා ඒකට අපි දෙමව්පියෝ හැටියටත් ගුරුවරු හැටියටත් ඉහළ පරම්පරාව හැටියටත් අපිත් වගේ කියන්න ඕනේ අම්මා ආකාරයකට දරුවෝ කොයි තරම් දුරට ආචාර ධාර්මිකව හැසිරෙනවද මේ තාක්ෂණික උපකරණ එක කියන එක. ළමයින්ගේ නිර්මාණශීලීත්වය මොට්ට කරන්නේ නැතුව ඒවා තුලේ තියෙන සමහර විට සැඟවුණු නිර්මාණශීලීත්වයන් එළියට අරගනිමින් ඒවා උපමට්ටම් කරමින් අර මැණිකක් කොපදානවා වගේ අපි මැණිකක් පොළවෙන් ගන්නකොට ලස්සන නෑ නේද? නමුත් ඒක කපලා උපදාලා ගන්නකොට තමයි ඒකේ ලස්සන එන්නේ, ඒකේ වටිනකම එන්නේ. ඒක තමයි ගුරුවරුන්ගේත් කාර්යභාරය.
1: රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර මහතාද අදහස් පළ කළා.
13: ලංකාවේ මාධ්‍යවේදියෙක් නිර්වචනය කරන්න තියෙන එකම එක නෛතික පනතයි 2009 අංක 29 දරන ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධන පනත. ඒකේ දල අදහස තමා මේ මාධ්‍යවේදියෙක් කියන්නේ බෙදා හැරීමේ අරමුණෙන් තොරතුරු එක් රැස් කරන, ඒවා ගබඩා කරන, ඒවා බෙදා හැරෙන තැනත්තා කියන එක. අපි විශ්වාස කරනයින් ඔබට ගිහිල්ලා මාධ්‍ය හදවත මාධ්‍ය මධ්‍ය ලක්ෂ්‍ය වෙන්න ඕන මනුෂ්‍යත්වය මිනිස්සුන්ට සේවය කරන එක තොරතුරු බෙදා හරිනවා වගේම ඒවල අවසානාත්මක අරමුණ වෙන්න ඕන මනුෂ්‍යත්වය ජයග්‍රහණය කිරීම ආදරය විශ්වාසය කරුණාව මිනිස්සු අතර ළමයි අතර පැතිරීම සහ අපේ සමාජය මීට වඩා ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා මැදිහත් වීම ඇතනම අර වේලිච්ච ඉරටු නවන්න අමාරුයි ලපටි ඉරටු අපට අවශ්‍ය විදිහට සුදුසු විදිහට හැඩගසා ගත හැකි සමාජයේ උත්තුංග අරමුණු ජයග්‍රහණය කිරීමේ දිශාවට උන්ව යොමු කර ගැනීමේ දිශාවට අපට හදා ගන්න පුළුවන්. ඒ නිසා හෙට දවසේ ඔබේ මැදිහත් වීම යටතේ ඔබේ මඟ පෙන්වීම යටතේ බිහිවන්නට නියමිත අනාගත මාධ්‍යවේදීන්ව මෙන්න මේ මනුෂ්‍යත්වයට ගරු කරන මාධ්‍ය අරමුණ මනුෂ්‍යත්වයේ දිනවීම කියන දිශාවට උන්ට පණිවිඩය දෙන්න පුළුවන් පණිවිඩ කරු ඔබට වෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ අරමුණ ජයග්‍රහණය කරනවා කියන එක වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා.
1: ආරච්චි කටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු ආරච්චි කටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට වසර පහමාරක සිර දඬුවමක් නියම වී තිබෙනවා. ඊට අමතරව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණයේ නියම කළා. හලාවත මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. පැනවූ ලක්ෂ 10ක වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක්ද නියම කරන බව අධිකරණය සඳහන් කළා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සහෝදරයෙකුද වෙනවා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජගත් සමන්ත මහතාට මෙන්ම සනත් නිශාන්ත මහතාටද චෝදනා එල්ල වී තිබූ අතර 2024 වසරේ ජනවාරි මාස 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රියානතුරකින් සනත් නිශාන්ත මහතා අභව ප්‍රාප්ත වුණා. ඒ අනුව ඔහුගේ සොහොයුරා පමණක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සොහොයුරා වන ජගත් සමන්ත මහතාට දීව දඬුවම් නියම කිරීමටයි අධිකරණය තීන්දු කළේ. ඉන්දියා ජාතික භූවිද්‍යාඥයේ කරුණායක ගුවන්තුරුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් 10,80,00,000 වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒම හේතුවෙන්. භූවිද්‍යාඥයාගේ වයස අවුරුදු 60ක්. ඔහු මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දුහාවිත පැමිණ තිබෙනවා. එතැන් සිට කටාර් ගුවන් සේවයට ඇති යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔහු රැගෙන ගමන් මල්ලේ සහතික පත්‍ර බහලන ෆයිල් කවර දෙකක් තුල සූක්ෂමව සංවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 150ක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන්ට හැකි වුණා. සැකකරු සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. දෙත්වා සුලි කුණාටුව හේතුවෙන් හානි සිදු දුම්රිය මාර්ග පද්ධතිය අතාතත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රමවත්ව සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ මහනුවර දුම්රිය මාර්ගයේ මේ වසර අවසන් වන විට දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
14: මේ අනුව අපි පේරාදෙණිය පාලමේ වැඩ කටයුතු CCB ආයතනයත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව සිදු කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා පේරාදෙණිය පාලමේ ඉදිරි මාස 4-5 ඇතුළත නිම කරලා මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සර පේරාදෙණිය පැවැල් කටයුතු නිම කරන්නද. ඒ වගේම දිත්‍රා සුනිකුලාට විනාශ වෙලා තියෙන හම්බුකන සිට කඩුගන්නාව දුම්රිය මාර්ගයේද මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේනට අපි කඩුගන්නාව දුම්රිය ස්ථානයේ දක්වා සේවා දුම්රියක් තරන් ගිහිලා තියෙනවා. ඒ සේවා දුම්රිය මගින් ඉහළ කෝට්ටේ කඩුගන්නාවත් අතර ස්ථාන පහක් තියෙනවා. මේනට අපිට යථාර්ථයටපත් කරන්න ඒ කටයුතු දැන් ටෙන්ඩර් කරලා ජාති ගුණ පරිශාන ආයතනයත් සමග එක්ක රළ කොන්ත්‍රාත් සමාගම පවර්ලා තියෙනවා. ඒ සමාගමත් ඉදිරි මාස 4-5 ඇතුළත නිම කරනවා. නමුත් අපට ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ ඒ ස්ථාන එක්කටවත් අපට මහා මාර්ග වලින් ළඟා වීමට නොහැකිලා තියෙනවා. ඉක්මනටම නිම කරලා මේ අවසර ඉවරෙන් ඉස්සෙල්ලා කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනයට හැකි හැම කටයුත්තක්ම අපි උදවන දුම්රිය පාර්ලිමේන්තුවත් NBR ආයතනයත් එක්ක.
1: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයට බලපෑ කුණාටුවකින් සීකඩ වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගස්සා ගොඩනැගිලි කඩා වැටීම මෙන්ම අකුණුසර වැදීම හේතුවෙනුයේ වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 12කින් පමණ මරණ වාර්තා වනවා. නිවාස රැසකටද කුණාටුවෙන් දැඩි හානි සිදු වී ඇති බව සඳහන්. ගස් කඩා වැටීම හේතුවෙන් මේ වන විට ප්‍රවාහන කටයුතු වලටද දැඩි බාධා මතුව තිබෙනවා. බාධා නොතකමින් පොලිසිය සහ ආපදා ප්‍රතිචාර කණ්ඩායම් වෙබතර පත්තුවන් සොයා සහන කටයුතු වල නිරත වන බවයි ඉන්දියා මාධ්‍ය පවසන්නේ. ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ප්‍රාන්තයේ ලෙස උත්තර ප්‍රදේශ ප්‍රාන්තය සැලකෙන අතර තජ්මහල පිහිටා ඇත්තේද මෙම ප්‍රාන්තය තුලයි. දෙදහස් විසියයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මාස 17 වනදා ආරම්භ වෙනවා. තරගාවලිය අවසන් වන්නේ අගෝස්තු මාස 8 වනදා. ක්‍රිකට් ආයතනයේ සදහන් කළේ යාපනයේ සහ ගාල්ල කණ්ඩායම් අතර ප්‍රථම තරගයේ පැවැත්වෙන බවයි. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. ඊට අමතරව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණය සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද තරඟ පැවැත්වීමට නියමිතයි. අඩු පීඩනය පැය 36කින් රටින් පිටවන ලකුණු ප්‍රදේශ රැසක තවමත් තද වැසි. PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් සහයෝගීතාවෙන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව අගමැතිනිය කියයි. දිට්ටෝ සහ මැද පෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂ තැනක බව IMF කියයි. ආරච්චි කට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභාපති අවුරුදු 5කට සිපිරි ගෙට. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුණාටුවකින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. ඉතින් ඔබට සුවදායි රාත්‍රියක්.
15: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6යි විනාඩි 58යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: ලකාණ්ඩ රේඩියෝ ITN

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 6 679 579
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
4: සංසන්දිය තහරහර
5: ප්‍රේමය ආදරය ගැන ලියන තරම් කියවන තරම් අහන තරම් අපි මේ සැබෑ ලෝකයේ ප්‍රේම කරනවද ආදරය කරනවද කියලා මට ඔබෙන් අහන්න හිතුණා. මොකද එහෙම මං අහන්න හේතුව ඔබත් දන්නවා මමත් දන්නවා සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන නිවස හෝ අපි වෙනත් ඉන්න පරිශ්‍රයක ඉඳන් ටිකක් මාවතේ ඉදිරියට ඇවිදගෙන යනකොට බස් රථයකට ගොඩ වුණොත් කෝච්චියකට ගොඩ වුණොත් නැත්නම් පොදු වෙළඳ සැලකට ගියොත් රෝහලකට ගියොත් අර අපි සාමාන්‍යයෙන් ආදරය කරන ප්‍රේම කරන මනුස්සකම් හඳුනනවා කියලා කියන ලියන අපි කොහෙද ඉන්නේ කියලා ඔබට හිතිලා නැද්ද? මම හිතන ඔබට එහෙම හිතිලා ඇති. ඉතින් ඇයි අපිට බැරි හැමෝම එහෙම විය යුතුයි කියන දේ අපි ලියලියා ඉගෙන කතා කර කර සිතුවිලි වලින් වචන වලින් මේ දේවල් ගැන තර්ක කර කර ඉන්නවට වැඩිය ටිකක් සබෑ ලෝකයට ඇවිල්ලා ලෝකයට ආදරය කරන්න. එදෙන්ද හම් වෙන මිනිසුන්ට වාද විවාද නැතිව ඇත්තටම තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා කියන්න හිතුණා. අද අපි මීට පෙර ලක්හඬ තුලින් නිරන්තරයෙන් හඬ අසා තිබෙන ඔබ හොඳින් දන්නා හඳුනන කෙනෙකු තමයි අද ආරාධිත අමුත්ත බවට පත් වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දසනායක මහතා සමගින්. හයි පවන්.
6: හයි බල් මොනිකා, සුබ සන්ධ්‍යාවක්.
5: මේ ගීත ගැනනේ කතා කරන්නට යන්නේ. මේ ගීත ලයිස්ස ඇතුළත් වුණු ගීත අතරේ මේ උපාලි ධනවල විතාන මේ ගීතේ ලියන්නේ මිල්ටන් මලවරච්චු ගීතේ ගයන්නේ ස්ටැන්ලි පීරිස්ගේ සංගීතය. කඳුපාර ඈතයි.
6: මේ ගීතයට අකමැති කවුද කියලා මට අහන්න වෙන්නේ ලංකාවේ සහ ලෝකයේ මිල්ටන් මලවරච්චුගේ ගීත ඇසුරු කරන කවුද මේ ගීතයට අකමැති? එකක් තමයි මේ ගීතය සම්බන්ධ භූගෝලීය චිත්‍රයක් මට තියෙනවා මොනිකා. මගේ ඉස්කෝලේ ගත්තම ඉස්කෝලේ නමත් මීට අදාළ කන්ද කැප්පු උල්පත. මේ කන්ද කැප්පු උල්පත ඉස්කෝලේ තියෙන කඳු ගැටයක් උඩ. එතෙන්ද ගියාම වටේම තියෙන ඊට වඩා උස කඳු පේනවා වගේ ඊට වඩා පහළ තියෙන ජලසත් පේනවා. ලොග්ගල්ලේ ජලසත් අපිට පේනවා ඉස්කෝලේට. ඉතින් හරි ලස්සන තැනක තියෙන්නේ. දැන් මේ ආකාර අත්දැකීමක් තිබුණා හෝ නොතිබුණා හෝ එක්තරා විදිහකට මේ තුළ මේ කතා කරන කතාව ඒකේ තියෙන මට ගහකොළ මැවිලා පේනවා. ඒ වගේම ගත්තොත් මේක ඇතුලේ තියෙන එක්තරා විදිහේ අහිංසක සහ විරහව ඒක එක වෙලාවකට හරි අඳුරුයි. එක වෙලාවකට අඳුර ඇතුලේ මහා තෙතමනයක් දුවනවා පේනවා. තව වෙලාවකට පේනවා නිකන් එක්තරා විදිහේ එළියකුත්. ඉතින් මේක මං කියන්නත් ආසයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ ගීතය කියන වෙලාවට මගේ දරුවා හරි මගේ බිරිඳ හරි කවදාවත් නවත්තන්නේ නැහැ සින්දු කියන්න කියලා. එයාලත් කැමති. ඉතින් පෞච්චලිකව මට තියෙන්නේ මං හිතන්නේ මං හැදුණු වැඩුණු පරිසරයත් එක්ක උපාලි ධනවල විතාන මහත්මයාගේ අත්දැකීමක් හෝ නැත්නම් වෙන කෙනෙක්ගේ අත්දැකීමක් ගැලපෙව්වට පස්සේ ඒක සමහරට අපිට දැනෙන කරන අපි දෙතන ඉන්නේ කියලා. එහෙනම් මේ ගීතේ ඉතින් විරහව තියන අය වෙන්න පුළුවන් විරහව නැති අය වෙන්නට පුළුවන්. නමුත් ඕනෙම කෙනෙකුට අතිශයින්ම හැඟීම් බරව නිස්සද්දව අහන්න පුළුවන් එකක්. ඒ වගේම ඉතාම නිස්සද්දව මම ඒ වචන දෙක පාවිච්චි කරන නිස්සද්දව සහ හැඟීම් බරව ගයන්න පුළුවන් එකක් මේක. කාටද හිතෙන්න පුළුවන් කොහොමද නිස්සද්දව ගයන්නේ කියලා. හැබැයි නිස්සද්දව ගයන දේවල් තියෙනවා.
5: මං හිතුවත් දැන් ප්‍රේමතට නිරන්තරයෙන් ගයන ගීතයක් ගයන්න නැතෝ යන්න ඒක ටිකක් හරි නෑ වගේ කියලා හිතෙන ඉඳ මමත් ආරාධනා කරනවා මේ කොටසක් ගන්න.
6: නෑ මට ගයන්න බෑ සින්දු ටික කියනවා මං කරන්න මොනි කැටරෝ කියන එක
5: ටිකක් කියමු
6: සත්‍ය වාගේ අනිත් පැඩ සේරම මේ ප්‍රසංසාවට ලක් කළා මේක වෙන එකක් වෙන්නත් ඉඩ තියෙනවා බලමු උත්සාහ කළා කියනක නෙවෙයි ගයනක නෙවෙයි මොනිකා

0: සඳදිය දහර සමක ලකන හගෙනවප අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වයලා පදෙනේ කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකලෝතරයි මණ්ඩලයේ සමකෙන් ඩෝමා සංක්‍රවි කිටේ මේ යන්ත්‍රය ඔබට මෙලදී කියන මේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්කලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්.
1: සඳදිය දහර
0: කුමාරදාස සපතන්ත්‍රී මේ ගීතය ලියන්නේ එච්.එම්. ජයවර්ධනන්ගේ සංගීතය බණ්ඩාරතවද සමගින් මාලනී බුලත් සිංහල ගීතය ගායනා කරන්නේ. සාමාන්‍ය අපේ මේ භාෂා ව්‍යවහාරයේ විවිධ තැන්වලදී අපි නිතරම කියන දෙයක් තමයි දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. සමහර වෙලාවල් වලට අපි ගමන යන්න පටන් අරගෙන තමයි හිතන්නේ යන්නේ කොහෙද කායකද කියලා. කොහේ යන්නේද කොහේ ඉන්නේද ඔබත් ඇසුවා මගේ.
2: මමත් ඇසුවා ඔබෙන්. මේ ගීතය මං හිතන්නේ අපි ඉතාමත්ම ගැටවර කාලේ ඉඳන්ම රස විඳින ගීතයක්. අනිත් එක තමයි මේ බණ්ඩාර රතවද මහත්මයා මගේ ජීවිතයට වක්‍රාකාරව සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මොනිකා මම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපු පිළිගන්න ලොකු උත්සවයක් තියෙනවා නික රාත්‍රියක්. නවක රාත්‍රිය කියලා කියන්නේ. ඉතින් හරිම සුන්දර අත්දැකීමක් ඒක. ඒකදී මේ පළවෙනි අවුරුද්දේ සින්දු කියන්න ඕනේ. පරණ ඇත් කියනවා. නමුත් අපේ ගීත තමයි ගොඩක් අය බලාගෙන ඉන්නේ. මේ කතාවේ පොඩි සෝචනීය පැත්තකුත් තියෙනවා. ඒක තමයි දැන් මම සින්දුවත් තේරුවා. සින්දුව තේරුවේ බණ්ඩාරතවද මහත්මයාගේ රුවන් තාරකා නුවන් පායලා ඉදින් හදවතේ රැඳී වේදනා නිව. දැන් මේකේ නොටේෂන් දැන් හැමෝම රිහර්සල් කරනවා. මේක අලුත් සින්දුවක් ඒ කාලේ. මේකේ නොටේෂන්ස් නැහැ. දැන් මොකද කරන්නේ? ඒතර මට මතකයි මගේ මිත්‍රයෙක් හිටියා.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: සන්තතිය තහර
2: කළවශවතයාල දේශපාන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාශය චේෂ්ඨ කතිකශාරය ධම්මද සනායක මහතා සමග කොළරත්න අරිවංශවන්ගේ ඒගේ පද අශරෝහණ විරසිංහන්ගේ සංගීතය ටීම් ජයරත්න ගීතය ගායනා කරන්නේ. අපි ඇත්ත ලෝකෙට ඇවිල්ලා අපිට විඳින්න සහ විඳවන්න ලැබෙන විවිධ දේවල් එක්ක අපි හැම වෙලාවෙම කැමති මේ වගේ ලෝකෙකට අපිට යන්න තියෙනවා නම් ඒ කියන්නේ අපි වැඩ කරගෙන ඉන්න අතරතුරේ වෙන්න පුළුවන් මං කියන්නේ මේ සීන ලෝකයේදී නෙවෙයි නින්දර ගියට පස්සේ සැබෑ ලෝකෙදී අපි හරි කැමති සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පුළුන් රොදක පාවෙනවා වගේ හැඟීමක් දෙන වලා තීරෙන් එහා තියෙන සුන්දර ලෝකයකට යන්න.
3: ඔව් පිටන්නුනේ මොකද්ද මේ වලාව කියලා නේද? මේ දැන් මේ ගීතය ගත්තට පස්සේ මේ දැන් මගේ තාම සමීපතම මිත්‍රයෙක් කුලයය කියන්නේ කුලත්න ආර්යවංශ ටීම් ජයරත්න කියන මහා දැවැන්තයා අපේ තරුණ කාලේ ඒ කියන්නේ ඔහුම සිහිනයක් අපිට කොහෙදියාරේ ටීම් ජයරත්න කෙනෙක් දැක්කොත් එහෙම බලාගෙන ඉන්නවා එයා හැරිලා යන දිහාව සම්පූර්ණයෙන්ම ඒ වගේ. අන්ත මේ ගීතයේ තියෙන දෙයක් තමයි මේ ගීතය ගත්තට පස්සේ මම ගීත විචාරකයෙක් නෙමෙයි මොනිකව මොහොතින්ම දන්නවා නමුත් මට දැනෙන විදිය මේ ගීතය අපිට අඬ ගහනවා කොහෙද යන්න අඬ ගහනවා බලා තීරෙන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන්
2: හැඟුම්
3: දිගුම් අපේම ලෝකයක්. දැන් මේ අපේම ලෝකයක් හොයනක මං හිතන්නේ මානව ශිෂ්ටාචාරය පටන් ගත්ත දවසේ ඉඳන්ම නැවතීමේ තිතක් නැති ක්‍රියාවලිය. මේක දේශපාලන ලෝකෙත් එහෙමයි සංස්කෘතික ලෝකෙත් එහෙමයි සෞන්දර්යාත්මක ලෝකෙත් එහෙමයි ආදරේ ප්‍රේමේ වගේ දේවල් එකනේ. මොකද නොතිත් ආශාවෙන් පෙළෙන මනුස්සයා හැමතිස්සම හිතනවා මෙතනට වඩා තවත් තැනක් අපිට තියෙනවා සතුටින් ඉන්න. ඒක දිහා බලද්දී පරිකල්පනීය ලෝකෙට වෙන්න පුළුවන්. ඒක පරිකල්පනේ තමයි. මට නම් හිතෙන්නේ මේ ගොඩක් අපි දුක් විඳින්නේ අපේ පරිකල්පනයක්. නැති නිසා සමහරවිට දුක් විඳින්නත් පරිකල්පනේ තියෙන නිසා වත් දැනෙනවා වැඩි අපිට. මේ ගීතේ ගොඩක් දුරට එක්තරා ආකාරයකට බොහොම සැහැල්ලු අපි ටිකක් මේ හිතේ දුකින් ඉන්න මොහතක වුණත් හිත සැහැල්ලු කරන

0: සඳ දිය දහර
1: මාචර සුනිල් ආරියරත්නන් මේ ගීතය ලියන්නේ එච්.එම්. ජයවර්ධනන්ගේ සංගීතයට මාලනී බුලත් සිංහල ගීතය ගායනා කරන්නේ. ඔබට මා ආදරය කළ බව මෙතරම් කියන ඒ ගීතය ඇතුළෙත් අරගෙන එන්න උත්සාහ කරන්නේ මහාචාර්යතුමා. මම හිතන්නේ ළඟින් ඉන්න කාලේදී අපිට නොදැනෙන බොහෝ දේවල් දුරින් ඉන්නකොට දැනෙන්න පටන් ගන්නවා.
2: සුනිල් ආරියරත්න කියලා කියන්නේ මම හිතන්නේ ලංකාවේ ගීත ලෝකය දිග්විජය කරපු කෙනෙක්. ඔහු පහු කරන්න කෙනෙක් නැහැ. සමකරන කෙනෙක් ඉන්න පුළුවන් සමහර විට, නමුත් පහු කරන්න කෙනෙක් නැහැ. ඒ තරම්ම ප්‍රබල බලපෑමක් කරපු කෙනෙක්. දැන් මේ ගීතේ නිශ්චිතව ගත්තොත් එහෙම එකක් මාලනී බුලත්සිංහල මහත්මියගේ හඬ, ඒ ගීතේ තියෙන අදහසට නැත්නම් ඒකට තියෙන හැඟීමට දෙන තැන, ඒ හඬයි ගීතයයි ගැළපෙනවා කියන්නේ හිතා ගන්න බැරි තරම් ගැළපෙනවා. ඒක මට හරිම දුකයි ඔය ගීතේ ගැන. මොකද මේ සමහර කොටස් මං ආසයි මාලනී බුලත්සිංහල මහත්මිය දෙසරයක් කිව්වා නම් කියලා. මට සින්දුව දිගමදි, මම හරියට අහන්න කැමති ගීතයක්. දැන් ඕක එක තැනක තියෙනවා, මේ වලාවකින් ඔබ වැසී ගියා හිස් අහසේ, කෙසේ දින්නේ පාළු පැලේ
1: සිනා පහන් මත
2: නිවී ගියා මම. ඉතින් ඔක තවසරයක් කියන්න ඕනේ. ඒ කියන්නේ තවසරයක් කිව්වා නම් කිව්වත් මදි. කනේ සින්දුව පටන් ගන්නේ මේ
1: ඔබට මා
2: ආදරය කළ බව මෙතරම්, මාදම ඔබ දුරු රට යනතුරු නොදනි. මේ දුරු රට කියනක සංකේතම දුරු රට වෙන්න පුළුවන්, දුරකට වෙන්න පුළුවන්, මව දාලා ගියා වෙන්න පුළුවන් නේ, නැත්නම් මව තැරලා ගියා වෙන්න පුළුවන්. ඒ හැම මොහොතක ඒ වෙලාවෙ තමයි මට තේරෙන්නේ මම කොයිතරම් ලොකු බැඳීමකද ඔයත් එක්ක හිටියේ කියලා. හැබැයි ඔයත් එක්ක ඉන්න මොහොතවල මට දැනුන්නේ නැහැ මට මෙච්චර බැඳීමක් තියෙනවා කියලා. ඒකට ස්තුතියක් මේකට. ඔයා මව දාලා ගිය හින්දා තමයි මම දැනගත්තේ මම මෙච්චරම වාට බැඳීමක් හදාන හිටියයි කියලා. මොකද ඕනි පැත්තකට හිතන්න පුළුවන් ගීත.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: වෙලාව රාත්‍රී 7යි විනාඩි 27යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනිය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
7: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನಡತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ ಮಸಕಟ ರೂಪಾಯಲ್ ವಿಸಿ 5000 ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ ಹಂದುನಾದೋನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ
8: ದಶಕಾತಕ ಜನತಾ ವಿಶ್ವಾಸೇ ಸಹ ಪ್ರಸಾದಿ ದಿನಾಗತ್ ಕ್ರಿಮಿ ರಾಜ ಆಯುರ್ವೇದ ಔಷಧ ಐಎಸ್ಒ ಎಸ್ಎಲ್ಎಸ್ 9001:2008 ಸಾಹತಿಕ ಸಹ ಜಿಎನ್ಪಿ ಪ್ರಮಿತಿಯ ಸಾಹತಿಕ ಕಲ ಕ್ರಿಮಿ ರಾಜ ನಿಷ್ಪಾದನೆ ಕುರುಳಸುವೆ ವೆಲ್ಬಿ ಪನಿ ಹಂದಿ ತೈಲೆ ಮುಖ ಸೋಧನೆಯ ಕ್ರಿಮಿ ರಾಜ ಕರಾಲ್ ಗುಳಿ ಅತಲು ಔಷಧ ವರ್ಗ 300ಕ್ಕಿಂತ ವಡಾ ದನ್ ಕಾಗೇ ಸ್ಲಾಫ್ ಅತಲು ದಿವೈನ ಪುರಾಸಿಯಲುಮ ದೇಶೀಯ ಔಷಧ ವೆಲಿಂದ ಸಲ್ ಸಹ ಒಬಟ ಲಂಗಮ ವೆಲಿಂದ ಸಲೇನ್
9: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತ್ರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
6: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: pian hatali he alun matam patago.
1: La Khanda Radio ITN.
2: Vilava ratri hatai vinadi itihai.
1: Manaviya preme saundaryatmaka viyamana
3: santatiya tarahara santatiya dahara wenuwen anugrahaka dayakatwe laba thena dana nidahane gana me matak karanne kotipati sihinaya yatharthayak karana kaman ona dan obe sunday funny day ke wedi vaasiyak obata athkara denna dana nidahaniya lotarayya martu palamu wenida sita sama irida denakama vishesha kara thiyenam itin e anuwa supurudu mudal tagi walata amatherawa dana nidahaniya lotarai patthula sunday bonus ilakkam 4 kin samanwita ankaya piliwelta galapagena rupiyal 10000 tagi rasak දිනා ගන්න දැන් ඔබට පුළුවන් ජීවිතයේ සෙහිනේට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය සන්දිතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වයේ ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඔබ දන්නවද ඩෝමා කලර් සෝටා යන්ත්‍රය ගැන කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටා යන්ත්‍ර ඩෝමා කලර් සෝටා ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට. මෙන්න නම්බේක 011 6779 579
1: සඳ දිය දහර
3: අද අපේ සඳුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදසනායක මහතා සමග අපි ඊළඟ ගීතය අහමු මෙහිදීනේ ප්‍රේම ගීතද අල්විස් ආනන්දගමගේ සංගීතවත් කළේ පුන්සිරි සොයිසා ගීතය ගායනා කරන්නේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ වගේ දේවල් ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ පෙම් හසුන් එහෙම ලියනකොට ඉස්සර කාලේ වැඩිපුර ලිව්ව ගීතයක්. ඉස්සර කාලේ කියලා කියන්නේ මම මේ දැන් මේ අවුරුදු ගානකට කලින් නෙවෙයි. මේ ටිකක් මෑත කාලේ වකවනුව ගන්න
4: දේ. දැනුත් එහෙම ලියන ඉන්නවනම් හොඳයි.
3: අනිවාර්යෙන්ම. එකම මගක පියවර මැන යන්න.
4: එකම බිමක සෙවණැලි පෙට ලෙන්නයි. සෙනෙහදීන් මේ විත පුරවන්නයි. මගේ පැතුම ඔබ
3: මට
4: හිමි වෙන්නයි කියලා. දැන් මෙහෙමයි. පුන්සිරි සොයිසා කියලා කියන්නේ එමට එක දවසක් මුණ ගැහුණා මං ආසම කරන හඬක්. ඒ හඬවල් කීපයක් තියෙනවනේ. හරිම යුනික්. ඒ කියන්නේ අන යාළට විතරයි හඬ තියෙන්නේ. වෙන කවුරු කිව්වත් වැඩකුත් නැහැ අපිට. ඔය ඉතින් කවර් සෝන් හරිම කියලා කට්ටිය ළමයි කියනවා. ඉතින් ඔය ළමයි කියන එක හොඳයි. ළමයිනේ මේ නමුත් එහෙම කිට්ටු කරන්න අමාරුයි. ඒක නිකන් බේනර හුසල් හුසෙන් බෝල්ට් මීටර 100 දිව්වම මං වගේ කෙනෙක් දිව්වට දැනෙන්නේ නැහනේ. ඒ වගේ. ඉතින් මේ පොඩි කාලේ නම් මං යගේ ඒතොලට කැමති. තව සිද්ධියක් තියෙනවා මේ මොනිකා දැන් පුදුම වෙයි මේ මං කවුරු මං ගයන්න කියන මිනිහෙක් කියලා අවුරුදු ඔස්සේකදී පුන්සිරි සොයිසා මහත්තයාගේ සින්දුවක් කියලා මං දිනුවා. එහෙම දිනපු වාර දෙකක් තියෙනවා. අර ගම්මුදාවේ අවසාන වටේටත් තේරුණා මං දන්නේ සංගීතඥයොන්ට මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් මං වගේ කට අවසාන වටේ තේරෙන දිනවයි කියලා කියන්නේ. ඉතින් එක්ක මොකක් හරි ආශ්චර්යයක් වෙලා එදා හොඳට කියවෙලා මොකක් හරි සිද්ධියක් එහෙම හිතමුකෝ. අවුරුදු සෙදි කිව්ව මොකක්ද නේද පුන්සඳින් රස ගන්තිරින් කොත් කරල්ලෙන් බොමලුවෙන් එක පුන්සි සුමාතක ගීත ඕකේ මම දිනුවා ඊළඟ නිතර මේ එයාගේ මේ ගීතක පිසර් කීමෙන් හිටිය මොකද්ද මේ බිඳුනු කලට අමතක කළ නොහැකි නම් සිතින් බිඳුනු බඳුනු කුමකට සුර කිමුද ආදරෙන් කියලා හරි හඬය වගේම ඒ සින්දුවල හරි ලොකු අර්ථයක් තියෙනවා මේ ගීතය ගත්තට පස්සේ මේක හරිම සෞන්දර්යාත්මකයි ඊළඟ මනුෂ්‍යෝගී ප්‍රාර්ථනය මනුෂ්‍යයන් විශේෂම පෙම්මතෙක්ගේ ප්‍රාර්ථනය ප්‍රේමය පිළිබඳව එක්තරා විදිහ අරුමැසි චිත්‍ර ගොඩාක් මේකේ මවනවා එහෙම ගත්තට පස්සේ ඇත්තටම එවැනි ප්‍රාර්ථනා ළඟින් ඉන්නකොට වගේම දුරින් ඉන්නකොටත් අපිට පතන්න පුළුවන් නම් මං හිතන්නේ ලෝකයේ මීට වඩා යහපත්කමක් වෙනවා මනුෂ්‍යයන් අතර තියෙන සම්බන්ධතාවය මීට වඩා
3: සුන්දර
4: වෙනවා

0: නිර්මලා රණතුංග සමගින් සෙවන්දි රණතුංග ගායනා කරන්නේ. එතකොට සංගීතයත් කළේ ඔවුන්ගේ නිර්මලා රණතුංග මහත්මියගේ ආදරණීය සැමියා අද අප අතර නැති විජයරත්න රණතුංග රත්මලේ බඳුරු ගුණවර්ධන මේ ගීතය රචනා කළේ. මවක සහ දියණියක අතර ඇතිවන බැඳීම ගැන මම හිතන්නේ දියණියන් තිදෙනෙකුගේම තාත්තා කෙනෙක් විදිහට ඔබතුමා හොතාම හොඳින් දන්නවා මේ වසර ගණනාවක තියෙන අත්දැකීම් එක්ක. ඒ බැඳීමට සමාන කරන දෙයක් මම හිතන්නේ මේ ලෝකේ කොහෙවත් තැනක නැහැ. ඇති වෙලක් නැහැ. මම හිතන්නේ ඉදිරියටත් ඒ බැඳීමට සමාන කරන්න පුළුවන් බැඳීමක් මම හිතන්නේ අපිට හොයාගන්න බැරි.
1: අපිට ගොඩක් අමාරු වෙවි මේ මොනිකාද මේ ගීතේ ඇත්තටම මට ගොඩක්ම සමීප වෙන්නේ සහ මේ ගීතේට ගොඩාක් මම ආශක්ත වෙන හේතුව මගේ දුරසඳන තමයි. මොකද හේතුව ඉතාමත් පොකුඩා කාලේ ඉඳලා දැන් ඕන් ටිකක් ලොකුයි ඕන්ට ලෝකේ තේරුම් ගන්න පුළුවන් මට්ටමට උන් ඇවිත් ඉන්නවා. ඒ සතුටින් මම ඉන්නේ. ඉතින් මට හැමතිස්සෙම අරගෙන බයක් තමයි තිබුණේ. ඒකට හේතුව තමයි ඔහොම ලෝකේ තේරුම් ගන්න පටන් ගන්න කාලේ යාලුවෝ ගොඩක් අපිට පරිස්සම් කරන්න වෙනවා. මොකද හේතුව එළියගෙන අපිට හැමතිස්සෙම සැකයි. ඒ සැකේ සාධාරණයි. දැන් අද අපි හිතමුකෝ අද දෙමෝපියෝ තමන්ගේ දරුවන් පිටිපස්සෙන් යනවා කියලා කට්ටිය ගොඩක් අය කියනවා, පන්ති වලට එක්කන් යනවා කියලා කියනවා. හැබැයි එහෙම එක්කන් යන්න වෙන හේතු හැදුනේ කොහමද? ඉතින් දරුවන්ව පරිස්සම් කරන එක, දරුවා දකින්න දේ අම්මට මිත්‍යාවක් විදිහට පේන එක, නැත්තම් මහා වේශණයක මඟ සලකුණු කියලා පේන එක ඉතාමත්ම ලයන්විතව දරුවෙකුට පහදලා දෙන ආකාරයට මේක රත්මලේ සහෝදරයා මේ ගීතේ රචනා කරලා තියෙනවා. අනිත් එකේ අම්මයි දුවයි කියන හින්දා අපිට හඬේ පවා හැඟීම් ලෝකයක් වැඩ කරනවා. අම්මයි දුවයිනේ කියන්නේ, ඇත්තම අම්මයි දුවයිනේ කියන්නේ. ඉතින් ওই වගේ තව සින්දුවක් තියෙනවා. මම ඒකට ගොඩක් කැමති මොනිකා මේ එඩොඩ් අයයි මේ නතාෂා පෙරේරායි කියන මේ
0: සුළඟක්
1: ඉස්සර පොඩි කාලේ මම ඉතින් තුන්දෙනාම නලවනකොට ඔව තමයි කිය කියන නලවන්නේ. ඉතින් මේ ගීතයේ තියෙන අපූර්වත්වය තමයි ඉතාමත්ම සියුම් විදිහට, ඉතාමත්ම උපක්‍රමශීලී විදිහට සහ සංකේතාත්මකව, සංකේතාත්මක කියනවා සිනා මල් නෙමෙයි මේ තියෙන්නේ කඳුළු මල්. ඉතින් ඒ කඳුළු මල් ගොඩ ඇතුලේ ඔයා හිනා මල් හොයාගන්න සෑහෙන පරිස්සම් වෙනවා. ඔයාට අත්තරු දීලා තියෙන බව ඇත්ත. නමුත් ඔයා පියාඹන්න ඕනේ මහා මේඝ ගර්ජනා තියෙන අකුණු කුණාටු තියෙන මහා අහසක් ඇතුලේ. එතකොට කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද මගේ දුවේ? මං හිතන්නේ ඒක මේ සින්දු ඇත්තටම ගත්තොත් එම පාසල් පවා විචාරයට ලක් වෙලා දරුවන්ට කතා කරමින් කියලා දෙන්න ඕන ගීතයක් කියලා මට හිතෙන්නේ. මේක ඇතුලේ දුවලා විතරක් නෙමෙයි අපේ දරුවන් වැටෙන්න තියෙන මහා අගාධයන් පිළිබඳව සිහිකන වීමක් සහ ඒ පිළිබඳව අනතුරු වෙන වීමක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ප්‍රේමය කියන්නේ බැඳීම්. ඉතින් මේ බැඳීම් ගොන්න ඇතුලේ කොයි බැඳීමත් ලස්සන වෙන්න ඕනේ, කොයි බැඳීමත් පරිස්සම් සහගත වෙන්න ඕනේ, අවදානම් රහිත වෙන්න ඕනේ. ඉතින් එහෙම බැඳීම් ලෝකයක් ගැන දෙන අවවාදයක් විදිහට තමයි මට මේ ගීතය ගොඩක්

0: එච්චර ජෝතිපාල ගයන ගීතයක්. මේ ගීතය මේ අපි ඇහුව ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතයක තනු ඇසුරින් තමයි නිර්මාණය වෙන්නේ. ඝන අන්ධකාරයේ
1: මේක රසර ප්‍රසතින මේ මොනික කද්දේක මේ

මගන හින්දි ගීතයට වඩා මේකේ සංකේතාත් එකන ඇගවුම් රූපක හරිම ලස්සනය කලොට හිතෙන්නේ. ඉති අනිත්තක මේකේ ඒ සාමාන්‍යෙන් කවුරු මොනවක්වත් මේ විරහවක් තියෙනයටත් නැති අයටත් විරහවට අදාළ ගීත තියෙනව නේද? ඒවත් දැනෙනවා. එක එක හොඳ මනුස්සකමකුත් තියෙනවා. අපිට මොනිකට විරහදැකීමක් නැහැ කියලා, මට විරහදැකීමක් නැහැ කියලා. නමුත් විරහවට අදාළ ගීතයක් ඇහෙනකොට අපිට අපි ඒකත් එක්ක ආශත් වෙනවා කියන එකෙන් ඇඟවෙන්නේ අනිකාගේ දුක අපි බාර ගන්නවා වගේ එකක් ඇඟීමක්. ඉතින් මේ ගීතය තුලත් තියෙන්නේ මග හරින්න බැරි රහ. ඒ කිසි කෙනෙකුට මේක මග ඇරලා යන්න බෑ කියලා මට හිතෙන. දැන් ওই සින්දුව අපිටම දැන් වාදනය වෙනකොට ස්විච් එක වෙන චැනල් එකට දාන්න හිතෙන්නේ ගීතයක් නේ මේක. ඒකනේ එක මං කියුවේ මේක මග ඇර යන්න බැරි හන්දියක් තමයි මේ ගීතය කියලා මට හිතෙන.

0: හමුවියමන
1: සඳදිය තහර
2: සඳුර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දසනායක මහතා සමග අපි ඊළඟට අහමු ඇන්ජලින් ගුණතිලක සමගින් මිල්ටන් මල්ලවරච්චි ගැයූ ගීතයක්. මම හිතන අද අපිට අහන්න වෙන්නේ ඇන්ජලින් සමගින් රනිල් ගායන ගීතය. සෝමපාල ලීලානන්ද මේ ගීතය ලිව්වේ මියුරු පෙම් මදිරාවේ.
3: මේ ගීත නම් මෙහෙමයි. ඒ කියන්නේ අර ඉස්සල කිව්වාගේ තමයි මේ මොනිකා අමතක කරන්න බැරි ගීත ගොඩක් අතර එකක් මේක. අනිත් එක තමයි මේ මම මේ හිතුවම දෙයක් තමයි මේ ගීත තෝරන්න කියලා මොනිකා කියනකොට විවිධ කාරණු කාරණා නිසා පරිපීඩාවට ලක් වෙලා ඉන්න මේ අපේ අසරණ ශ්‍රී ලාංකීය සමාජයේට මේ දුක ගැන වේදනාවල් ගැන කතා කරන එක තවත් වදයක්. ඉතින් ඒ නිසා මම ඇත්තටම හිතුවා මේ දුකින් ඉන්න මිනිස්සුන්ගේ හිත යම් මට්ටමකින් හරි ප්‍රමෝදයට පත් වෙන විදිහ ගීත ටිකක් අද තෝරන්න ඕනේ කියලා. ඒ අරමුණින් තෝරපු එක ගීතයක් තමයි මේක. මොකද හේතුව දැන් සමහර ගීත තියෙනවා එයා කැමති මං අකමැති. නැත්තම් අරයා කැමති මෙයා කැමති නැහැ. මේ ගීතෙ හිම එකක් නෙවෙයි. හැමෝම කැමති හේතුව තමයි එකක් මේ ගායනා කරන යාළගේ හඬවල් සංගීතය. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේකේ තියෙන එක්තරා විදිහේ මට සංගීතය තේරෙන්නේ නැහැ. නමුත් අර ජව සම්පන්න ගතියක් තියෙනවා. මොකද හේතුව අපේ හැඟීම් සහ අපේ ශරීරය ඉදිරියට තල්ලු කරනවා මිසක මේකෙන් අර පහළට වට්ටන්නේ නැහැ. එම භාවතිසිය ගීතයකුත් නෙමෙයි මේක. හැබැයි මේ ගීතය අහන අය ප්‍රමෝදයටපත් කරන ගීතයක්. ඉතින් ඒ අර්ථයෙන් තමයි ඇත්තටම මොනිකම මේ ගීතය තේරුවේ.

0: 위험을 느.
1: 산드 디에타 하자.
2: 카노다 베세크란 미기델리안네. 힌디 기대 그 단어 가수레나 상기대야 니르마니카네 임게 록사미 조에 밀턴 페레라 기대 가얀네. 수레키마타 호 나티비 야누 피니스 마게리.
3: 에카키 එක නවත්තලා කියන්න ඕනේ නැත්නම් තංගු සින්දුවේ හෙන්නේ එක කීමට يعني එකක් කීමට තමයි ඇත්තේ කියලා එහෙම නැහැ එක කි මට ඇත්තේ
2: ඒ ඔබගේ
3: සුර කීමට හෝ නැති වියන්න පිනිසමන් සම්බන්ධයෙන් මට තියෙන එකයි ඒ වගේ ආදරේ මේ ඔකට හරිය අතීත කතන්දරයක් තියෙනවා මොනිකා ඔය ගීතේ මට ඕන වෙලාවක මම කියන්නත් ආසයි මේ කියන්නේ ඕන්ලාක මේ අහන්නත් ආස ගීතයක් ඒක හරි අලුත් මේ වර්ෂන් අහන්න කැමති නැහැ මං ආස මිල්ටන් පෙරරාගේ හඬින්ම මේක අහන්න තමයි ආස. දැන් අපි ගෙදර ගමේ ගෙදර තියෙන්නේ මේ ගෙදරට ගෙදර ගියනම් පොඩ්ඩක් පහළට බහැන ගියාම තියෙන කඳුරක්. ඒක කියන්නේ හත් පොලේ කඳුර කියලා. ඒ කියන්නේ හත් පොලේ කියන නම හැදුනේ ඒකට මයියංගන ඩිසර්මිස්සු පයින් යනකොට ඒ කඳුර හත් පොලකදී හම්බ වෙනවලු. දඟර ගහ ගා යනකොට ඒ පාරදී හම්බ වෙන. ඒ හින්දාකට කියන්නේ හත් පොලේ කඳුර කියලා. එතකොට අපේ ලින්ද තියෙන්නේ කඳුරට මායින්ව. ඉතින් මට මතකයි 87 90 බීෂණ කාලේ මේ මම කවියක් ලිව්ව නංගිට. මේ කවිය තිබුණේ මේ වත්ත අද්දර කඳුරේ ලින්ද ළඟ කුබුක් මල් වැටෙනවද තවත් සිසිලි සිලිසිලි ගීය ගයමින් අපේ කඳුර ගලනවද දැනුත් රණ්ඩු කරමින් තාරපාරේ දක්කගෙන ගිය අපේ ටයර් එක දාලා ඔහි ඇති මිදුල පැත්තක මතක් කරලා මේක හංගාපන් හොරු අරන් යාවි මං ඔබේ අයියා. ඒ කාලේ අපි මරණ ගිනි තියෙන කාලේ ඉතින් ටයර් දාලානේ පිච්චුවේ. එතකොට මං ඔය කිව්වේ. ඉතින් ඒකෙත් ඔය තියෙනවා මගේ රූප ටික මේ අපේ ගෙදර. දැන් ඔය කඳුරෙන් එගොඩ ගමක් තියෙනවා. කඳුරෙන් මෙගොඩ අපි එගොඩ තව කට්ටියක් ඉන්නවා. දැන් අපේ ගේ ඉස්සරහින් පාරක් තමයි පාර හරහා තමයි කට්ටිය යන්නේ. යනකොට අර දැන් විසිල් ගහන උරුවම් බානවා කියන්නේ. ඒ කාලේ ඉතින් තරුණයෝ අපි පොඩි අය. යාලකි ඔයක තමයි මේ විසිල් ගහ ගන්නේ. සුරකීමට හෝ ඒ කියන්නේ ඒක විසිල් ගහගෙන යනවා. ඉතින් පස්සේ කාලෙක සින්දු මං අහනවා. ඉතින් දැන් ඕක මගේ අර නොස්ට අතීත කාමයක්. අතීත කාමයක් එක්ක මේක මගේ ඔළුවේ සින්දු වලට රෙජිස්ටර් වෙලා තියෙන සින්දුවක්. සහ මේ සමහර විට ඒකේ තාලේ වෙන්න පුළුවන්. ඔබ කිව්වා වගේ මේක හින්දි තනුවක් තමයි. හැබැයි ලංකාවේ සමහර ඒවා තිබුණා මුල් කාලේ අපට හිතනවා මේ හින්දියයි සින්දු හැදුවේ අපේ සින්දු අහලාද කියලා. ඒ තරම්ම හින්දි තනුවට එහා ගිහින් මහා හැඟීම් බර ලෝකයකට මහා සංගීතයකට මේ කට්ටිය අපිව එක්කන් ගිහලා තියෙනවා. ඉතින් මේ ගීතය ඔය කියන ගොඩක් කරුණු කාරණා මත මට දැනෙනවා. ඒ වගේම ඒකේ තියෙන වචන හරි ලස්සනයි. මොකද දුරු කළා අහනකොට දැන් සුර කීමට හෝ නැති වී යනු පිණිස මා කර එක කීමට ලෝ ඇත්ත කියන එකටම අහනකොට අපි තේරෙන්නේ නැහැ අපිට මේක. ඔය වගේ නේද මේ පියඹා ආවා ප්‍රේම කුරුල්ලා මේ අපිට හැන්නේ රත්නපුරෙහි කූඩු තනන්නා කියලානේ. නමුත් මට මතකයි ජේබී සර් දවසක් කිව්වා නෑ ඒක කියන්නේ පියඹා ආවා ප්‍රේම කුරුල්ලා සප්නපුරේ. ඒ කියන්නේ සිහිනපුරෙහිදී කූඩු තනන. ඒ වගේ මේක අර වචන නවත්ත අහනකොට අදහස ගන්නකොට හරිම ලස්සනයි. සමහර උපමා ගත්තොත් එහෙම මගේ ජීවය ගල් ලෙනකේ
2: එහි
3: පහන ඔබ තමයි. ඒ කියන්නේ අන්ධකාර මහද්වීපයක් මගේ ජීවිතේ එහි පහන ඔබ තමයි. දල් වාලනු මෙන හිනෙහි
2: හද පෙම් ගිතෙල්
3: දම
2: පෙම් ගිතෙල්.
3: ඔව් පෙම් ගිතෙල්. ඒ කියන්නේ ඔබේ හදේ තිබෙන ප්‍රේම
2: කියන
3: ගිතෙල් දාලා මේක පත්තු කරන්නේ.

0: Sonda realnică, viemene.
1: Sante tare.
2: අද අපේ සඳර හමුවීම කොළඹ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදසනායක මහතා සමග ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑවක් බවට පත් කරගන්න.
0: සඳදිය දහර
2: ආරාධනා එක නායකම ඉඟිතේ ලියන්නේ නවරත්න ගමගේ සංගීතවත් කලේ සිතින් විතරක් පෙම් කරන්න.
3: දුරින් ඉඳ ඔබ දෙස බලන්න ළඟ ඉන්නට බැලුවේ අපට අප හිමි නෑ මටද ඔබ
2: හිමි නෑ.
3: එකක් තමයි මේ මගේ යාළුවෙකුත් මේක මෙතන පැනලා ඉන්නවා නවරත්න ගමගේ නව මගේ ඉතාමත්ම සමීප මිත්‍රයෙක්. මම මෙහෙම එකක් කියන්න කැමති. ලංකාවේ ඉන්නවා මේ කවුරු තරහ වෙන්න පම මේ කොරදී මට දැනන දෙන්නේ කියන්නේ මම ඒක මම මුලින් කිව්වා මම සංගීතඥයෙක් නෙමෙයි සංගීත විචාරකයෙක් නෙමෙයි ගීත විචාරකයෙක් නෙමෙයි මම සාමාන්‍ය මිනිස්සෙක්. පොදු සමාජයේ පොදු චරිත බවට පත්වලා ඉන්න පොදු නිෂ්පාදන බවට පත්වලා ඉන්න දේවල් ගැන කතා කරන්න මට අයිතියක් මං ගැන කතා කරන්න අයිතියක් තියෙනවා නැත්නම් මං ගෙදර ඇතුළට වෙලා ඉන්නවා. මං එලිට වෙලා එකෙක්ව කිව්වට පස්සේ මට කියන්න බෑ මේ මං ගැන මොකුත් කියන්න එපා කියලා. රයිට්. දැන් චාමර කියන්නේ මට අනුව මේ ඔරිජිනල් සිංගර් කෙනෙක්. ඒක නෙමෙයි ඇසෙම්බල් කරපු කෙනෙක් නෙමෙයි. මම හොතටම මන් දන්නේ නැහැ චාමර ගැන. ඔබට දැනෙනවා චාමර ගැන. චාමර කියන්නේ සංගීත පන්ති ගිහිල්ලා හරි නැත්නම් කටහඬවල් හදලා හරි වොයිස් ට්‍රේනින් ගිහිල්ලා හරි ඒකම කියන ඔරිජිනල් සිංගර් කෙනෙක්. මට එහෙම කියන තමයි ජෝතිබාල කියලා කියන්නේ. පරණ ගොඩක් අහිටි ඔරිජිනල් අය. ඒකට ඇතම සින්දු ගැව්වේ නැහැ. සින්දු කිව්වා. කියන එක අපිට දෙනවා පුදුම ගැයීමක් කියලා. මෙලිට මල්ලා රචකන හිතන්නකෝ. මම නැ කියන්නේ ගැව්වේ නැහැ. ඒ නිසා තමයි කැමැතියට. එයා සින්දු කිව්වා. දැන් අය එයාලගේ සින්දු ගයනවා බලා ඉන්නකොට අපට තාප කඩාගෙන යන්න හිතෙනවා. ඇඹරෙන හැටි අත්මිරික මට හිතා ගන්න බෑ. ඒ කට්ටිය ගයන්න පටන් ගන්නවානේ. අර කට්ටිය හැබැයි ගයන්නේ නැහැ. ඒ කට්ටිය කිව්වා. මං කියන්නේ චාමර වීරසෙන් කියන්නේ සින්දු කියන එකනේ. මං එහෙමයි තමයි උත්කෘෂ්ඨ ගායකයෙකු විදිහට සලකන්නේ. ඉතින් චාමර එහෙම කෙනෙක්. චාමරගේ හඬ මං හිතන්නේ කිසි කෙනෙකුට අනුකරණය කරන්නත් බෑ කියලා මට හිතෙනවා. වැඩකුත් නෑ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම චාමරගේ හඬ හරිම අවිවාචයි. හැඩ කර කර හද හද කියනව නෙමෙයි චාමර. ඒකම ඔගේ කියනවා කියලා. එයා කියනවා අපි රස විඳිනවා. ඉතින් ඒක එක පැත්තක් මේ ගීතේ තෝරන්න හේතුව. අනිත් මං චාමරගේ ගීත වලට ගොඩක්ම කැමති මිනිස්සෙක්. දැන් සමහර අය අහනවානේ ඔයා චාමරට කැමතිද? මම කැමති. මං කැමති අය ගොඩක් ඉන්නවා. ඉතින් එතකොට මේ සින්දුව. ඒ සින්දුව මේ කාට පොදු හරයක් තියෙන එකක්. සිතින් මිනිසු කී දෙනෙකුට පෙම් කරනවද?
2: තහනමක් නෑ.
3: තහනමක් නෑ. කිසි තහනමක් නෑ. සිතින් විතරක් පෙම් කරන්න දුරින් ඉඳ ඔබ දෙස බලන්න. මොකද මෙහෙමයි ඇත්තටම ගත්තොත් මේකේ වැදගත්කම තමයි මොනිකා ප්‍රේමයේ මුල රාගයනේ. හරි. මොනද මං කටේ රණ්ඩුනේ එකක් කියන්නේ නැත. හරි. ප්‍රේමයේ මුල රාගය. හැබැයි රාගයේ සත්තු වගේ පාවිච්චි කරන්නේ නැහැ නේ මිනිස්සු. මිනිස්සුන්ට තියෙන අශිෂ්ටාචාරයක් සහ සංස්කෘතියක් තියෙනවා. ඒතර මේ රාගයේ උඩ අපි ලස්සන සංස්කෘතියක් හදනවා ආදරය කියලා. රාගයේ උඩ ආදරය ප්‍රේමය කියලා හොඳ සංස්කෘතියක් හදනවා ලස්සන සංස්කෘතියක් හදනවා. එතකොට ඒ සංස්කෘතිය ලස්සනයි. මම තව එකක් කියන දෙයක් තමයි එහෙම ආදරය කියලා එකක් නැහැ. ප්‍රේමය කියලා එකක් නැහැ. හරි. තියෙන්නේ ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ රාගයේ දැන් අපි ගැහණු පිරිමි සම්බන්ධයක් කියලා හිතමුකෝ අපි විසම ලිංගික වෙනින්ද ගැහණු පිරිමි සම්බන්ධයකදී රාගය තමයි මුල් වෙන්නේ. ඒතර රාගයේ මත පදනම් වුණු එකක් තියෙන ආදරය කියලා අපි හොයාගෙන යනවා. ඒ යන ගමන ලස්සන. ඒකෙදි ගීත නිර්මාණය වෙනවා, කලාකෘති නිර්මාණය වෙනවා, මොනවද නිර්මාණය නොවෙන්නේ. ඒ හින්දා ඒ ආදරය ප්‍රේමය හොයාගෙන යන ගමන ලස්සනයි. ඒක තමයි සංස්කෘතික ලෝකය කියලා කියන්නේ. ඒතකොට රාගය මත ගොඩනැගෙන සංස්කෘතික ලෝකය අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම තැනකදී චාමරගේ ගීතේ කොහොමද ස්ථානගත කරන්නේ? චාමරගේ ගීතේ සිතින් විතර පෙම් කරන්නන් දුරින් ඉඳ ඔබ දෙස බලන්න. එහෙම මානසික සංස්කෘතිය මිනිසුන්ට තියෙනවා. හිමි කර ගැනීමම නෙවෙයි. ලංව ඉන්න බෑ. දුරින් ඉන්න වෙන්නේ. ඔයාට මාවත් හිමි නැහැ ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ දේපලක් විදිහට මාව හිමි නැහැ.
2: අයිතියක් නැහැ.
3: අයිතියක් නැහැ. හැබැයි ඔයාත් මට හිමි නැහැ. මාත් ඔයාට හිමි නැහැ. හැබැයි මේ වා සම්බන්ධයෙන් මම ගොඩනගාගෙන ඉන්න ප්‍රේමණීය අත්දැකීම නම් නැති වෙන්නේ නැහැ.

0: ලැයිස්තුවේ කාටත් මේ අතාරින්න පුළුවන් සින්දුවක් නෙවෙයි ඒක එකක්. මේකේ සංගීතය, ගායනය, පද රචනය හැම එකක්ම එකිනෙකට සියුමය තරග කළා සමතැන ඉන්නවා. සමතැන ඉන්නවා. දැන් මේ ගීතේ තෝරා ගැනීම දෙකක් මේ මේ ගීතය ඇත්තරම ගත්තොත් එහෙම මම ඊයේ මේ ගීත තෝරනකොට දැන් මගේ බිරිඳ ළඟට ඇවිල්ලා කියනවා මේ දීප්ති එයා කියනවා මේ මට මේ වික්ටර්ගේ සින්දුව මේක මතක්. එයා මතක් කරනවා. මං කො මොකක් මොකද්ද සින්දුව? මේ ෆිල්ම් එකේ තිබුණු සින්දුවක් කියලා. මං කො පෙම්බරම ඒක තමයි කියලා කිව්වා. ඉතින් අතර මෙයා තමයි ගීතේ ගොඩක් තියෙන. හැබැයි එයා තේරුවට මමත් ගොඩාක්ම කැමති එකක්. මේක ඉතින් කාටද කියන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණේ ගැනත් හිතලා මේක ගැන මේ බැඳීම් ගැනම තමයි කතා කරන්නේ කියලා. ඔව් ඉතින් ශිෂ්ටාචාරගත සමාජය කියන්නේ බැඳීම් ගොන්නක්නේ.
1: අපිට ඉතින් තනියෙන් ඉන්න බෑ.
0: තනියෙන් ඉන්න බෑනේ. තනියෙන් ඉන්න බෑනේ. එතකොට මෙතනදී මේ ගීතයේ ඇතුලේ එන පද හැසිරීම සංකේත අනිත් පැත්තෙන් ගත්තොත් මේ පෙම්මතාගේ තියෙන මහා බලාපොරොත්තු අඩුම ගානේ ප්‍රේම කරන කාලෙවත් සමහරට
1: කාලයගේ
0: අයහමීම නැති වෙන්න පුළුවන්. මේක කියනවා මේ අර මේ මේ යා තියෙන තැන් අර මේ මහා තැන්වල නෙමෙයි බොහොම සුන්දර තැන්වල යා තියෙන හැටි ආරක්ෂා කරන හැටි ඉතින් මේ සේරම මේ ගීතය තුළ තියෙනවා. ඇත්තම ගත්තොත් එහෙම මේක නිකන් එක්තරා ආකාරයකට මේ ප්‍රේමයෙන් මුසපත් වුණු සහ අත්පත් කර ගැනීමට යම්කිසි පරතරයක් තියෙන හිදසක් තියෙන පෙම්මෙතුගේ එක්තරා විදිහේ යාදින්නක් විතර ගන්න පුළුවන්.
1: පොරොන්දු පත්‍රයක් වගේ
0: ගන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල මැද ඒ සියල්ල යාන්ත්‍රිකව අපිට දනවන්නේ නැතුව අපි මහා සුන්දර ලෝකයකට ගෙනියන ගීතයක්. මේක සින්දුව අහනවා විතරක් නෙවෙයි අහන හැමෝම මේ යටි හිතින් මේ සින්දුව

0: අද අපේ සොඳුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදේසානායක මහතා සමඟ. අපි ඊළඟ ගීතයට යමු. මේ ගීතය අදට අපට අහිමි වෙලා ඉන්න චරිත දෙකක් අපිට මතක් වෙනවා. වේදිකාව කෙනෙක් රංගනය කියලා කියන විෂය තුළ මහා දැනුමක් තිබුණු චරිතයක්. අපිට චරිත ගොඩක් මැව්ව පුද්ගලයෙක් ජයලත් මනෝරත්නයන් මේ ගීතය ලියන්නේ. එච්.එම්. ජයවර්ධනයන් සංගීතය තුළින් ගීතානතුරින් අපිට වෙනම විචිත්‍රවත් ලෝකයක් මැව්ව පුද්ගලයෙක් සහ ඒ තුළ ජීවිතයේ තියෙන මේ විඳවීම් සංගීතයට එක්කල අපූරු සංගීතවේදියෙක් ඔවුන් දෙදෙනාගේ එකතුව තුළ බණ්ඩාරතාවුද කියන හඬ අපිට ඇහෙනවා. ඔබ ඈත සඳවි පායා මම මෑත
1: තරුක පිපිලා මා ඔබ ඔබමා ලඟින්ද උතර ඉන්න චරිත මගර බණ්ඩාරතාවුද මහත්මයාට මගේ ජීවිතයට සම්බන්ධ විද්‍යාත්මක ගැන කිව්වා. හැබැයි මේ පුදුමේ කියන්නේ මොනිකා ජයලත් මනෝරත්න කියන්නේ මගේ ජීවිතයට සමීපෙක් කෙනෙක්. කොහෙදී දැක්කත් මාව අල්ලගන්න කෙනෙක්. මම දන්නේ. දැන් ඒව හරි පුදුම සහගත දේවල් මොනිකා. මම දන්නේ එයාලා මාව දන්නවද කියලා. මොකද දැන් ජයලත් මනෝරත්න කියන්නේ මගේ ලෝකේ මහා දැවැන්තේ. හැබැයි ජයලත් අපි මනෝය කියලා කියන්නේ මනෝය හම්බුනාම ධම්ම කියලා අතින් අල්ලගෙන මට මතකයි දවසක් පදනම් ආයතනයේදී මගේ අපෝට තට්ටු කර කර කියන ධම්ම. ඔබට ආදරේ ඉතින් එහෙම කෙනෙක් එයා හරිම සුන්දර මනුස්සෙක්. මම දන්නේ නැහැ මොනිකා එයා මිය යනකම් ඔය සින්දු ලිව්වේ එයා කියලා. මොනෝයේ සින්දු ලිනවා කියලා මම දැනන් හිටියේ නැහැ. සින්දු දෙක තුනක් ලියලා තියෙන්නේ. ඒ අතින් ජනප්‍රියම වුණ ගීතයක් මේක. ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුණු පිලා මේ නිසල දැයි මා ඔබ ඔබ මා ළඟ හිඳිනවා. මේක මට හිතාගන්න බැහැ මේකේ පද ගැලපුම. ඊළඟට දැන් මේකේ තාලේ දාපු කෙනා එච්.එම්. ජයවර්ධන දාලා තියෙන තාලේ අර මා ඔබ ඔබ මා කියන හරිය ගායනා කරන ආකාරය හරි පුදුම. ඊළඟට බණ්ඩාරතාවුදුගේ හඬ. මේ ගීතේ කියන්නේ ඇත්තම ගත්තොත් එම මුලදි තිබුණු බැඳීමට මොකද උනේ? නැත්තම් මේ බැඳීමට වඩා අහන්නේ මේක බොහොම හරි විවෘතව කියන්නත් පුළුවන්. මේ මම මෙහෙම කියන්නම්කෝ. ඉස්සර මගේ උරහිස ඔයාට ගොඩක් සැපයි. හැබැයි දැන් වාට මගේ උරහිස එච්චර දැනෙන්නේ නැහැ නේද වගේ එකක් මේ අහන්නේ. ඒ වචන නැහැ මේකේ. නමුත් ඒ කියන්නේ එහෙම තමයි. මිනිස්සු අතර බැඳීම්, තුරුළු වීම්, උළුවත ගානක වෙන්න පුළුවන් මේ හැම දේවල්ම කාලයක් එක්ක සමහර විට නැති වෙන්න පුළුවන්. එතකොට ඇහෙනවා මේ වදුරින් ඉන්න කාලේ මට මෙන්න මෙහෙම දේවල් වුණා. මෙච්චර ළඟට වෙලා දැන් එහෙම නැහැ.

0: චන ජයනත් මේ ගීතේ ලියන්නේ අචරි රෝහණ වීරසිංහන්ගේ සංගීතයේ චාමික සිරිමාන ගීතේ ගයන්නේ සංසාර සීමේ පෙම් අප්සරා.
1: දැන් චාමික ගොඩාක් සින්දු වලට කැමති. ඉතින් මේ ගීතයට ගොඩක්ම කැමති. හරි අවියජ හඬක් චාමිකටත් තියෙනවා. මාත් කියන්නේ මට හිතෙන චාමික ගැන සින්දු කියන කෙනෙක් කියලා. ගායනෙක් කෙනෙක් නෙමෙයි. සංසාර සීනේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා මං හරිනේද සිත නුඹට පෙම් කරයි. මේ ගොඩක් දැනෙන ගීතයක්. ඒක දැනෙන්නම් ඔය වචනම වෙන කෙනෙක් කිව්වනම් මට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ චාමිකගේ හඬට මන් තියෙන කැමැත්තම වෙන්නත් පුළුවන්. චාමිකගේ ආස නැති සින්දුවක් නෑ වගේ එකක් තියෙනවා. කඩර කියන්න පුළුවන් ඔය චාමිකගේ සින්දු වලට කැමති කියලා වගේක් අහන්න පුළුවන්. ඉතින් මං අකමැති කාගේ සින්දු වලටද? කක්කෙන්දනේ කාටවත්.
0: සමහර දේවල් තියෙනවා දැන් ඒ කියන්නේ අපි රාමු හදලා තියෙනවා. අපිම තමයි හදන්නේ. ඒක දැන් අතීතේ ටිකක් ඈතට ගිහිල්ලා ඔය දැන් ප්‍රබුද්ධ පීචං වාදය ගැන අපි ටිකක් අහලා තියෙනවානේ. එතකොට ඒ කාලෙත් මේක තිබිලා තියෙනවා. ඒ කියන්නේ සමහර ගීත අහන්නේ සමහර පොත් කියවන්නේ ඩෙස්ක් එක යට තියාගෙන. සමහර පොත් කියවන්නේ ඩෙස්ක් එක මත තියාගෙන, මේසේ මත තියාගෙන.
1: දැන් ඕකට
0: කියන්නේ සංගවගෙන කියවන දේවල් ඒ සංස්කෘතිය වෙනම තිබුණා නම් මම කියන්නේ පොදු වේග.
1: ඕකට තියුණා දැන් මමත් ඔය මේ ඔය කරුමේ ගෙවපු පුංචි කාලේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මුලින්ම කියවුව නවකතා ගත්තොත් එහෙම ඔය කුමාර කරුණාරත්නලාගේ එහෙම නවකතා තමයි කියෙව්වේ. ලස්සන ඇස් ඔය වගේ ඒවා ටිකක් ඒවා ටිකක් පොඩි පොඩි ආසහිතන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මට මතකයි ඒ කාලේ මං හිතනවා රෝහිණී නවකතාව මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියෙව්වේ අර ජාතියේ පොත් 50ක් විතර කියවලා. කවුරු ඇහුවට පස්සේ මම මොකද නේද කියන්නේ? මොකද ඉස්සෙල්ලම කියපු නවකතාව? මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ රෝහිණී නවකතාව. ඉන්න බොරුවක්. මොකද මං මාර බය ඔයා කිව්ව ඒකට වැටෙයි කියලා. හැබැයි මට ඒ දැනෙන්න ගන්න බෑ. මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ. මම රෝහිණී නෙවෙයි ඉස්සෙල්ලම කිව්වේ. මතකත් නෑ. ඒ තරම් මම වැඩිපුරම මං කියලා කුමාර කරුණාත්ගේ නවකතා මං හිතන මුල් කාලේ. ඉතින් ඇයි මේ විවෘත භාවය අපිට සමාජගත කරන්න බැරි? අනිත් එක තමයි මේ ඔකට ලස්සන කතා කිව්වා ඒ කාලේ සුනිල් පෙරේරා ජිප්සිස් නායකතුමා. ඒක දැන් මහා ප්‍රබුද්ධයෝ දෙකක් තුනක් දාගත්ත ගමන් ඔය යෝජය වලින් තමයි මේ සාදේ නවත්තන්නේ. ඉතින් ඇයි මේ බොරුවක් කරන්නේ? ඔය දැන් ප්‍රබුද්ධ පීචන් කියලා බෙදපු කට්ටිය එක්තරා විදිහේ අර කුල ටිකක් නඩත්තු කරා. මේ සින්දු නම් අපේ, මේ සින්දු නම් අර කට්ටියගේ. ඒ වගේම තමයි සමහර සින්දු සමාන මෙහෙම කිව්වට සමහර අය සින්දු තෝරන්න ගත්තමත් සින්දු නෙමෙයි තෝරන්නේ. Taman කවුද කියලා එළියට කියා ගන්න ඕනේනේ. මම මෙහෙම කෙනෙක් කියලා එළිය දැනගන්නවට මං කැමති. ඒ නිසා කැමති සින්දු නෙමෙයි තෝරන්නේ. මේ සින්දු తీරුවොත් මට එළියෙන් රකම දරුවක්
0: හොඳයි කියලා හිතන සින්දු. දැන් මම මෙහෙම සින්දු අහන කෙනෙක් කියලා සමාජයේ හිතයි කියලා හිතන සින්දු.
1: ඒක මොනිකා කියනෝනේ මේකෙදි මේ චාමික කොහෙරන ගහගෙන හිටියොත් එම චාමික කියන්නේ මට විඳින්න පුළුවන් ගායකයෙක්. චාමික කියන්නේ මට දැනෙන ගායකයෙක් සහ

0: விழாவ ராத்திரி 8:30.
1: லாகாண்ட ரேடியோ ITN.
2: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
5: වාර්තා පිට වාර්තා සමන කෝටි 8 NLB දනඩ ගහනේ නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಆರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನಡತೆ ಒಬೆ ಪಸು ಮೀಟ ಸಹನಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 32යි.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
3: සංසතිය තරහර. අද අපේ සඳර හමු වීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ධම්මදසනායක මහතා සමඟ. අපි ඊළඟට අහන වෙදෙන ගීතය ලියන්නේ මඩවලස් රත්නායකයන්. ආචාර්යපණ්ඩිත අමරදේවන් සංගීතත්කොට මේ ගීතය ගයන්නේ.
4: ඔය ගීතය අපි මුණ ගැහෙන ඕනෙම සතුටු සාදයක කියවන ගීතය. මන් ටිකක් වැඩිපුර කියන එකක් ඕක මට මතකයි කාලේ අපි දැන් අපි හොස්සල්ගෙන හිටියේ අපේ කරුණාරත්න පරණවිතාන මාධව වෛද්‍යතිලක එතකොට ගත්තොත් මාලික හිටපුවම් චම්පි කරනවා ගත් රෙදි බෑග් එකක් ඉල්ලගෙන අපි හොස්සල් එකට ඇවිල්ලා යනවා ඒ කාලේ එයා හිටියේ මොරටුවේනේ අපි කොළඹ ලොකු බජාර එකේ තව උතන හිටියා විශාල පිරිසක් හිටියා මේ ගල්කිස්සේ අපේ හොස්ටල් එක තිබුණේ ඉතින් අපි සාමාන්‍යයෙන් විභාගෙට පාඩම් කරනකොට මොනිකා ලයිට් යනවට කැමති මේක හරි පුදුම දෙයක් නේ විභාගෙට පාඩම් කරනකොට ලයිට් නොයානේ තියෙන්නේ මොකද හැමෝම දැන් අර පාඩම් කරගෙන ඉද්දී ලයිට් යනවා කියන්නේ අපි කතා කරලවත් අහන්නේ අපිට හෙට විභාගෙ නේද ඉක්මනට ලයිට් එවන්න නැද්ද කියලා සේරම එනවා එවිලා සින්දු කියන තමයි පටන් ගන්න එහෙම කියනකොට ඔය සින්දුව ඉතින් අපේ පරණේ පරණවිතාන කරනවාත් පරණ එයා තමයි තබ්ලාවත් තිබුණ තබ්ලාවට ගහන්නේ එහෙම නැත්නම් මේසෙට තට්ටු කරන්නේ එයා ඉතින් අපි කියනවා මේ ගීතේ අන්තිමින් අමරදේවසගේ ගීත කියලා කියන්නේ ඉතින් කාටද දැනෙන්නේ නැත්තේ කියලා තහන්න පුළුවන් නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේකේ තියෙන රූප හරි ලස්සනයි. අනිත් එක මේ තාල කඩන හැටි. ඔය ගීතේ පද පෙළටත් ඒ වගේම ගත්තොත් එහෙම අර තියෙන අතීත මතකයන් අපි දැම්මුණ ගැහුණා. දැනත් අපි විවිධ හේතු උඩ මොන ගැහෙනවද අපි කණ්ඩායම ඔය සින්දු ගායනා කරනවා. ඉතින් ඒක හින්දා මේ මොකද මේ කවිය එක්තරා විදිහට ගත්තට පස්සේ පුදුම ලෝකයකට අපි අරන් යනවා. පිරිවර සොයා මා තනිකර යන්න එපා. ඒක කවුද මේ පිරිවරනේ? පිරිවර කියතකොට මන් දන්න ලොකු බයකින් ජීවත් වෙන්නේනේ. අනිත් මේ කිකිලියෙකුටනේ සමාන කරන්නේ. රන්වන්නන් මගේ රන් කිකිලි. ඔය දිසාවද මන් දන්නේ මට මතකයි රතු කිකිලි කියලා මම කවි මේ කියන්නේ මං සමහරට ලියන එකනේ ඔය කවිය හැරෙමි. ඒවා තාම එළියට දාලා නැහැ මං. රතු කිකිලි කියලා ඉලුක්ගේ හැඩ කරපු රතුම රතු කිකිලි කියලා මං කවි ලිව්වා. මට පස්සේ මතක් වුණා මේක දන්නේ මගුලි වැඩ කරන්නේ නැති කියලා.

0: ඔය සිදු ගැන කියන්න ඔන්න මුකුද තම හිරු සඳුට සහ ලොවට රහසින් තනා ගම්මු අපි
1: පුංචි
0: ලෝකය දුකට කඳුලට පවුරු බඳිමින්
1: හැමින් සරසමු
0: හැමින් සරසමු එවන් ලෝකය. ප්‍රේමය ගැන මං හිතන්නේ එකන විශේෂයෙන්ම ගැහැනු පිරිමි රාගය මත පදනම් වෙන ප්‍රේම සංස්කෘතිය පිළිබඳව නැතන් ආදර සංස්කෘතිය පිළිබඳව ලියවුණු අනගිම ගීතය.

0: අද අපේ සොදුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදේසානායක මහතා සමඟ. අපි ඊළඟ දහන ගීතයත් මොහිදින් බෙක් ගීතේ ගයන්නේ දැන් උපමා උපමේ යොදා ගැන කතා කරනකොට ටිකක් වෙනස්. මැණිකක් රකිනා නාරජ්ජි දෙකුසේ මම ඔබ නිරතුරු රකිමි. කියන්නේ පුදුමාකාර විදිහට රැක බලා ගැනීමක් අපි සාමාන්‍යයෙන් දන්නවනේ. ඔය අහලා තියෙන කතා නුවන් මේ නිදහන් ගැන කතා කරනකොට එක එක අය ඉන්නවා. ඒ නිදහන් බාහිරවයෝ ඉන්නවා, යක්ෂයෝ, බහිරවයෝ, නාගයෝ, මේ වගේ විවිධ විවිධ අය ඉන්නවා. අමාරුම කියලා කියන්නේ නාගයෙක් ඉන්නකොට නේද?
1: එහෙමයි. දැන් නාග මාණික කියලා කතාවකුත් යනවානේ. නයා ඒක රැට කරන්නේ ඒක වමාරලා ඒලියෙන් තමයි ගොදුරු හොයාගන්නේ කියලා මම දන්නා. මේවා
0: කොහොම
1: මිත්‍යා වෙන්න පුළා? මේ මිත්‍යා අවශ්‍යනේ සමාජයකට. දැන් උදාහරණයක් විදිහට මම ගියා කැලණි. මම කැලණි ගියා. මුකින් අපි සාමාන්‍ය යන තැන තමයි කැලණිය සහ මේ කොහෙද මේ මාලිගාව. ඉතින් අපි පිරිත් නූල් කැට ගැහුවා. ඉතින් දැන් මට උනම් බොහොම රැඩිකල් වෙන්න පුළුවන් මේක ගලවලා අයින් කරලා. හැබැයි මම විශ්වවිද්‍යාලය ආවට පස්සේ මේ මගේ එක මිත්‍රයෙක් ඇහුවා, අපි යාළුවනේ සේරම, මොකද මේ නූලක් ගැට ගහගෙන කියලා. මොකට අයිය එකක් දාන්නේ නැහැ නේ හින්දා කියලා. පස්සේ යා ටික කවුරුන, මොකද යට යඳින එකනේ. ඉතින් මොකද යම මොකද්ද මචං මට තේරුනේ නැහැ කියලා. මොකද උඹ ආරක්ෂාවට අයිය එකක් ගැට ගහනවා, මං ආරක්ෂාවට නූලක් ගැට ගහගෙන ඉන්නවා කියලා. මේක හිතන්න වෙන
0: සෑහෙන
1: හිතන්න වෙන කාරණේ බලන්න ගියා. දෙකම මිත්‍යා, දෙකම මිත්‍යා වලනේ. එහෙම ගත්තොත් අපි එතකොට මේ දැන් ඔය මැණික් සම්බන්ධයෙන් නාග සම්බන්ධනොත් එහෙම ඒවා තිබෙනවා. දැන් ඉස්සර අපේ අම්මලා නායක ගෙදරට ගහන්න මුකුත් කොමත් අපේ ගෙදරට නෑ නෙවෙයි. දඬුලෙන් නොද සේරවට අපේ භූමියක් අපේවත්ත. පිටාය ගහනට කියනවා ඒ සත්තු හදාගෙන කන්න නෙවෙයිනේ. අපේ වත්තට අව සත්තුන්ට ඔගොල්ලෝ ගහන්න එපා කියලා. අන්න ඒ වගේ අපේ අම්මා. ඉතින් නමුත් කියන කියන්නේ මොකද්ද මේ කරන්නේ? මේ පොඩි අය ඉන්න තැනට මොකට ආවද? යන්න යන්න.
0: නයි හාමි කියලා කියනවා.
1: ඕ අන්න එහෙම කියලා නෑට තේරෙනවා වගේ. ඉතින් මේවත් තිබුණා. දැන් මේකේ කියන මැණිකක් රකිනා නාරජිද්දුකේ මම ඔබ නිරතුරු රකිමි. හැබැයි මෙහෙමයි, මම මේ සින්දුව තේරුවේ නම් එන රොමැන්ටික් හැඟීමක් ඇතුලේ නෙමෙයි මොනිකා. මේකෙන් වෙන දෙයක් මට එළියට කියන්න ඕන හින්දා. ඔහොමනම් රකින්න යන්න හොඳ නැහැ. හරි වදයක් ඒක. කොහෙද ගියේ? මට පාස්වර්ඩ් එක පෙන්නපන්. උඹේ මගේ Facebook account එකේ පාස්වර්ඩ් දෙකක් තියෙන්න බෑ.
0: මගේ මේ දැන් දිය
1: රත්තේ. මම මේක දැන් ඉතින් කත්තේ.
0: ලොකේෂන් ෂෙයා කරන්න.
1: ලයිව් ලොකේෂන් දෙන්න. ඊළඟට ගත්තොත් එහෙන මොනවද ෆෝන් එක චෙක් කරනවා. ඉතින් මේ වගේ ගොඩක් ඒවා තියෙනවානේ. අනේ මම නම් කියන්නේ මම මගේ දුවලා තුන්දරට කියලා තියෙන්නේ. එහෙම කාලකන්ණියෙක් නම් හොයාගන්න එපා. හරිද? ඒක මොකද හැම මිනිස්සෙක්ම මිනිස්සෙක්. ඒ මිනිස්සට ඒ මිනිස්සගේ ජීවිතයක් තියෙනවා. එයා ඒක එයා පරිපූර්ණයි. එතකොට එයාව රකින්න සිකියුරිටි ගාඩ් කෙනෙක් ඕනේ නැනේ. එහෙම එකක් ඕනේ නැහැ. මම මේ සිකුටි කරන ඇයට මුකුත් කියනව නෙවෙයි. සිකුටි කෝනේ.
0: ඒ ආරක්ෂාව
1: වෙනුවෙන් ඒක ආරක්ෂා කරන්න. ඒ මිනිස්සු ආරක්ෂා කරන්න නැත්තම් මේ පෙම්මතා කියන්නේ සිකුටි එක්කනේ නෙවෙයි. ඒක කාටද කියන්න පුළුවන්? අනේ යන්න දම්ම මේ ඔයා මේක න අපිට ඕනේ එහෙම තමයි කියලා. එහෙම මට වෙලා තියෙනවා. ඒක ටී ප්‍රෝග්‍රෑම් එකේදී කාන්තා දිනෙ නිමිත්තෙන් මෙහෙම ITN එකේ කාන්තා දිනෙ නිමිත්තෙන් මම උන්ට මට එක ආපු සම්පත්දායකාවක් කියනවා. ඔයා එහෙම කිව්වට ගෑනු අයගේ ලතාවක් තියෙන්න ඕනේ. යාළට පිරිමින්ගේ ආරක්ෂාව ඕනේ. බඩ දුන හරා කිරි කරගෙන මැරෙන්න බඩ කපාගෙන ඉතින් මොනවා කරන්නද? එහෙම ස්ත්‍රීනුත් ඉන්නවා මේ රටේ. නමුත් මම හිතන්නේ එහෙම ගැහණියෙකුට නීති දාගෙන තමයි ආරක්ෂා කරනවා කියලා ගොඩක් කරන්නේ. නීති දාන එකනේ. ඒක නම් හරි වදයක්. හැබැයි මම හිතන්නේ මොහිදින් බෙක් මහත්මයා මේ ගීතය ගායනා කරපු කාලයට අනුව මේක ගැලපෙන්න පුළුවන්. මැණිකක් රකිනා නාරජිතුගේ රජු දෙකුසේ මම ඔබ නිරතුරුනි රකිමි.
0: මොහොතක් පාසා නිර්මිනි කියන
1: නාමේ මතුරා කියන්නේ. හැබැයි මම කියන්නේ එහෙම කිකේ ඉන්නත් අපිට වෙලාවක් තියෙනවද මොනිකා? අපි වැඩ කරනවා. ඊළඟට මේ බදුව නම් මනන් සේරමත් එක්ක මොකක් හරි අමතර ආදායම් මාර්ගයක් හොයන්න මහන්සි ගන්නවා. බැංක වලින් අපේ ණය කපනවා. අනිත් අයගේ බිලියන ගණන් බොල් ණය බවට පත් කරද්දී ඉතින් මෙහිම ප්‍රශ්නත් එක්ක අපිට මේ දීප්ති කිකේ ඉන්න වෙලාවක් නැහැ. හැබැයි දීප්ති දැනගන්න ඕනි මේ එකගේ ඔළුවේ මං හැමතිස්සෙම
0: ඉන්නවා කියලා.
1: ඉතින් ඒ නිසා මේ මෙච්චරම නම් ආකෘති දාලා ගැහණුන් ආරක්ෂා කරන්න යන්න එපා. ඒක ගැහණුන්ට හරි වදේ.

0: ආදරය කරන ගීතයක්. විශාරද අමරසිරි පීරිස් මේ ගීතය ගායනා කරන්නේ මැණික් ජයසේකර සමග. ගීතය රචනා කළේ හේමසිරි ගුණතුංග, ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. මේක මේ ගීතය ගැන කතා කරන්න බොහෝ දෙනා හරි කැමති. මොකද මේ ගීතය අහන්න කැමති ගීතයක් නිසා නිරන්තරයෙන් ඇහෙන ගීතයක්. මේ ගීතය තුළදී මට එක දවසක ඇහුණ එක්තරා කතාවක් තමයි, දැන් පිරිමි පාර්ශ්වයෙන් තමයි කියන්නේ, ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝන වූ රාගේ කියලා. එතකොට අපි මැණික් ජයසේකර ගායන ශිල්පිනිය කියනවා, වන්දනාවේ ගිහින් ගෙන ආසයි මටත් කොයි සවෙදේ මුත්පරි කියලා එන්නේ. ඒ මගේ මගේතර මං හඬින් කියන්න උත්සාහ කළ දේ ඇහෙන්නේ නැති ඔබතුමාට. නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන්, වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි සවෙදේ මුත්පරේ කියලා කියන්න පුළුවන්. වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි සවෙදේ මුත්පරේ කියලා කියන්නත් පුළුවන්. මං කැමතියි ඔබතුමා කොහොමද මේ ගීතය දකින්නේ කියලා.
1: ඔය ගීතේ තෝරන්න බලපාපු පද දෙක, ඔය පද දෙක. ඒ කියන්නේ එකක් මේ ගීතට මුතුමම රසවින්දන බුලා ගීතයක් හඬ ලස්සන හැමදේ. අපි තින් අමරසිරි පීරිස් මහත්මයාත් හොඳට ගායනා කරනවා, මෙනික් ජයසේකරත් එහෙමයි. දැන් මේකේ පිරිමි ලෝකේ සුණු විසුණු කරනවානේ. මේ මේ මේ මේ පළවෙනි හරියේ වෙන දෙයක් තමයි මේ ලෝකේ පිරිමි නිකම් මවන බොරු ලෝකය සුණු විසුණු කරන. මම කැමති ඒ අර ඇත්ත එළියට ගන්නවට. ඒක මාර මුලින්ම කිව්වේ ප්‍රේමයේ මුල, ගැහණු පිරිමි ප්‍රේමයේ මුල රාගය. ඒක ඒක පිළිගන්නම මට අපි ගන්න නැත්නම් නිකන් ඉන්න. නමුත් මම නම් පිළිගන්නම දෙයක්. රාගයෙන් තොර සඳේලියසේ අචින්ත වෙන්නේ නැහැ ප්‍රේමයක්. හරි. එහෙම තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමයේ රාගය තියෙනවා. රාගය තියෙනවා. එතකොට දැන් මේක කියනවා පිරිමියක් කරනවා. මොකද්ද මේ ස්නේහේ නගරයයි සිත මගේ. බලන්න තමන්ගේ සිත ගැන තමන් දෙන තක්සේරුව. ස්නේහේ නගරයයි සිත මගේ. මාවතක් හෝ නොවු රාගේ. ඒ කියන්නේ ඒ නගරේ එක මාවතක්වත් නැ රාගෙට යන. මේක නම් මහා කරුමයක්. හරිද? එයා එහෙම කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ස්ත්‍රිය මේක දන්නවා හරියටම. දැනගෙන කියන අනේ මේ බුරු කතා කියන්න එපානේ. කොහෙද ඔයා ඔය කියන මෙතුරේ තියෙන්නේ? කියන්නක මං ගිහිල්ලා එන්න වන්දනාවේ කියලා. වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි සව්වේද මෙතුරේ. ඉතින් මං හිතන්නේ මේකේ තියෙනවා එක්තරා විදිහක න්‍යායිකව ගත්තොත් නම් එහෙම විසංයෝජනය කරන පිරිමියාගේ මනස සහ අදහස කෑනිවලට කඩලා දානවා. දැන් ඔයහා සමානයිනේ මං හිතන අපි ගියසරෙත් ඔක කතා කරලා මනමේ ගැන කරපු කතාවේදී අවුරුදු දෙකකට ඉස්සලා කරපු ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් මේ මනමේ වැද්දයි කියන්නේ එකක්. ඉතින් යටි හිත මතුවන වෙලාවේදී වැද්ද මතුවුණා. ඉතින් ඊට පස්සේ මනමේ අරුවා නැත්තම් පව් මනමේ කුමාරි. ඉතින් ඇත්තටම මන් දන්න විදිහට නම් එලිපිට නොකිව්වත් ස්ත්‍රීන් බලාපොරොත්තු වෙන්නේ වැද්දෙක් මිස මනම කෙනෙක් නෙවෙයි. ඉතින් මේ ගීතයේ ඒ අදහස තියෙනවා. ඒ ගීතේ කියන්නේ මොකද්ද? අරවා කිව්වා වගේම අනේ යන්න කොහෙද අනේ ඔයා ඔය කියන මමනේ දන්නේ ඔයාගෙන. ඒ වගේ අදහසක් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇත්තටම ගත්තොත් ප්‍රේමයක සමබරතාවය. ඒ කියන්නේ එක පැත්තකින් රාගය, අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම බැඳීම, ලිංගතුකම, නැතිකොට දැන්න පාළුව. ඒවා රාගෙම නෙමෙයි වෙන්න පුළුවන්. නැතිකොට පානකොට මට හරි පාළුවයි. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම මම ගෙදර යනකොට දැන් අපි පොඩි කාලෙ නම් අපි කැමති අපි කුඹුරේ වැඩ කරගෙනදී කැමරන් එන්නුනේ අම්මා. අම්මා වැඩිලා තක්කට එන්න කිව්වොත් එම අක්කත් එක්ක රණ්ඩු. අම්මා දැක්කයි දැකීම. ඒ වගේම තමයි දැන් ගෙදරකට අපි යනකොට අපිට අපි බලාපොරොත්තු වෙලා යන එක්කන ඉන්න ඕනේනේ. ඒ කියන්නේ බිරිඳ වෙන්න පුළුවන් එහෙමනේ. ඉතින් ඒ වගේ මේක ඇතුලේ එහෙම එකක් තියෙනවා. ඉතින් මේ ගීතෙත් කියන දේ තමයි ඔය බැඳීම එක්කම මේ ඔයා එළියට කියන්නේ නැති එකකුත් තියෙනවා කියලා මම දන්නවා සහෝදරයා. ඉතින් ඒක තව එකක් දිනවා. ඔගේ සින්දුව දිකට අහනකොට තේරෙයි. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක නේද? අපි දෙන්නා මේ ගමන යමු. ඒකනේ කියන්නේ. ඉතින් ලස්සන.
0: නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යනවා. බෙහෙවින්ම ස්තුති වන්දන ඔබතුමාට.
1: ඔබ මොනිකා, ඒ වගේම මට යමක් කියන්න පුළුවන් නම් ඉඩ දෙනවා නම් මේ මම නිතර අහන වැඩසටහන මේ අනිත් එක තමයි මේ ඒකට අසාධාරණයක් නොකර මොනිකා මේක පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මොනිකාගේ එකක් හඬ මේ වැඩේට ගැලපෙනවා. අනිත් එක ඔය අවබෝධයෙන් කතා කරන්නේ. ඒකත් ගොඩක් බලපානවා.
0: එනම් යලි හමු වීමට රැහතට ප්‍රාර්ථනා අපට.

0: సమానుగ్రహాయ
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු මන්න අදම අවතන්න 0117 679 579

0: ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය චෝදිරණීය චෝදි
2: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝදිරාදරය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
7: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: විලාව රාත්‍රී 10 දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන් මාජන සම්පත නිල්බි ජය මෙගා පව ඒ වගේම දනනි දහනය හඳහන ගොවිසිත සුබ දවසක් මේ ලොතරේ කුමක් අතර ගත්තත් අපේ ප්‍රාර්ථනෙ වෙන්නේ ඔබට ජය
1: අයිබෝන් වාසනාවන්ත දිනුම් වාර 8කින් ජයග්‍රහී ඔබව රටට හඳුන්වා දෙන NLB ජාතික ජයවරණේ අපි අද ආරම්භ කරනවා. ඔබේ වාසනාව කොතනද? NLB අපි හැමදාමත් එතන. හිතවතුනේ 2026 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ ප්‍රථම ත්‍යාගලාභින් කිහිප දෙනෙකු වෙත රුපියල් 1,19,00,000 අධික වටිනාකමින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දින නුවරඑළිය නගරයේදී පැවැත්වුණා. මේ අවස්ථාවට නුවරඑළිය නගරාධිපති උපාලි වණිකසේකර මහතා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් DAP දනංසූරිය මහතා, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උප පොලිස් පරීක්ෂක DMA සම්පත් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ නුවරඑළිය සහ වැලිමඩ අලෙවි නියෝජිතවරුන් ඇතුළු පිරිස සහභාගී වුණා. ඔබ දිනන වාසනාවේ දවස අද වෙන්න පුළුවන්. ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිර්වාර්තාව අපිට අද ලබා දෙන්නේ ඉරේෂා අමන්ති මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභාෂිනී කුලතුංග මුදලි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී AMPC රාජපක්ෂ මහත්මිය. අපි මුලින්ම දිනුම දෙන්නේ NLB ජය. අපි මේ දැන් තෝරන වාසනාවන්ත අංක ඔබේ අතේ තියෙන වාසනාවන්ත NLB ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඔබේ අතර සල්ලි වෙනුවෙන් NLB ජය වාසනාවන්ත 458 වන දිනුම් වාරයේ දැන් අදත් ඔබට ජයෙන් ජය. අපි යමු දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ NLB ජය. අද ඉංග්‍රීසි අක්ෂරයේ L ජයග්‍රාහි අංක 7174. මේ වන විට අප සමාජයේ කොටසක් වක්කඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වක්කඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය අපි මේ වසරට රුපියල් 105 බැගින් දිනාගත් වසනාවන්තින් 170 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනාගත් වසනාවන්තින් 4,363 දෙනෙක් බිහි කරලා තියෙනවා. රුපියල් 105 බැගින් වසනාවන්තින් 2 දෙනෙක් දිනාගත් ලොතරැයි පත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් S ඥානචන්ද්‍රන් කිලිනොච්චේ සහ උපුල් හසන්ත බටකෙත්තර. රුපියල් 50,000 බැගින් වසනාවන්තින් 30 දෙනෙක් දිනා ගත්තාද? වසනාවන්තයින් 67,615 දෙනෙක් අතර රුපියල් 62,34,240 මුදලක් අපි බෙදා දුන්නා. වැඩි වැඩියෙන් සුපිරි ත්‍යාගලාභෙන් රටට බිහි කරන කවදත් ඔබව දිනවන තවත් ත්‍යාගි වැඩි වුණ නියත දැනයෝග හඳහන වසනවන්ත 1499 වන දිනුම් වසනවන්ත ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ ලග්න සංකේතයේ කුම්භ. රුපියල් 31,79,000 වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙනවා අද ඔබට දිනා ගන්න. වසනවන්ත අංක 4 දැන්න ඔබට අපි මේ අන්තය ඇසුරෙන් තෝරා දෙනවා. හඳහන පළමු ජයග්‍රාහි අංකය අංක 49. අපි තෝරන්නේ දැන් දෙවන වසනාවන්ත අංකය අංක 31. බලමු අපි අංකය තෝරා දෙන තුන්වන වසනාවන්ත අංකය කුමක් වේද කියලා. අංක 22. අපි තෝරන්නේ තිරනාත්මක අවසාන අංකය අංක 51. ශ්‍රී ලංකාවේ නාමය ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශාස්ත්‍රීය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකබද්ධ අරමුදලට දායක වන හනලතරයන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් 110,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ප්‍රථම ත්‍යාගලාභියා සමග සමස්ත වසනාවන්තීන් 123,987 දෙනෙක් අතර රුපියල් 85,620 මුදලක් අපි බෙදා දුන්න රාධික. හෙට හඳහන සුපිරි ත්‍යාගය රුපියල් 31,97,704. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයියෙන් දිනන්න කලින් අතේ තියෙන වසනවන්ත ගොවිසෙත ලොතරැයිපත් වල දිනුම් වාරය 4,432 ලෙස සඳහන් වෙනවද කියලා මුලින් බලන්න. හරි, එහෙනම් ගොවිසෙත ඔබේ වසනාව වෙනුවෙන් අපි යමු දිනුම් මැදීමට. භවිෂ්‍යත වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්න. බලන්න අතේ තියෙන වසනාවන්ත භවිෂ්‍යත ලොතරැයිපත් වල ඉංග්‍රීසි අක්ෂරයේ එල් ලෙස සඳහන් වෙනවද කියලා. මතකෙන් රුපියල් 6,22,00,000 වඩා වැඩි භවිෂ්‍යත සුපිරිතයාගේ අද සුපිරිතයාගේ ඔබ දිනා ගන්නයි අපේ ප්‍රාර්ථනාව. වසනාවන්ත අංක 4 අපි දැන් තෝරන්නේ. මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රාහි අංකය අංක 71. අද ඉංග්‍රීසි අක්ෂරයේ L පළමු අංකය අංක 71. දැන් තෝරන්න දෙවන වසනාවන්ත අංකය අංක 44. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රාහි අංකය කුමක් වෙයිද කියලා. අංක 25. ගොවිසෙත වසනාව තහවුරු කරන සිවන ජයග්‍රාහි අංකය අපි දැන් තෝරන්න. අංක 75. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ එකබද්ද අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභයෙන් 2 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභයෙන් 40 දෙනෙක් රුපියල් 250,000 බැගින්දින වසනාවන්තයෙන් 505 දෙනෙක් ඔබ අතරට එකතු කළා. ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයක තුනක් ගලපගෙන රුපියල් 250,000 දිනා ගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයියෙන් අද වසනාවන්තයෙන් 3 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් සහිර් ඛාන් කුරුණෑගල බෙනඩික් සොයිසා ආගරපතන TF ඩේන් කොටිකාවත්ත වසනවන්ත අද ගොවිසෙත දිනුම් වරෙන් අපි වසනවන්තීන් 110,681 දිනක් අතර රුපියල් 74,03,840 මුදලක් බෙදා දුන්නා. හෙට ගොවිසෙත දිනුම් වාරය 4,433. හෙට සුපිරිත්‍යාගය රුපියල් 6,24,44,343,740. දවස සුබයි සිහින දිනයි. අපි මේ කතා කරන්න සුබ දවසක් ලොතරැයිය ගැන. මුලින්ම සුබ දවසක් ලොතරැයිය අලුත්තුණු පහසුණු ත්‍යාග රටාව ඔබට මතක් කරන්න මම සූදානම්. සුබ ලග්න සමග ජයංක තුනක් ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105,000 දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක තුනක් ගලපගෙන රුපියල් 50,000 දිනා ගන්න ගමන් ප්‍රවර්ධන ත්‍යාග අංකයක් ගලපගෙන රුපියල් 25,000 ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අලුත්තුණු සුබ දවසක් ලොතරැයියෙන් තවත් මුදල් ත්‍යාගයේ රසක් දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේම සුබ කරන සුබ දවසක් වසනවන්ත 306 වන දිනුම් වාරය දැන්. සුබ දවසක් සුබ ලග්න සංකේතයේ මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නය කුම්භ. අපි දැන් ඔබට තෝරා දෙන්නේ සුබ අංක 3. පළමු සුබ අංකය අංක 49. දෙවන සුබ අංකය අංක 63. තුන්වන සුබ අංකය අංක 30. රුපියල් 25,000 දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි තෝරන්නේ. සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,879. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකබද්ද අරමුදලට ඍජුම දායක වෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 105 බැගින් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් දිනාගත් වසනවන්තයෙන් 173 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභයෙන් 848 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. මේ කියන්නේ සුබ දවසක් අද ඔබට සුබ වුණු හැටි. ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105 බැගින් වසනවන්තයෙන් 2 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් මල්ලිකා පෙරේරා තලවතුගොඩ MG ධනපාල තඹුත්තේගම රුපියල් 50,000 බැගින් වසනවන්තයෙන් 6 දෙනෙක් අද දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනවන්තයෙන් 40 දෙනෙකුත් දිනාගත්තාද. ඔනාපි වසනවන්තයෙන් 99,061 දිනක් අතර රුපියල් 91,91,180 මුදලක් බෙදා දුන්නා. ඔබේ අතේ තියෙන වසනවන්ත ලොතරැයිපතින් හිතේ තියෙන වසනාවේ මුදල් ත්‍යාගී ඔබට දිනා දෙන්න මෙතැන් සිට ප්‍රාර්ථනා සමගින් ජේමන් සෝදානමින්
2: මීළඟට මෙගා පව. වාසනාවේ පළමු තැන දැවැන්තම සුපිරි ත්‍යාගලාභින් බිහි කිරීමේ පළමු තැන. එය අතුරින් ඔබ ඉහළට මෙසවා තබන වාසනාවේ ලොතරැය NLB මෙගා පව. එහෙනම් අදත් ලංකාවේ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගයේ ලෙස රුපියල් කෝටි 26ක මේ දැවැන්ත සුපිරි ත්‍යාගයෙන් අපි සූදානම් ඔබව සුපිරි කෝටිපතියෙක් කරන්න. ඒ වගේම තමයි ඔබේ හිතේ තියෙන මෝටර් රථයක සිහිනය සැබෑ කරන්නට අද ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස මේ වටිනා සුපිරි මෝටර් රථය අපි ඔබට අරගෙන ආවා. ඔව්, මෙගා පව සහ ග්‍රෑන්ඩ් මේ සුපිරි ත්‍යාග තුනම අද දවසේ අපි ඔබට වෙන් කරලා තියෙන්නේ 2538 වන වාසනාවන්ත දිනුම් වාරය. පළමුවෙන් අපි තෝරා ගන්නවා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වෙනුවෙන් වාසනාව රැගෙන ආවා එල් අක්ෂරය. දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නවා සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 3. ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය අපි තෝරාගෙන අවසන්. දැන් තෝරා ගන්නවා අද මෙගා පව වෙනුවෙන් ජය අංක 4. අංක 41 පළමු ජයග්‍රහී අංකය අංක 56 අද දෙවන ජයග්‍රහී අංකය. අංක 49 තුන්වන ජයග්‍රහී අංකය. ඒ වගේම අංක 60 අවසාන ජයග්‍රහී අංකය. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රචනිකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මෙගාපව ලොතරැය 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙකුත් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 34 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. අද මෙගාපව රුපියල් ලක්ෂ 2 බැගින් හිමි කර ගන්නා ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කරලා තින්නේ එච්.ඒ. ගුණසිංහ හිඟුරාණ, ජී.ජී. ලක්ෂ්මන් ගාල්ල සහ පී.බී. මනතුංග දියතලාව කියන අපේ අලෙවි නියෝජිත ඒ අනුව අද බෙහෙවෙනවා සමස්ත වාසනා වන්තීන් 110,963 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 69,62,680ක මුදලක් දිනා දෙන්න අපිට පුළුවන් වුණා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසකවම ඔබ දිනවමින් ලොකුම තෑගි ඔබට දිනා දෙන මෙගා පවලොතරැය හෙට ඔබට වෙන් කරන දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 26,28,26,292ක්. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. දිනා ගන්නවන නිදහනයක් මෙවන් වූ මහා ධන සම්පතක් රුපියල් කෝටි 12ක් අද අපි ඔබට වෙන් කරලා තියෙන්නේ ජාතික මහා ධන සම්පත ධන නිධානය ලොතරැයියෙන් 2220 වන වාසනාවන්ත අද දින පරි. ඔබව කෝටිපතියෙක් කරන පළමු පියවර පළමු යන්ත්‍රයෙන් අපි තෝරා ගන්නා ජයග්‍රහී ඉන්ක්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත වුණා කේ අක්ෂරය. හොඳයි, දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ අද ජයග්‍රහී ජය අංක 4. කෝටි එකක් දෙකක් නෙවෙයි රුපියල් කෝටි 12ක් ඉක්මවාගේ සිහිනයක් වෙනුවෙන් මේ තෝරා ගන්නේ පළමු ජය අංකය අංක 4, අංක 75 දෙවන ජය අංකය, අංක 21 තුන්වන ජයග්‍රහී අංකය, අද සිවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 73. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන තවත් ලොතරැයියක් ධන නිධානය ලොතරැයිය. මේ 2026 වසරේ ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 20 දෙනෙකුත් ලක්ෂ 2 ත්‍යාගලාභින් 286 දෙනෙකුත් බිහි කරන්න අපිට පුළුවන් වුණා. ස්තුතියි. ධන නිධානය ලොතරැයිය වාසනාවන්ත දෙලක්ෂපතියන් 2 දෙනෙක් අද රටට බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළේ නිශාන්ත උදේකුමාර අලුත්ගම සහ ප්‍රියන්ත පද්මසිරි කෙසෙල් පොත කියන අපේ අලෙවි නියෝජිතවරුන්. ඒ අනුව අද බිහිවෙනවා සමස්ත වාසනාවන්තීන් 85,378 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 51,12,000ක මුදලක් දිනා දෙන්නත් අපිට පුළුවන් වුණා. කෙටි කාලයක් තුළ අපි බිහි කළා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් බැගින් සුපිරි ත්‍යාගලාභීන්. එහෙනම් හෙට අපි ඔබට වෙන් කරනවා රුපියල් 12,19,40,017යි

0: වාසනාවන්ත ජයංක අපි දැන් ගලපා ගන්නවා. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජය අංක 6 අපි තෝරා ගන්නවා දැන්. අර්ථජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය H අක්ෂරය ජය අංක පිළිවෙලින් 4 7 3 5 1 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මහජන සම්පතරතුරැය 2026 මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙකුත් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 147 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ඔව් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභී කද දවසේ බිහි කරන්නත් අපිට පුළුවන්කම ලැබුණා. මෙලොතරයි පැත්ත ඔබට අලෙවි කළේ හික්කඩුව NLB අලෙවි නියෝජිත වරුණ රොෂාන් විසින්. ඒ වගේම අපි බිහි කරන ලක්ෂපතියන් අතරට අද දවසේ තවත් ලක්ෂපතියන් 19 දෙනෙක් එකතු කරන්නට අපිට පුළුවන් වුණා. මෙලොතරයි පැත්ත ඔබට අලෙවි කළ ජයග්‍රහී අලෙවි නියෝජිතයින් වෙන්නේ ඉන්ද්‍රාණි සරලතා කදුරුබෙල, ලාල් ධර්මසිරි කැටවල, වේලුපිල්ලේ පාස්කරන් අක්කරේපත්තු, එච්.කේ. සිරිපාල කළුතර උතුර, නිලන්ත ප්‍රනාන්දු කෙසිල්වත්ත, එම්. දීප ප්‍රසාද් කළුවංචි කුඩි, සුනිල් ශාන්ත මිගමුව, බී.පී. හන්දිය, සුභද්‍රා කාන්ති මැදිරිගිරිය, චන්ද්‍රදාස පෙරේරා බිංගිරිය, එස්.ජී. චන්ද්‍රසිරි මහනුවර, එම්. ෆාරිස් කින්නියා, එම්.කේ. රත්නපාල මහනුවර, සුනන්ද බාලගේ නුවර එළිය, ලොම්බිනි වික්‍රම රණජයපුර, කේ.කේ. ධර්මසිරි පාදුක්ක, එස්. මදන් කල්මුනේ, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව සහ ඩී.ඩී. සුනීතා නවගමුව. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයෙන් තවත් එක්ලොතරයි පතක් අද දවසේ ඔබට අලෙවි කරලා තියෙනවා. ඒ අනුව අද බෙහෙවනවා සමස්ත වාසනාවන්තීන් 234,283 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 1,92,52,360ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දුන්නා. දිනක ජය නියත මහජන සම්පතින් හෙට දවසේ ඔබට නියත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 232,58,710ක්. අද වියදමට අද සම්පත 765 වන වසරවන්ත දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්නේ. අදත් මහජන සම්පත ලොතරැයියෙන් අපි තෝරාගත් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජයාංක 4ත් අද සම්පත ලොතරැයියෙන් ඔබට වාසනාව ගෙනෙන ජයග්‍රහී අංක බවට පත් වෙනවා. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ H අක්ෂරය ජය අංක පිළිවෙලින් 3, 5, 1, 7. ඒ අනුව රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් 2 දෙනෙක් අද දවසේ දිනාගෙන තියෙනවා. මෙලොතරයි පැත්ත ඔබට අලෙවි කළේ වේලුපිල්ලේ පාස්කරන් අක්කරේපත්තු සහ බී.එම්. පොඩිරාලහාමි නාරම්මල කියන අපේ අලෙවි නියෝජිතවරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් තව ජයග්‍රහකින් 45 දෙනෙකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. ඔවුන්ට ඇතුළුව රට පුරාම ජයග්‍රහකින් අතර අද සම්පත ලොතරැයියෙන් රුපියල් 1,60,60,120ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දුන්නා. වාසනාවන්ත පැය භාගයක් ලොතරැයි වර්ග 8ක් අපි බිහි කරනවා සමස්ත වාසනාවන්තීන් 855,527 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 7,34,03,040ක ජයග්‍රහී මුදලකුත් අද දවසේ අපි දිනා දුන්නා. එහෙනම් මේ ආරාධනාව හෙටත් ඔබේ දවස NLB ලොතරැයිකින්ම ආරම්භ කරන්න. ඒතෙක් අමතක කරන්න එපා ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

රාත්‍රී 10යි විනාඩි 18යි.

0: Lakhanda Radio ITN.
1: වෙලාව රාත්‍රී 10:22.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 26යි හෙට උදෑසන 6ට පත්‍රවල විස්තර වලින් හමු වීම මේ බලාපොරොත්තුව තුළ සමුගෙන යන්න සූදානම් වෙන්නේ ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ් ඔබට සුබ රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසින්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත් වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත් වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक कसूर श्रदेशन दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कहुमड रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුදැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභාවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා
මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්‍යයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ

දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඳ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුර්වි සියල් සතවිත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සතවිත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක්.